0: ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි. කායික වූත් මානසික වූත් සැනසිල්ල සඳහා මේ උතුම් පිරිත් දේශනා ඒකාන්තයෙන්ම පිහිට වෙනවා. එනිසා මේ ශ්‍රවණය කරන, මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

Lakhanda Radio ITN. සුබ උදෑසනක් වෙලා උදෑසන 5යි විනාඩි 35යි.

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: සුබ දවසක් වාසනාවන්ත දවසක් අද ජූලි මාසයේ 19 වෙනිදා ඉරිදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනාව.

0: සතියක ලක්හඩ
1: වාසනාවන්ත දවසක් සුන්දර උදෑසනක් අද ජූලි මාසේ 19 වෙනිදා ඉරිදා දවස. අද ජාත්‍යන්තරව මොන වගේ වැදගත් දවසක්ද? අද ජාත්‍යන්තරව අයිස්ක්‍රීම් දිනේ විදිහට තමයි නම් කරන්නේ. දැන් මේ අයිස්ක්‍රීම් දිනේ කියලා දිනයක් වෙන් කළා තියෙන්නේ 2026 වසරේ මේ දිනය ඉදිරියට තියෙන්නේ. අදට දැන් මේ 1984 දී ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් ජූලි මාසයේ ජාතික අයිස්ක්‍රීම් මාසය විදිහට නම් කළා. ජූලි 3 වන ඉරිදා දිනයේ ජාතික අයිස්ක්‍රීම් දිනය ලෙස ප්‍රකාශිත පත්කිරීමත් සමග තමයි මේක ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය වුණේ. එතෙකම ගෝලීය වැළඳ ගැනීමේ දිනයේ විදිහට මිනිසුන් අතර සෙනෙහස, කරුණාව සහ එකිනෙකට සහයෝගය දැක්වීම දිරිගැන්වීම සඳහා ජූලි 19 වෙනිදා ගෝලීය වශයෙන් වැළඳ ගැනීමේ දිනයක් ලෙසත් නම් කළ තියෙනවා. මානසික ආතතිය අඩු කිරීමට සහ මානව සම්බන්ධතා ශක්තිමත් කිරීමට වැළඳ ගැනීමක් මගින් ලැබෙන පිටුවහල මේදී අගය කිරීම විශේෂත්වයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ජාත්‍යන්තර වශයෙන් තියෙන වැදගත්කම පිළිබඳව තමයි ඒ විදිහට මතක් කළේ. ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයන් මොනවද කියලා බලන්න සූදානම් වන්නේ මුලින්ම ලංකාදීප අතර ගත්තී. ඉරිදා ලංකාදීප අද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් උතුරයි, ඇතැම් රෝහල් රෝගීන් බාර ගැනීමත් නවත්තයි, ඩෙංගු මඩින්න උපරිම ජනතා සහාය අවශ්‍යයි. සීඩී වික්‍රමරත්න මරණය පෞද්ගලික හේතුවකට වෙඩි තබා ගත්තාද? ප්‍රශ්නාර්ථයක් සහිතවයි අද ලංකාදීප මුල් පිටුව වාර්තා කරන්නේ. රනිල් සජිත් ඡායාරූප සහිතව වාර්තා කරනවා රනිල් බ්‍රහස්පතින්දා සජිත්ගේ රැස්වීමට යයි. නිශ්චිත තොරතුරු අනිවාර්යයි, සබන් වලට ගැසට් එකක්. ගෙවල් වල රන්බඩු බාගෙට භාගයක් හිඳිලා, රන් උකස් කර ණය ගැනීම කෝටි 35,145කින් ඉහළට.

මෞබිම ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා. සිරකරුවන්ට මුහුණ දීමට බන්ධනාගාරයෙන් සුපිරි 500ක්. සජිත් රනිල් නිල හමුවක් මේ සතියේ.

සිළුමිණද ප්‍රධාන සිරස්තල හැටියට වාර්තා කරන්නේ මීගමු සිද්ධියට හේතුව කාමර පාටි ජාවාරම් ගැන තොරතුරු දීමයි. අවිගබඩාවෙන් කොටසක් රාත්‍රියේ මාරු කරලා CIDN අධිකරණයට වාර්තාවක්. ලංකාවේ මුල් වරට ආබාධ සහිත දරුවන්ට දිවා සුරකුම් මධ්‍යස්ථාන පිහිටුවයි. විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් රජෙන් අලුත් තීරණ රැසක්. අධ්‍යාපන සැලසුම් වලදී වෘත්ති අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න ජනපතිගෙන් උපදෙස්. මේ දේ ගැන භාෂා දෙකකින් දැනුම් දීම අනිවාර්යයි. සබන් වලට අතිවිශේෂ ගැසට් නිවේදනයක්. ඉටපු පොලිස්පති SCD වික්‍රමනාත්න වෙඩිවැදීමේ යාමෙන් පසු ඔහුගේ නිවස ඉදිරිපිට ගත ඡායාරූපයක් වාර්තා කරලා තිනවා. බස්නාහිර දකුණ විශේෂ විමර්ශනයක් විශේෂ විමර්ශනයෙන් පරීක්ෂණ ආරම්භයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ සිළුමිණ මුල් පිටුව. මාළමේ පොලිස් ස්ථානාධිපතිට අධිකරණයෙන් නියෝගයක්.

දෙවෙනි ඉරිදා සංග්‍රහය සීඩීගේ මරණය තාමත් අභිරහසක්. වැරදීමක්ද දිවි නසා ගැනීමක්ද පොලිස් පරීක්ෂණයට කණ්ඩායම් තුනක්. පළාත් සභා ඡන්ද සල්ලි හරවා යැවි. ස්ථානමාරු අවුල් රෝහල්වල තැවුල්. හමුවෙන්න ආ අය ගැන විමර්ශන. සීඩී වික්‍රමරත්න දිවිනසාගෙන නම් පොලිස් ගෞරව නැහැ. පාසල් දරුවන්ටත් මුඛ පිළිකා අවධානම. හමුදා කඳවුරුවල පෑ දෙකක් ලයිට් කපලා. වීගන්න මිලියන 13,596ක ණය දීලා. ප්‍රභු ආරක්ෂාව නැහැ දෙදෙනෙක් කියති. ඕමල් පෙහිමි ඉල්ලා අස්වෙයි. සබන් කෑල්ලට අලුත් කොන්දේසි.

බඩු බාහිරාදියේ කරගහගෙන ජාති ආගම් ભેදයකින් තොරව සකල ජනයාගේ වන්දනාවට පාත්‍ර වන කතරගම දෙවියන් උදෙසා වාර්ෂිකව පවත්වන පෙරහැර මංගල්‍යයට සුඛී නියෝජනය ලබා දීම පිණිස සතපුම් සිය ගණනක් දුර ගෙවා උතුරු කරේ සිට දකුණු ලක කරා පාගමනින් පැමිණෙන දමිළ ජාතික බැතිමතුන් මැණික්ගඟ තරණය කරමින් සිය ගමනාන්තය වෙත ළඟා වෙන ආකාරයේ ඡායාරූපකින් දකින්න ලැබෙන්නේ. ඉතාමත්ම වෙහෙස මහන්සි වෙලා එන ගමනක් මේ ඡායාරූපය දිවයිනයි වාර්තා කරන්නේ. වෙලාව උදැසන 6:09.

0: වෙලාව උදැසන 6යි විනාඩි 12යි.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Side Light.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. Search Light. සමාජ ගවේෂණය.
2: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: වෙලාව උදෑසන 6:15.
1: සතියක ලක්හඬ.

විදේශය රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා තේරුබදු සහිත ඉහළ නැංවීම් සහ දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය වඩාත් විධිමත් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පහුගිය 14 වෙනිදා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වුණා. බැංකු පද්ධතිය ඇතුළු නිල මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට මේ විදේශ ප්‍රේෂණ ලබා දෙන අය සඳහා මේ වැඩි ප්‍රතිලාභ ලබා දීම තමයි අරමුණ වෙන්නේ කියන එක තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දැන් මේ විදේශ ප්‍රේෂණය වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි ප්‍රතිලාභ සහ සහන ලබා දීම මෙන්ම ඒ ක්‍රියාවලිය වඩාත් සරල හා කාර්යක්ෂම කිරීම පිළිබඳවත් රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. රේගු ක්‍රියා පටිපාටිය සරල කිරීම, තීරපදු සහන, විදේශ ප්‍රේෂණ වාර්තා සමග ඍජුව සම්බන්ධ කිරීම සහ විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා ණය පහසුකම් ලබා ගැනීමේ අවස්ථා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද අදාළ සාකච්ඡාවේදී අවධානය යොමු වෙලා තියෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන 2027 අයවැයෙන් වෙන් කිරීමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළාය කියලා තමයි සිළුමිණ වාර්තා කරන්නේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ණ සාකච්ඡාවට ජනාධිපති කාර්යාලයේදී එක්වීමෙන් තමයි සඳහන් කළේ. 2026 වසරේ අයවැයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 303ක ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා කියන එක වාර්තා කළා. එයින් සාමාන්‍ය අධ්‍යාපනයට බිලියන 160ක්. ශ්‍රී ලංකාව තුල අලවිකුණු ලබන සියලු සබන් වර්ගවල අඩංගු මේදේ ප්‍රදර්ශනය කිරීම වහම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා තියෙනවා.

0: Lakhanda, Radio ITN.
1: වෙලාව උදෑසන 6:19 ඔබ ලක්කන්න සමග

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: වෙලාව 10:06:22.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: ඒක ධර්මතිලක නිර්මාණයක්.
1: කිව්වාම කියවෙන්නේ ඇත්ත.
2: ඌරිකම්මම බලන්න ඕත් මම බලන්නේ. ආයෙ නැත්තම් ඒකත් කමක් නෑ. බලන්න මම ආදරය කරන මටයි කරගන්න ඕනේ.
1: උඹෙත් එන බොරු බයි ලබන් තියෙන්නේ. හැබැයි හැබැයි වචන වලින් ගහන්න නම් එන දක්ෂය.
2: මොකද්ද මං කියු බයිල කියපන් බං.
0: මගේ ඉපැරණි පින්සති.
1: මේ පාර වෙන්නේ ගිය පාර වෙච්ච දේම. හරිද? ඒකී රටේ ඉඳලා එන. ඇවිල්ලා උඹෙන් අහනවා මේ කෝ තාම මාළි තියෙනවද කියලා. එතකොට උඹ කියනවා නූල නම් මාරු කළා මාළි නම් තියෙනවා තාම එහෙමමයි කියලා. ඊට පස්සේ ආපහු ඉතින් නළලට කිස් එකක් දීලා මිස් යූ බබා කියලා ආපහු ෆ්ලයිට් එකේ නැගලා යනවා.
0: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

වෙලාව උදැසන 6යි විනාඩි 26යි. රජයේ රෝහල් වල මෙන්න මේ බොහෝ පෞද්ගලික රෝහල් වල කාමර ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි ඩෙංගු කර්මනාකරණ විශේෂඥ කමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරනවා. දැන් ඇතැම් පෞද්ගලික රෝහල් අලුතින් රෝගීන් බහර ගැනීම නවතා ඇතැයි මේ සොයා බැලීම් වලදී වාර්තා වුණා කියලා තමයි ලංකාදීප වාර්තා කළා තියෙන්නේ. මරණ සංඛ්‍යා 53 දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඉතින් දැන් මේ තත්ත්වයත් එක්ක ඉතාමත්ම බරපතල තත්ත්වයක් මේ පිළිබඳව අවධානය යොමු කළා. සෑම දිනම එකතුව මේ තත්ත්වයෙන් මිදීමට කටයුතු කළ යුතුයි කියන එක තමයි වාර්තා කරලා තියෙන්නේ. එක ඇඳේ රෝගීන් දෙතුන් දෙනා ඉන්න බවත් ඒ නිසා රෝහල් කාර්ය මණ්ඩලයට වෛද්‍යවරුන්ට ඉතාමත්ම අසීරුතාවයන් වලට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙන බවත් වාර්තා කරලා තියෙනවා. ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ගන්නා උත්සාහය පිළිබඳ සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලැබෙන බ්‍රහස්පතින්දා විපක්ෂයේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පැවැත්වීමට කටයුතු සංවිධානය කළා තියෙනවා. මේ සඳහා හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද විපක්ෂ නායක කාර්යාලයට යන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි ලංකාදීප වාර්තා කරන්නේ. වාණිජ බැංකුවලින් රත්රන් බඩු උකස් කර ලබා ගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කරනවා. දැන් මේ තත්ත්වයත් එක්ක එය ප්‍රතිශතයක් ලෙස 54%ක පමණ වැඩිවීමක් බව තමයි ඔහු පෙන්වා දෙන්නේ. වාණිජ බැංකුවලට ස්වර්ණාභරණ උකුසට තබා 2024 වර්ෂයේදී ලබාගෙන තිබූ ණය ප්‍රමාණය වුණේ රුපියල් කෝටි 66,000ක් බව මහාචාර්යවරයා සඳහන් කරනවා. වාණිජ බැංකුවල ස්වර්ණාභරණ උකුසට තබා ලබාගෙන ඇති එම ණය ප්‍රමාණය මේ වර්ෂයේ මාර්තු වන විට රුපියල් කෝටි 1,100,000ක් දක්වා වැඩි වී තිබුණු බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. හිටපු පොලිස්පතිවරයෙකු සීඩී වික්‍රමරත්න පසුගිය සිකුරාදා, ඒ කියන්නේ 17 වෙනිදා, කිසියම් හේතුවක් නිසා පිස්තෝලයකින් වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසියේ කියන තමයි මුල්පිටුව වාර්තා කරන්නේ. ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් තියෙනවා. ශාරීරික සුවතාවලදී අඳින ඇඳුමකින් සැරසී ව්‍යායාම වලට ගොස් යළි නිවසට පැමිණි ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එක්කයකට නිකුත් කර ඇති රාජකාරී පිස්තෝලය පරීක්ෂා කර බැලීමට අවශ්‍යයි කියා ඒ ඉල්ලාගෙන සිය පපු ප්‍රදේශයට වෙඩි තබාගෙන තිබෙන බවට පරීක්ෂණ කණ්ඩායම විසින් තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. දැන් මේ පිළිබඳව පොලිස් අධිකාරී නීතිවේදී FU වුඩ්ලර් මහත්තයා තොරතුරු සමීප කරන විදිහට තමයි මේ ලංකාදීප වාර්තාව අරගෙන එන්නේ.

0: පළස්සබා චන්දවිමසීම් නොපැත්වීම හේතුවෙන් 2025 පළස්සබා චන්දවිමසීම සඳහා මැතිවරණ කොමිසම් සභාව වෙත වෙන් කර තිබූ රුපියල් මිලියන 9000ක මුදල ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත නැවත යොමු කිරීමට කටයුතු කළ බව මැතිවරණ කොමිසම් සභාව සම්බන්ධයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙනවා කියලා දිවයින තොරතුරු වාර්තා කරනවා. වෙලාව උදැසන 6යි විනාඩි 30යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය.
3: කොටුද

මෙගාපව ධන නිධානය හඳහාන අද සම්පත ජය සහ සුබදවසක් ලොතරැයි අතර ගන්න 6252 වාරයේ මහජන සම්පත ලොතරැයි ඊ රාත්‍රී දිනුම් මැදින් ලද ලොතරැයි ප්‍රතිඵලය වුණේ කේ අක්ෂරය ජයග්‍රහණය කළ අංක 7495.2 6252 වාරයේ මහජන සම්පත ලොතරැයි කේ අක්ෂරය ජයග්‍රහණය කළේ අංක 7495.2 ගුවිසත ලොතරැයි 6494 වාරයේදී X අක්ෂරයයි ජයග්‍රහණය කළේ අංක 56 61 65 සහ 78 ගුවිසත 6494 වාරයේ X අක්ෂරය ජයග්‍රහණය කළා අංක 56 61 65 සහ 78යි ඔබට වාසනාව උදා කළේ මෙගාපව ලොතරැයි 2600 වන වාරයේදී K අක්ෂරය ජයග්‍රහණය කළේ සුපිරි අංක වුණ අංක 21 අංක 7 අංක 33 අංක 41 සහ අංක 49 මෙගාපව ලොතරැයි 2600 වන වාරයේදී K අක්ෂරය ජයග්‍රහී අක්ෂරය බවට පත් වුණා සුපිරි අංක වුණ අංක 21 අංක 7 අංක 33 අංක 41 සහ අංක 49 ධන නිධානයේ 2282 වන වාරයේදී C අක්ෂරය ජයග්‍රහී අක්ෂරය වෙද්දී අංක 10 36 64 සහ අංක 78යි ඔබට වාසනාව උදා කළේ ධන නිධානයේ 2282 වන වාරයේදී C අක්ෂරය අංක 10 36 64 සහ 70යි වාසනාව උදා කළේ හඳහන 1561 වන වාරයේදී වෘචික ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වුණා අංක 41 අංක 53 අංක 54 සහ අංක 56 ඔබට වාසනාව උදා කළේ 1561 වන වාරයේ හඳහන ලොතරැයි වෘචික ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වුණේ අංක 41 අංක 53 අංක 54 සහ අංක 56යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ අද සම්පත 827 වන වාරයේදී අංක 02 අංක 5.2 අංක 95.2 කේ අක්ෂරය ජයග්‍රහී ලෙස සටහන් වුණා අද සම්පත 827 වන වාරයේ රටාව උනේ 02 5.2 95.2 කේ අක්ෂරය ජය ලොතරැයි 520 වන වාරයේදී බී අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරය වුණා අංක 1551 ජය ලොතරැයි 520 වන වාරයේ බී අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරය වුණා අංක 1551 ඊරාතේ දිනුම් මැදලද සුබ දවසක් ලොතරැයි 368 වන වාරයේදී තුලා ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වුණේ අංක 5 අංක 12 අංක 63 වාසනාවන්ත අංක වෙද්දී ප්‍රවර්ධන අංකය වුණා 41.47 268 වන වාරයේ සුබ දවසක් ලොතරැයි තුලා ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වුණා අංක 5 අංක 12 අංක 63 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා ප්‍රවර්ධන අංකය වුණේ 41.47 සුබ දවසක් ලොතරැයි ජය ලොතරැයි අද සම්පත හඳහාන ධන නිධානයේ මෙගාපව ගොවිසෙත මහජන සම්පත ඊ රාත්‍රියේ බලන්න නොහැකි වුණා නම් මේ වෙන විට බලලා වාසනාවන්තයන් බවට පත් වෙලා ඇති වේලාව උදැසන 6යි විනාඩි 35යි ඔබ ලක්කන සමගය

0: ලව් දසන හයයි විනාඩි 38යි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: පුංචි වෙලාවක් හරි මේ උදෑසන හරි යදවන්න පුළුවන් නම් මදුරන් බෝවන ස්ථානය වළක්වා ගන්න තව ජීවිත ඩේරා ගන්න පුළුවන් වෙයි කියන පණිවිඩයත් ලබා දෙන්න ඕනේ. දැන් මේ වසරේ මේ දක්වා හමු වුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,000කට ආසන්න වෙලා තියෙනවා. ගතවුණු පැය 24 කාලය තුළ ඩෙංගු මරණ 3ක් සිදු වුණා. යනුව ඩෙංගු හේතුවෙන් මියගිය සංඛ්‍යාව 53 දෙනෙකු දක්වා ඉහළ ගොස් තියෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කරනවා. ඩෙංගු රෝගීන් 74,478 දෙනෙකු මේ වසරේ මේ ගතවුණු කාල සීමාව තුළ හඳුනාගෙන ඇති බව තමයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහත්තයා අදහස් පළ කරමින් මේ විදිහට කිව්වේ.
1: පාලනය කරගත හැකි නම් මේ වාර්තා වෙන රෝගීන්ගෙන් 50% අපිට අඩු කරගන්න පුළුවන්. ගම්පහ තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ 26.94% බවට පත් වෙලා තිබෙනවා. ඒකේ වැඩිවීමක් අපිට පේනවා. ඊළඟට කොළඹ මාසයකට ඉස්සෙල්ලා බිවලට වඩා ඉතා කුඩා අඩුවීමක් තියෙන 19.95% බවට පත් වෙලා තිබෙනවා. සහ කළුතර වාර්තා වෙනවා 6.61%. දකුණු පළාතේ හම්බන්තොට ගාල්ල මාතර කියන ඒ දිස්ත්‍රික්ක තුනෙත් යම් වාර්තා වීමක් සිදු වෙනවා. නමුත් ඒවා යම් කිසි අඩුවීමක් පෙන්නුම් කරනවා. තවරගම පළාතේ රත්නපුර සහ කෑගල්ල මධ්‍යම පළාතෙන් මහනුවර ඌව පළාතේ බදුල්ල අපිට වැඩිවීමක් පෙන්නුම් කරනවා. එතකොට වයම පළාතෙන් පුත්තලමත් අපේට වැඩිවීමක් පෙන්නුම් කරනවා. ලංකාව පුරාම අපිට දක්නට ලැබෙන්නේ ඒ ගත්ත ලේ සාම්පල් වලින් ඩෙංගු 2 DNV 2 කියන වෛරස් ප්‍රභේදය තමයි පැතිරලා යන්නේ. 2026 වර්ෂයේ රෝගය වැළඳලා තියෙන රෝගීන්ගෙන් 88% තියෙන්නේ ඩෙංගු 2 කියන ප්‍රභේදය. ඒක නිසා මේකට ජනතාවගේ තියෙන ප්‍රතිශක්තිය අඩුයි. ඒ නිසා රෝගී බවට පත්වීමේ හැකියාව වැඩි. මේ වෙන විට මරණ සංඛ්‍යාව 53ක් බවට පත් වෙලා තිබෙනවා.
0: ඩෙංගු ව්‍යාප්තියේ උසස් පෙළ විභාගය සඳහා කිසිදු බාධාවක් කර නොගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය අංශක විජේමුණි මහතා සඳහන් කළා. මහනුවරදී පැවති උත්සවයක මාධ්‍යයට අදහස් දක්වමින් තමයි මේ විදිහට කිව්වේ.
2: අපි හිතනවා අගෝස්තු මාසේ වෙනකොට රෝගීන් වාර්තා වීම සෑහෙන ප්‍රමාණයකින් අඩු වේවි කියලා. ඒ වගේම මාසේ ලවට ඇත්තටම ඩෙංගු කීටයන් අපිට හමු වුණා ගොඩක් මුල්ම දවස්වල. දැන් නම් ඒ තත්ත්වය නැහැ. දැන් හැම කෙනෙක් වගේම තමගේ පරිශ්‍රයන් පිරිසිදු කර ගැනීම කරනවා. ඒ වගේම අපි දඩ ගහනකේදී ඇත්තටම අපි පාසල් වලටත් දඩ ගහලා තියෙනවා. රෝහල් සෑහෙන ප්‍රමාණයකටත් දඩ ගහලා තියෙනවා. ඒක නිසා අපි දඩ ගහනකොට අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන වල තිබුණත් ඒ සම්බන්ධව නීති ක්‍රියාත්මක කරන්න කියලා තමයි පොලිසියට කියලා දෙන්නේ. උසස් පෙළ විභාගය ළඟදි තියෙනවා. එතකොට අපි උසස් පෙළ විභාගය තියෙන මධ්‍යස්ථාන ගැන විශේෂ අවධානය යොමු කරනවා. ඒ මධ්‍යස්ථානයේ අවට පරිසරය සහ ඒ පරිසරය සෞඛ්‍ය ආරක්ෂිත පැවැත්වීමට අවශ්‍ය ඒ තහවුරු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරියට අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ල අපි ගන්නවා.
0: වසර පුරාම මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්තයා සඳහන් කළේ.
3: මේ වනකොට ඇත්තටම අපි සැලකිතු මට්ටමකට මේ තත්ත්වය පාලනය කරගන්නමින් පවතිනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ යම් හෝ බුඩ්ලක් ලබා දිය යුතුයි කියලා ඩෙංගු මර්ධන කටයුතු වෙනුවෙන්. ඩෙංගු රෝගීන් රෝහල් ගතවීම ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. ඒ රෝගීන් වෙනුවෙන් අපි ඒක නිසා සමහර තැන්වල විශේෂ වාට්ටු ආරම්භ කළා. සමහර තැන්වල SDU වැඩි කරලා තියෙනවා. මේ ආදී සියලු පහසුකම් ලබා දීම ඇතුලේ මරණ ප්‍රමාණය අවම කර ගැනීම සඳහා තමයි මේ කටයුතු කරමින් යන්නේ. කොහොමනම් අගෝස්තු මැද දක්වා මේ තත්ත්වය පවතින්න පුළුවන් නිසා ජනතාව තමන්ගේ නිවාස ඇතුලේ සාවට පරිශ්‍රයත් පිරිසු කර ගැනීමම තමයි මේකට උත්තරේ වෙන්නේ. අපි දැන් වැඩ පිළිවෙල සකස් කරලා තිබෙන්නේ මුළු අවුරුද්ද පුරාම මේ මදුරු මර්ධන කටයුතු දියත් කිරීම සඳහා ග්‍රාමණ දහරේ වසම් මට්ටමටම PHI සහ ග්‍රාමණ දහරේ මැදිහත් වෙන ආකාරයට. එහෙම නැතුව මේ පිටින්ගට විශේෂයෙන් ජූලි මාසයේ සහ දෙසැම්බර් මාසයේදී අපේ රටට එන මේ වසංගත තත්ත්වය පාලනය කරගන්න බෑ ඒ මාසවල පමණක් මැදිහත් වීමේ.

පාසල් දරුවන්ටත් මුඛපිලිකා අවදානම කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. මෙරට පාසල් දරුවන් අතර මුඛපිලිකා පැතිර යාමේ බලපතල අවදානමක් හටගෙන ඇති බව ජාතික පිළිකා මර්ධන වැඩසටහන අනාවරණය කළා තියෙන්නේ. දැන් මාවා, තුල් සහ පැකට් කළ පුවක් පාසල් දරුවන් අතර ප්‍රචලිත වෙමින් පවතිනවා. දැන් ඒ බව සිදු කළ සමීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා. මේ නිසා තමයි මුඛපිලිකා වැඩි වෙන්න හේතුවක් වෙලා තියෙන්නේ කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. නවතම දත්තවලට අනුව 2022 වසරේදී මුඛපිලිකා රෝගීන් 3800 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඉන් 3000ක් පිරිමි පුද්ගලයන් බවත් අනාවරණය වෙලා තියෙනවා. ඉතින් සමාජගත මුඛපිලිකා රෝගීගේ සංඛ්‍යාව මීට වඩා ඉහළ මට්ටමක ඇති බව තමයි ජාතික පිළිකා මර්ධන වැඩසටහන සඳහන් කරන්නේ. බුලත් විට මත්පැන්, සිගරට් සහ මුඛපිලිකාවට ප්‍රධාන හේතු හැටියට තහවුරු කරගෙන තියෙනවා. දුම්කලවල පිළිකාකාරක 28ක්ද, පැකට් කළ පුවක්වල පිළිකාකාරක 4ක්ද අඩංගු බව සිදු කළ පරිදේශනවලදී තහවුරු වෙලා තියෙනවා. පෙදරේරුවන්, වතුකම්කරුවන්, දීවරයින්, කම්කරුවන් කාලය නිකරුණේ ගත කරන්නන් අතර මුඛපිලිකාව පැතිර යාමේ අවදානම හඳුනාගෙන තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. රතු ලප, සුදු ලප මේ මුඛයේ හටගෙන තියෙනවා නම් වහම තමන්ට ආසන්න රෝහලකට ගිහිල්ලා වෛද්‍ය සහායනයට යොමු වෙලා අවශ්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් ලබා ගන්න ලෙස තමයි ජාතික පිළිකා මර්ධන වැඩසටහන අවධාරණය කරන්නේ. වෙලාව උදෑසන 6යි විනාඩි 45යි. ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් ඉල්ලා අස්සලා තියෙනවා. ඉතින් දැන් මෙහෙම ඉල්ලා අස්සෙන්න හේතුව කුමක්ද? ඒ පිළිබඳව කල්පනා කරන ඇති. 2012 වසරේ සිට මේ දක්වා වසර 14ක් තිස්සේ දන් ලද එම සංඝනායක ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරන ලද්දේ පසුගිය 11 වෙනි දින මාතර සිරිමංගල පිරිවෙන් විහාරස්ථානයේ පැවති ඒ නිකායේ දකුණු පළාත් මහා සංඝ සභාව අවස්ථාවේදී සීල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් ඕමල්පේ හිමියන් සඳහන් කරන්නේ නායක පදවියක් යනු ජීවිත කාලය පුරාම දැරිය යුතු ගෞරව නාමයක් නොවිය යුතු බවයි. සෑම නායක පදවියක් සඳහාම සීමිත කාල සීමාවක් තිබිය යුතුයි. එම සීමිත කාලය තුළ තම වගකීම් මැනවින් ඉටු කර තවත් ව්‍යක්ත ප්‍රතිබල සුදුසු භික්ෂුන් වහන්සේ නමකට අවස්ථාව ලබා දිය යුතුයි. ඒ අනුව තවත් නවකයන්ට, විශේෂයෙන්ම තරුණ යතිවරුන්ට සාසනික අවස්ථා හිමිවනු ඇතැයි කියලා තමයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

වෛද්‍ය හිඟයක් පැවතී මහා වෛද්‍ය ස්ථාන මාරු නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් රෝහල් පද්ධති තුල අර්බුද රැසක් මතුවෙතයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සම්දානීය සඳහන් කරනවා කියලා තමයි දිවයින මුල්පිටුව තොරතුරු රැගෙන ඉන්නේ.

0: වෙලාව උදස්නහයයි විනාඩි 52යි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: සතියක ලක්හඬ

0: යලකන්නේ වී මිලද ගැනීමේ වැඩපිළිවෙල දිස්ත්‍රික්ක රැසක සාර්ථකව සිදු කරමින් පවතිනවා. මේ තත්ත්වය පවතිද්දී ගොවි ජනතාව සහ ගොවි ගැටලු දේශපාලනීකරණය කරමින් විපක්ෂයේ කණ්ඩායම් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා මයිංගණයේදී විශේෂ මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කළා. මෙන්න මේ වගේ කතාවක් කිව්වේ.
1: තොර විපක්ෂ බලාපොරොත්තු වන දෙවන්ත පොහොරේ ගියා. හැබැයි අපි මේ පොහොරේ ගියේ නිර්මාණය වෙන්න දුන්නේ නැහැ. මේ ප්‍රතිශත හැම ගොවියටම අවශ්‍ය පොහොර ටික අපිට දෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම ඊළඟ මහ කන්නට අවශ්‍ය පොහොර ප්‍රමාණයත් මේකට අපි ලංකාවට ආනයනය කරමින් ඉන්නවා. සමහර ප්‍රමාණයක් අපි ආනයනය කරලා තියෙනවා. ඒ නිසා ඊළඟ මහ කන්නෙත් අපි මේ පොහොරේ ගිය ඇති වෙන්නට තියන්නේ අපි. හැබැයි දැන් විපක්ෂයේ තමන්ගේ නොහැකියාව වහගන්න ගොවියන් පාවිච්චි කරමින් ඉන්නවා. ඒ සඳහා ඇතම් ගොවි සංවිධාන සභාපතිවරු උඩගෙඩි දෙන බව අපි දන්නවා. හැබැයි ඔබගේ හෘද සාක්ෂිය තට්ටු කරලා බලන්න. දැන් මේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ගොයන් කැපෙන්නේ නැති කාරක රටක උද්ඝෝෂණයක් කරා නම් වී මිලදී ගනියු කියලා ඒ උද්ඝෝෂණය කරමේ අපේ රටේ ගොවියගෙන් ගත්ත වී ටික ඇතම් මුදලාලි ළඟ තියනකොට ඒ වී ටික මිලදී ගන්න කියලා උද්ඝෝෂණය කරපු මෙහෙවුවනම් ඒ මෙහෙව්වේ මේ විපක්ෂය. අපි මාස 18ක් ඇතුළත වී ගබඩා 256ක් ප්‍රසංසකරණය කරා. ඉතින් දැන් මේ අවුරුද්දේ අපි ගොවියන්ගේ වී මිලදී ගැනීම සඳහා රජයේ විසින් රුපියල් කෝටි 600ක් වෙන් කරලා තියෙනවා.
0: වීමිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාත් අනුරාධපුරයේදී පැවති උත්සවයකින් අනතුරුව මෙන්න මේ විදිහට අදහස් එකතු කළේ.
2: වීමිලදී ගන්න වැඩේට අදාළව ඉතිහාසයේ වැඩිම වීමිලදී ගැනීම වෙනුවෙන් මුදල් වෙන් කරලා තියෙන 2026 අවදි ආණ්ඩුව. මේකට කලින් මේ අම්මලා තාත්තලා අහලා තියෙනද මිලියන 16000ක් කෝටි 1600ක් වීමිලදී ගන්න රජයක් වෙන් කරා කියලා. මේ අවුරුද්දේ මහ කන්නට කෝටි 10 මිලියන 10000ක් වෙන් කරා. දැන් මේ යල් කන්නට මිලියන 6000ක් වෙන් කරලා තියෙනවා. දැන් අපි වී ගන්න පටන් ගත්තා. දැන් එතකොට රුපියල් 90ට 85ට බහැපු වී දැන් වී අලෙවි මණ්ඩලේ රුපියල් 120ට මිලියන ගන්න පටන් අරන් තියෙනවා. සුදු සහ රතු නාඩු වර්ග තියෙනවා 180ක් විතර ඔක්කොම. අනිත් සම්බා කීරි සම්බා දෙක තියෙනවා 115කට ආසන්න ප්‍රමාණය. අනිත් ඔක්කොම තියෙන 105ටත් අඩුවේ. හැබැයි පරිභෝජනය ගත්තාම කීරි සම්බා සඳහා ඉල්ලුම තියෙනවා 115ක්. ඒ නිසා තමයි එතන මේක නිසා වෙළඳපළ ඇතුළේ මේ හිගයට උත්තරයක් හොයන්න ඕනේ.

0: Radio ITN. සතියක ලක්හඩ Morning News Alert.
1: සැමට සමාන අවස්ථා හිමිවන අන්තර්කරණය වූ සමාජයක් බිහි කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත් කරමින් ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු කුසලතා සංවර්ධන දිවාසුරකම් මධ්‍යස්ථානය ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නඩූතු ග්‍රාම නිලධාරී වසමේ 17 වෙනිදා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සොයිබල ගැන්වීම අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස සහ විදේශ කටයුතු විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා කියලා තමයි සිළුමිණ වාර්තා කරන්නේ. මෙරට වැඩිහිටි ජනගහනයෙන් 10%කට වකුගඩු රෝගයේ පවතින බව විශේෂඥ වෛද්‍ය අනුපමාද සිල්වා මහත්මිය සඳහන් කළා. වකුගඩු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවතින බව පෙන්වා දෙමින් මෙන්න මේ විදිහේ කතාවක් කිව්වේ.
2: 10%ක් පමණ වැඩිහිටි ජනතාවගෙන් ලංකාවේ වකුගඩු රෝගය තියෙන. නමුත් දැනට සොයාගෙන නැති වකුගඩු රෝගීන් අසීමිත සංඛ්‍යාවක් ඉන්නවා. යම් දවසක දැන් ඉන්න 10% කියන වකුගඩු රෝගීන් සංඛ්‍යාව 30-40 දක්වා යාමේ අවධානමක අපි ඉන්නේ දැන්. වකුගඩු රෝගීන් සීඝ්‍රයෙන් වැඩිවීමට හේතු සාධක විදිහට දියවැඩියාව අංක 1, දෙවනුව අධික රුධිර පීඩනය, තෙවනුව හෘද ආබාධ, ඊට පස්සේ කියන්න පුළුවන් වසවිස ශරීරගත වීම, CKD-U කියන ලෙඩේ, ඒකටත් වසවිස සම්බන්ධයි කෘෂිකර්මයන්ත් එක්ක ඈදෙන දෙයක්. නමුත් දැන් CKD-X කියන තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ හේතු සාධක නැහැ. නමුත් ඒකලන් ඉන්න සමාජයේ හැමතැනම විසිරීලා රෝගීන් මේ කොළඹ අවට ප්‍රදේශවල වලින් තරුණ ළමයි එහෙම හම්බ වෙනවා. ඒගොල්ලන්ගේ හේතු සාධක විදියට එහෙම නැත්නම් ඔය කාය වර්ග දෙක දේවල්, හම පාට වෙන දේවල් සහ නොයෙකුත් රසායන ද්‍රව්‍ය ගත බව තියෙනවා.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව මෝනින් නිවුස් ඇලර්ට් කාටූන්ස්
1: සිළුමිණ පත්‍රයේ අඥන කිටෝ කාටූනේ යෝෂිත ඇල්ලෙන් වතුයායකුත් අරන් ඒ කාලේ ලොකු පඩියක් ගන්න ජොබ් එකක් කරන්න ඇති නේද? එහෙම තමයි ප්‍රශ්න කරන්නේ. අංජනගේ ටෝක් කාටුනේ සමගින් සතියක පත්තරවල විස්තර නිමා කරන මම නලින් විරාජ්. වාසනාවන්ත සුන්දර සතියන්තයක්. වෙලාව උදැසන 7:00.

0: ஐவான் வாசனம் துதர்சன குதை ஹதாய் வினாடி ஹாத்துறை வெலாம். குட் மார்னிங் ரணில்.
1: குட் மார்னிங் சுபதர்சன கேமோட்டம் சத்திய கலாக்கண்ட விபட்டாங்கன்ன ஹதன் மீ அத இரித தவசக்னி தென் இரித தவசே முதுசங்க மீ හැමෝගෙම තියෙනවා වෙනම ෂෙඩියුල් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවස් හතම වැඩ කරන කෙනෙක් ඇරුණාම සතිය වෙන දවස් වලට වඩා ඉරිදා දවසේ වෙන දින දර්ශනයක් නැත්නම් වෙන කාලසටහනක් තියෙනවා හුඟක් අයට.
0: ඉතින් මේ ඒ කාලසටහන ගොඩාක් වෙලාවට තියෙන තමන්ගේ සුඛෝපභෝගී භාවය වෙනුවෙන්. හරි.
1: ඔව් ඒ කියන්නේ කම්ෆර්ට් සෝන් එක.
0: ඔව්. ඉතින් එහෙම තමයි ජීවිතේ කෙනෙක් කම්ෆර්ටබල් වෙන්න ඕනේ. තමන් ජීවත් වෙන වටපිටාව තමන්ට ගැළපෙන විදිහට ගොඩනගා ගන්න. සමහර වෙලාවට අපි හිතනවා අපි ඉන්නේ කම්ෆර්ටබල් සෝන් එක කියලා තව කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හරිද? මං කියන්නේ ඕනෙම කට්ටක් කම්ෆර්ටබල් කරගන්න පුළුවන් ඔබටම තමයි. සුවපහසු කලාපයක් බවට පත් කරගන්න පුළුවන් ඔබට. සමහර මිනිස්සු අර නැති බණීම කියකින් ඕනේ. අනේ මන් දන්නේ කාපු කාලයක් මතක නැහැ, ගමනක් ගියපු කාලයක් මතක නැහැ, මට නම් තේරෙන්නේ නැහැ, කිසිම සතුටක් නැහැ. දැන් ඔය කියන හැමදේම අපි නෑ නෑ නෑ කියන වයිබ් එකෙන් එළියට ඇවිල්ලා ඕනෙම දුෂ්කර කටුක දැනග අපිට මේ බොහොම ලස්සනට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. එහෙම ජීවත් වෙන මිනිස්සු ඕන තරම් මේ මහ පොළොවේ ඉන්නවරනේ. අපි අර කතාවට කියන්නේ දේවි දැක්කත් නොවැදි කතරෙත් පතොක්මල් නම් පිපෙනවා කියලා. දරා ගන්න පුළුවන් මිනිස්සු බොහොම ලස්සනට hina වෙලා ජීවිතේ ඉස්සරහට එනවා. ඔබ වටා පිටාවේ තියෙන ඔබට ජීවත් වෙන්න අවශ්‍ය කරන වටපිටාව බොහොම සුඛෝපභෝගී සුවපහසු කලාපයක් බවට පත් කර ගන්න පුළුවන් ඔබට. ඒකට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ජීවිතේ පටන් ගන්න බය අවසන් වෙන තැනින්. මේක නිකන් ඔබට එකපාර නොයට හෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ පටන් ගන්න බිය අවසන් වන තැනින් කියන කාරණය ගැන ටිකක් ගැඹුරින් හිතලා බලන්නකො. දැන් අපි දන්නවා සිංහෙක් කියලා කියන්නේ ගැලේ ඉන්න රජුරෝ. එහෙම නැත්නම් අනිත් සත්තු ඔක්කොම බයයිනේ මෙයාට. හරි. මම දැකපු ලස්සන වීඩියෝ එකක් මම ඊයේ බ්‍රෑ හිතුව මේක කියන්න ඕනි කියලා. ඉතින් මේ සෝෂල් මීඩියා වල තිබුණු මේ සිංහයා මේ ගවරලා කෙලෝගෙන එනවා. හරි. ගවයෝ ටික දුවගෙන දුවගෙන දුවගෙන එනවා පණ බේර ගන්න. ගිහිල්ලා එක තැනකදී මේක ගවයෙක්. හරි. කුළුහරකෙක් නතර වෙලා අනිත් පැත්ත හැරෙනවා. ඔය විශ්වාස කරන්න. ඒ ගත්ත නායකත්වයත් එක්ක අනිත් සම්පූර්ණ ගවරලේ ගවයෝ ටික දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන සිංහයන්. මං කියන්නේ ජීවිතේ පටන් ගන්නෙ අන්න එහෙම බය නැති කරන දැනින්. අපි හුඟක් දේවල් වලට බය වෙලා ජීවත් වෙන්නේ. ඒ කාටවත් බය, කාටවත් උණු විදියට ජීවත් වෙන්න ඕනේ නැහැ නේ. අපි හරි දේ හරියට කරලා හරි විදියට ජීවත් වෙමු. ඒක තමයි වෙන්නේ. එහෙනම් ජයග්‍රහී සුබ දවසක්, සුබ ආරම්භයක්.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 176 අංකයට

0: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව,
3: ලඛන මොමදින්
4: සම අනුග්‍රහය,
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: සතියක ලක්හඬ.

0: උදේ 7යි විනාඩි 23යි වෙලාව. මොකද වෙන්නේ රණිල්?
1: දැන් හුඟක් දෙනෙක් ලෝකයේ වැඩිම අවධානය දිනාගත් ක්‍රීඩා පිළිබඳව කතා වෙනවා නේ. එතකොට දැන් මේ ගැන කතා කරනකොට මදුශංක, දැන් අද පාන්දර කියන්නේ හෙට එළිවෙන්න තමයි අවසන් මහා සටන තියෙන්නේ.
0: අවසන් මහා සටන ෆුට්බෝල් තරගාවලිය විපායගෙනේ.
1: ඔව්. එතකොට දැන් මේක තමයි ලෝකෙම බලාගෙන ඉන්නේ. හැබැයි දැන් මේ පැවැත්වුණු තරගයේ, එහෙමත් නැත්නම් ලෝක කුසලාන් තරගාවලියේ තුන්වෙනි ස්ථානය සඳහා පැවැත්වුණු තරගය, ඔබ දන්නවා මේ ප්‍රංශය 6-4 ලෙස පරාජය කරමින් එංගලන්තය තමයි තෙවන ස්ථානය දිනාගත්තේ. දැන් මේ පාපන්දු ඉතිහාසයේ එංගලන්තය තමන්ගේ ස්ථානය ළඟටම තහවුරු කරගන්නට සමත් වුණු අවස්ථාවක් විදිහට අපිට මේ අවස්ථාව හඳුන්වන්න පුළුවන්. දැන් හෙට තමයි, ඒ කියන්නේ අද රාත්‍රියේ තමයි මදුශංක මේ තියෙන අවසන් මහා තරඟ තියෙන. ඔබ දන්නවද මේකේ ටිකට් පත් ගැන ලෝකෙ විවිධ කට කතා කියන්නේ? ඇත්තටම මේ ඉතාම සුපිරි ඉලකට තමයි මේ ටිකට් පත් අලවි වෙන්නේ. ඉතින් ඒ ගැන ලෝකෙම කතා වෙනවා. ඒ කියන්නේ බලපුලුවන්කාරයන්ට, එහෙමත් නැත්නම් ලෝකයේ තියෙන ඉතාම සුපිරි ගණේ මිනිස්සුන්ට තමයි මේක බලන්න පුළුවන් වෙන්නේ කියලා දැන්ට ලෝකේ පැතිරෙනවා. කියන්නේ හැමෝටම මේක බලන්න බැහැ මොන සංකම් පිටින්නට ගිහිල්ලා
0: මේක වෙන ක්ලාස් එකක් මේන්ටේන් කරන අයට නේද? FIFA බලන්න අපි ගියා කියන එක ගැම්මෙන් කියන්න පුළුවන්, සෝෂල් මීඩියා වල දාන්න පුළුවන්, එහෙම එකක් නෙතින්. දැන් අපි සාමාන්‍ය මැච් එකක් නේ, ක්‍රිකට් මැච් එකක් තියෙනවා කියලා කිව්වත් අපි පොඩ්ඩක් ගිහිල්ලා ටිකට් එකක් අරගෙන කොහොම හරි නේ මැච් එක බලලා අන්තිමට ඉතින් ෆොටෝස් ටිකක් දාලා එහෙම පොඩි අපි එතන හිටියා. අපි තමයි මේක රියල් ටයිම් දැක්කේ වගේ එකක් තියෙනවා. ඉතින් ඒක කරන්න පුළුවන් නම් හරි වටිනවා. ඉතින් කොහොම වුණත් ෆුට්බෝල් වලට ආදරය කරන හැමෝටම අද පේලි බලන්න පුළුවන් නේ. ITN අපි ක්ලාස් එකල දිනනවා. ඒ ගැන තමයි හිමීට විස්තර ගොඩක් කියන්න. කොහොම හරි ෆුට්බෝල් ඉතිහාසය වෙනස් වෙන දවසක් බවට පත් වෙයි. මොකද මේ සැරේ FIFA එක ඇතුලේ මහා දෙවන්ත චරිත කඩාවැටෙන නේද? අලුත් චරිත ඉහළට එන, එහෙම අපේ ෆුට්බෝල් කලාවේ විප්ලවයක් එක්ක තමයි මේ වර තරගාවලිය ක්‍රියාත්මක වුණේ.
1: දැන් අපිට හිතුණා හැමෝම දැන් මේ තරඟ ගැන කියනවා, ක්‍රීඩකයෝ ගැන කියනවා, මොකද මේ FIFA කියන්නේ කියන එක ගැන පොඩ්ඩක් හොයලා බලමු. 1904 මැයි 21 ප්‍රංශයේ පැරිස් නුවර තමයි මේ FIFA හැමත ෆෙඩරේෂන් එක ආරම්භ කරන්නේ, ෆුට්බෝල් ඇසෝසියේෂන් එක. ඉතින් සමාජික රටවල් 211ක පාපන්දු සංගම් මේක සමාජිකත්වය දරනවා. ඉතින් FIFA තමයි පාපන්දු ක්‍රීඩාවට අදාළ සෙල්ම මූලික කටයුතු පාලනය කරනු ලබන්නේ. කියන්නේ ලෝක විශාලතම ක්‍රීඩා උල්ලේ කියන්නේ මේ FIFA කී ලෝක කුසලානිය, එහෙම නැත්නම් පිරිමි ලෝක කුසලානිය, ඊට පස්සේ කාන්තා ලෝක කුසලානිය, වයස අවුරුදු 20-15 සහ 17-15 ජාත්‍යන්තර තරගාවලි සංවිධානය කරන එක තමයි FIFA වලට පැවරලා තියෙන කාර්යභාරය සහ පාපන්දු ක්‍රීඩාවේ නීති රීති පද්ධතිය පවත්වාගෙන යාම සහ ඒවා ලෝබුරා ක්‍රියාත්මක කිරීමත් මේ FIFA වලට පැවරුණු කාර්යභාරයක්. එතකොට දැන් මේ ලෝක කුසලානි ගැන කතා කරනෝනේ අපි හැම තිස්සෙම. 1930 වසරේ ප්‍රථම වරට ලෝක කුසලානි තරගාවලිය ආරම්භ වුණා. ඒක වසර 4කට වරක් තමයි පැවැත්වෙන්නේ. ඉතින් FIFA හි උත්තරීතර ආයතනය කියන්නේ FIFA කොංග්‍රසයේ අපමණ සභාපතිවරයා ජානින් ෆෙට්නෝ කටයුතු කරනවා මේ FIFA ලෝක කුසලානිය වෙනුවෙන්. ඉතින් අද තරගය ගැන කතා කරනකොට යුරෝපීය ශූරයන් වන ස්පාඤ්ඤ, යුරෝපීය ශූරයන් තමයි ස්පාඤ්ඤ, ඊට පස්සේ දකුණු ඇමරිකානු ශූරයන් වගේම වත්මන් ලෝක ශූරයන් වන ආජන්ටිනාව අතර තමයි මේ තීරණාත්මක තරගය පැවැත්වෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි පිහිටි මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ තමයි මේ තරගය පැවැත්වෙන්නේ. ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට කලාපීය ශූරයන් දෙදෙනෙකු අවසන් මහා තරගයකදී එකිනෙකා හමු වීම තමයි මේ තරගයේ තියෙන සුවිශේෂීත්වය. ඉතින් ආජන්ටිනාවට තියෙනවා දුර්ලභ අවස්ථාවක් මදුසංග. ඒක තමයි පිටපිට දෙවරක් ලෝක කුසලානි දිනාගත් තෙවන රට බවට පත් වෙන්න හැකියාව දිනන ලයනල් මෙසි, නැත්නම් ලියනෝල් මෙසි තම ජාත්‍යන්තර ක්‍රිකට් මේ ක්‍රීඩා දිවියේ අමරණීය සම්දිස්ථානය කරා මේ තරගයත් එක්ක යනවා. ඉතින් මේ පාපන්දු ක්‍රීඩාවේ ලෙජන්ඩ් අපි දන්න පෘතුගාලය ගැන කතා කරනකොට ක්‍රිස්තියානු රොනල්ඩෝ ගැන කතා කරා, ඔහුගේ ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් කතා කරා. ඒ වගේම ලියනෝල් මෙසිට මේක දයෝපගත තරගයක් වෙනවා නොඅනුමානයි.
0: ෆුට්බෝල් උණුසුම විඳගැනිමින් ඉන්න කාලයක්. දැන් අර ඒ සීසන් එකට අපි ඒ ඉවෙන්ට් එකත් එක්කලා සෙට් වෙන පුරුද්දක් අපිට තියෙනවනේ රණිල්. දැන් වෙනදාට අපි වර්ල්ඩ් කප් එක ක්‍රිකට් පටන් ගන්නකොට කොල්ල කුරුට්ට ඔක්කොම පුළු පුළුවන් හැම තැනකම ක්‍රිකට් මැච් පටන් ගන්නවා. හරි. දැන් මේ දවස්වල මේ ගම වෙන්න පුළුවන්, වෙල්දෙනිවල වෙන්න පුළුවන් තැන තැන පොඩි නේද? දරුබඩව ටික තරුණයෝ ටික එකතුලා ෆුට්බෝල් ගහන්න පටන් ගන්නවා. ඉතින් ක්‍රීඩාව කියලා කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍ය එකක්. හරි. ක්‍රීඩාව කියලා කියන්නේ වෙන ෆැෂන් එකක්. ඉතින් අපි අර නේද ඇඳුම් බැලඳුම් වලින් ෆැෂන් කරන වගේම ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්න පොඩ්ඩක් මොනහර ස්පෝර්ට් එකක ඉන්න ඕනේ කියන තැන තමයි අපි ඉන්නේ. ඉතින් ඔය ආදරය කරන ෆුට්බෝල් කිරුළ මේ සරේ කාට හිමි වේද කියලා දැනගන්න දිගටම අපිත් එක්ක රැඳෙන විශේෂයෙන් ෆුට්බෝල් කලාවේ රජුරු ෆෙයිල් ගැන දැන් අද ෆිල්ම් එකක් කරනවා. ඒක නත් අපි කියන්න.

0: దేహతాయి వినడి తీస్తున్నాయి. ఏదో శుభ మిలిదీగత్త ఈ రాత్రి దినుమ దినద్ద జాతికల త్రయ మండలే త్రయ పత్తులు జాగ్రహి ప్రతిభాలి అభిబాలండి.
1: ജോലിമാസി ദഹാരവിന് സെൻസുറാദേക്കന് ഏ ദിവസം ദിനുമെന്ന് പുജാതികൾ ഉത്തരമണ്ഡലിൽ ഉത്തരവില് ജയഗ്രഹി പ്രതിഫല അപ്പി ഒബട്ട കിയാൻ അപ്പി മഹാജന സമ്പത്തിൻ പടങ്കമു കെ ഇംഗ്ലീഷ് അക്ഷരയെ വാസനാവാന്താങ്ക് ഹത്ത് ഹത്തറ് നവയ പഹ ബിന്ദുവ ദേക്ക് കെ ഹത്ത് ഹത്തറ് നവയ പഹ ബിന്ദുവ ദേക്ക് കൊവിശത്തിലൊത്തറായി എക്സ് ഇംഗ്ലീഷ് അക്ഷരയെ വാസനാവാന്താങ്ക് പണസായ ഹെട്ടേക്ക് ഹെട്ടപഹ ഹെത്ത അട്ട് എക്സ് പണസായ හැටේක හැටපහ සහ හැත්තාට මෙගාපවල් උතරයේ කේ ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාද අංකයක 21 වාසනාවන්ත අංක 733 41 සහ 49 කේ ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාද අංකයක 21 වාසනාවන්ත අංක 733 41 49 දන නිදානේ සී ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 10 36 64 සහ 70 සී ඉංග්‍රීසි අක්ෂරයේ දන නිදානේ වාසනාවන්ත අංක 10 36 64 සහ 70 හඳහනේ උෂ්චික ලග්නයේ වාසනාවන්ත අංක 41 53 54 සහ 56 උෂ්චික ලග්නයේ වාසනාවන්ත අංක 41 53 54 සහ 56 අද සම්පත ලොතරැයි අංක රටාව මහජන සම්පත ලොතරැයි අංක රටාව ඉන්නේ හැදෙන්නේ අද සම්පත ලොතරැයි අංක රටාව 02 පළවෙනි අංක 2 ඊගාවක 5.2 දෙවෙනි අංක 3 හතරවෙනි අංක මේ තුන්වෙනි අංක 3 සහ ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ 95.2 කි නවය පහ බිඳුව දෙක කි එන්එල්බි ජයලොතරයි බී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1551 1551 සුබ දවසක් ලොතරයි තුලා ලග්නයේ වාසනාවන්ත අංක 5 12 සහ 63 තුලා ලග්නයේ 5 12 63 තමයි වාසනාවන්ත අංක විශේෂ අංකයේ 4147 විශේෂ අංකයේ 4147 ඉතින් සුබ දවසක් ලොතරයි රන්කාසි ගොවිසත ලොතරයි සුපිරිතයයක මහජන සම්පත දන නිදානේ මෙගා පව වැඩිම ජයමල්ල තියෙන්නේ අද මෙගාපවල උතරයි. ඉතින් අද ජයමල්ල වැඩි මේ හැම ලොතරැයි එකම. ඉතින් ඔබට පුළුවන් වැඩි වැඩියෙන් මේ ටිකට්පත් මිලදී අරගෙන ඔබේ වාසනාව ළඟා කරගන්න.
0: අද ප්‍රශ්නයක් අහන්නේ නැද්ද කියලා ඒක ප්‍රශ්නයක් කරගෙන ගොඩක් අපිට මෙසේජ් කළා.
1: ඔව් එහුවේ නැත්තේ කියලා තේරුණනේ.
0: ඊයේ පුඩි වෙන වැඩක් සිද්ධ වුණා. ලබන සතියේ දැන් අපි රේඩියෝ මැගසින් එකක් විදිහට තමයි උදේ පාන්දරම වමුණ ගෙහෙන්නේ. නේ හැම පැත්තෙම සෙග්මන්ට්ස් ගොඩක් එක්ක.
1: ඔව් විදේශ විත්ති අහන්න පුළුවන් සෙනසුරාද දවසේ 7 ඉඳන් 8 වෙනකම්. ඒ වගේම ඉද දවසේ අලුත්ම ඉන්ෆෝටේට්මන්ට් ඇතුළත් රේඩියෝ මැගසින් එකක් අපි පටන් ගන්නවා. ඔයාට ලෝකේ තියෙන සහ ධාම විශේෂ විනෝදාත්මක සහ තොරතුරු මේ සියල්ල බෙදා ගන්න.
0: රයිට්. අද ප්‍රශ්නේ අපි මෙන්න මේ විදිහට අහන්නේ. දැන් අද ඉරිදු දවසක් නේ. හරි. අද ඉරිදු දවසක්. අද මාසයේක පළවෙනි ඉරිදා නම් මේ මාසේ අවසාන වෙන්නෙත් ඉරිදු දවසක නම් මාසයට තියෙන්න පුළුවන් දින ගණන කීයද කියලා තමයි අපි අහන්නේ. යම් මාසයක පළමු දිනේ සහ අවසාන දිනේ යන දෙකම ඉරිදා දින වල යෙදিলা තියෙනවා නම් මේ මාසයට තිබිය හැකි දින ගණන කීයද? පුළුවන් නම් ඒ උත්තරේ හොයාගෙන ඉක්මනටම ඔබේ නවගම සටහන් කරන්න.
1: මාසෙට නමකුත් තියෙනවා. ඒතකොට ඒ නම කිව්වත් හරි.
0: හරි. ඉතින්
1: ඒක විශේෂ මාසයක් වෙන්න පුළුවන්.
0: වෙන්නත් පුළුවන් ඒක අපි දන්නේ නැහැ. ඒකේ උත්තරේ හොයාගන්න ඕන වා පොඩ්ඩක් try කරලා. නේ. ඔන්න අපිට උත්තරේ කියන්න පුළුවන් මාට ප්‍රශ්න හදාගන්න.
1: හරි ලේසි. උත්තර තියෙන්නේ මොන ක්‍රමයකද බලවත් උත්තර හතරයි. ඒ උත්තර හතරෙන් එකක් තමයි එන්නේ. හරි. මේ ඉතින් ඒක ඔයා බලන්න. දින ගණන කියන්නකෝ. දින ගණන අංකයක් විදියට කිව්වනම් හරි.
0: හරි. ඒ කියන්නේ මාසේ පළවෙනි දත් ඉරිදු දවසක්, මාසේ අන්තිම දවසක් ඉරිදු දවසක් නම් ඒ මාසෙල දින කීයක් තියෙනවද කියලා තමයි අපි අහන්නේ. ඉක්මනටම උත්තරේ හොයාගෙන ගෙදර කැත්තේ දැන් ලහි ලහියේ නේද? අනේ ඔගත් මහ ලොකු ගේමක්ද 31යි 30යි. ඈ WhatsApp

0: ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 767 679 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.
0: සත්‍යයක ලක්හඬ.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
1: දශකඝාතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමිරාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමිරාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලේ
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ ඒවා ඔබ වීරයන් බවට පත් කරයි
3: ටේකියා සුරකින් මගතොට
4: ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා සමහර විටපත් අපි හරි උත්තරي හොයාගන්න බැරුව මේ පොඩක් පටලගෙන වැරදි උත්තරයක් හරි කියලා හිතන්නත් පුළුවන් ඒ වැරදි උත්තරයක් සමාජයට දෙන්න කලින් තර්ක කරන්න. පවුලේ හැමෝටම එක තුල නෑනේ අප්පච්චි. එහෙම වෙන්න බෑනේ කියලා පොඩි දරුවට කියන්න නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදී අයිඩියක් උනේ. තව වයිෆ්ටත් කියන්න බුලංගන නෑ හස්බන්ඩ් එහෙම නෙමෙයි ඕක වාට පොඩ්ඩක් වැරදිලා. ඒතර හස්බන්ඩ් කියන්නේ මේ පෙන්නදු ඉන්නෝ මේකට උත්තරේ. දේ ඔය සාමාන්‍ය සංවාදනේ ගෙදර ඇතුලේ. ඒ සංවාදේම අපි නිකන් තේකෝප් පිට එතකොට පරිපූර්ණ ලුණු ටිකට නේද? කිරි ටිකක් මදි මේකට මේ කහට වැඩි සීනි වැඩි කියලා ගිය සංවාද වෙනකොට අලුත් සංවාදයක් අපි උදේ පාන්දර ඔබට දීලා දිනවා අපි පුංචි ප්‍රශ්නයක් දෙනවා පවුලේ හැමෝට මේක තුළ විසඳන්න රනිල් ප්‍රශ්න බඩ මතක් කළෙමුද
5: ඔව් අපි ඇහුවේ මේ පළවෙනිදත් ඉරිදා යෙදෙන මාසේ අන්තිම දවසේ ඉරිදා යෙදෙන
4: මාසයක
5: දින ගණන මොකක්ද කියලා
4: රයිට් මාසේ පළවෙනිදා ඉරිදාවක් වෙන්න ඕනේ මාසේ අන්තිම දවසත් ඉරිදාවක් වෙන්න ඕනේ එතකොට මාසෙට දින ගණන කීයද කියලා තමයි අපි අහන්නේ. එහෙම මාසෙක දින ගණන කීයද කියලා අහන්නේ. උත්තර හිතා ගන්න බැරි තරම් කන්දරාවක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ උත්තරේ ඔබ හැමෝටම ගොඩක් ස්තුතියි. කොහොමද උත්තරේ එවන්න ඕනේ?
5: ඔව් අපිට WhatsApp message එකක් ඔයා එවන්න ඕනේ. 0703935937 WhatsApp message එක එවන්න ඕනේ. 0703935937. එහෙම එවුවාට කට්ටියක් ඉන්නවා. මේ කියන්නේ කට්ටියකෙන් දැන් මුල දැන් තරහ වෙන්න එපා. ඊට පස්සේ උත්තර මෙච්චර ඇවිල්ලා තියෙනවා. ඒක අපේ නම් කිව්වේ නැද්ද කියලා. දැන් අපිට උඩටම තියෙන ටික තමයි කියන්නේ.
4: මුලින්ම තියෙන කීපයක් අපි මතක් කළේ.
5: තමයි කියන්නේ. මහියංගනේ ආනන්ද ඉංග්‍රී ගංගුලල් ඊට පස්සේ මේ අපේ ආයතනෙත් යාළුවෝ කියන කොයි වෙලෙත්
4: කඳහගෙන ඉන්නේ. දමිත් අයියා.
5: දමිත් කුමාරගේ වෙලා තියෙනවා. මාතලේ ජයන්ති වෙලා තියෙනවා. එතකොට අංජලි ගලේ වෙල අගලවත්තේ දහම්දි ඊට පස්සේ අනුරාධපුරේ ජිනේෂ් හැලීගොඩ සුජීව ඊට පස්සේ අයිරංගනී විතාන හොරණ ඊට පස්සේ වසන්ති කෑගල්ල ඊට පස්සේ චමිලා අඟුරංකේත ඔහොමම යාළුවෝ ගොඩක් සුජිත් විජේසූරිය ඇහැලියවල ඔහොමම යාළුවෝ ගොඩක් කියලා දෙනවා තව ගොඩක් අය ඉන්නවා හැබැයි දැන් අපි ඔක දැන් කවුද මේ ශිකා කඩුවෙලින් එවලා තියෙනවා හරි ඔහොම යාළුවෝ ගොඩක් එවනවා හරි දැන් මුළු ඉන්න කට්ටිය තමයි කිව්වේ පොඩි මොටිවේෂන් එකක් දෙන්න එපානේ අපි යාළුවෝ ගොඩක් අහගෙන ඉන්න මොකද උදේට සින්දු ඉල්ලන්න බැහැ නේ වාට ඉතින් ඒ අතරේ මේ තව විනාඩි 10කින් අපි කතා කරනවා ලංකාවේ මේ වෙනකොට මේ අපිට පේන්න නැති ව්‍යසනයක්. පේන්නේ නැහැ ඒක.
4: නෑ පේනවා. පේන්නේ නැහැ වගේ අපි ඉන්නවා. හරි. ඒක මහා ව්‍යසනයක් කියලා අපි නොදැන ඒ ව්‍යසනේ ඒ විදිහටම ඉස්සරහට යන්න ගලාගෙන යන දිල බලාගෙන ඉන්න සමහරලාට නීතිය අත්බැඳගෙන ඉන්නවද කියලා අපිට හිතෙන තරමට මේක ව්‍යසනයක්. මොකක්ද කියලා අපි නොකියමු. හරියට මුදියටට අපි කියන්න. මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා මේ සංවාදයේ මහ ජනතාව වෙනුවෙන් විවෘතයි සර්චුලයිට් සමාජයේ අධිකව තුල අපි අද කතා කරනවා. අපි හැමෝටම දැනුණු මාතෘකාවක්. අපි ඒක බරසාරයි කියලා නොහිතපු හැබැයි ඇත්තරම මහ ව්‍යසනයක් අපි රැඳෙනවා කියන කාරණේ පැහැදිලි. ඒ නිසා මේ සංවාදයේ කොටස් කරවන්න වෙන අපි ඔබට ආරාධනා කරනවා. ඉක්මනටම නමගම සටහන් කළා අදාළ පිළිතුර සටහන් කළා 0703935937 කියන අපේ අංකයට WhatsApp කරන්න ඔබට පුළුවන්කම තියෙනවා ඒත් එක්කම දැන් මේ රනිල් අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් හුඟක් අය සතියට අවශ්‍ය කරන බඩු බාහිරාදී මිලදී ගන්න ගෙදරට අවශ්‍ය දේවල් ටික මිලදී ගන්න නෑදෑ ගමනක් ගන්න පාවිච්චි කරන දවස තමයි සෙනසුරාදා සහ ඉරිදා කියලා කියන්නේ ගොඩක් වෙලාවට සෙනසුරාදාත් අඩුම ධර්මයේ ඕටි එකකට හරි රස්සාවට යන්න සිද්ධ වෙනවා නම් ඉරිදා දවස තමයි බොහෝ දෙනෙක් තමන්ගේ නිදහස් දිනයේ විවේක දිනයේ විදිහට පවත්වගෙන යන්නේ. අද වැඩ රාජකාරී කන්දරාවක් තියෙනවා. ඒ වැඩ රාජකාරී කන්දරාව ඇතුලේ අපි කොහොම කොහොම හරි අපේ වැඩටික පිළිවෙලට කරගන්න ඕනේ. එහෙම නැත්නම් ලබන සුමාන එහෙම නැත්නම් ඒ කියන්නේ හෙඩින් ආරම්භ වෙන සතියත් අවුල් වෙනවනේ. දැන් අද දවසේ දින වැඩටික නිකන් ප්ලෑන් කරලා බලන්නකෝ. එකක් තමයි ගෙදරට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න ඕනේ. ඊට පස්සේ නෑදෑ ගමනක් එහෙම යන්න තියෙනවා නම් ඒ ගමන් බිමන් ටික අම්මලා අප්පච්චිලා බලන්න යන වැඩටික කරන්න ඕනේ. ඊට පස්සේ දරුවන්ගේ දහම් පාසල් කටයුතු පන්ති මේ වගේ දේවල් ටික හරියට කළමනාකරණය කරගන්න ඕනේ. ඊට පස්සේ දරුවන්ගේ ගෙදර අයගේ තමන් වැඩට යනවා නම් ඒ අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් ටික හොදන්න ඕනේ. ඒවා වේලා ගන්න ඕනේ. ඊට පස්සේ එතනින් නවතින්න බෑ. සතියේම අපි විදුලි බිල අඩු කරන්න සුරකිමු ලංකා ජාතික වැඩපිළිවෙල එකතු වෙමු එළිය දෙමු. හරි. එතකොට අපි පොඩි සැලැස්මක් එක්කන යන්නේ ගයක් වුණාම සතියේ හැම දවසකම උදේට අයන් කරන්න ඒ පුරුද්දෙන් අපිට නෑ. අපි සතියේ අවශ්‍ය කරන ඇඳුම් ටික ගෙදර හැමෝගෙම ඇඳුම් පැළඳුම් ටික අවශ්‍ය දේවල් ටික එකවර අයන් කරලා තියාගන්න. එතකොට හරි ලේසි. ඉතින් මෙහෙම මේ වැඩ ටික හරියටම කරන්න නම් උදේ පාන්දර ඔයා හොඳ ජවයකින් අවදි වෙන්න ඕනේ.
5: අනිවාර්යයෙන්.
4: ඒ ජවයත් එක්ක තමයි දවස් ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක හට කෝප්පයක් බීලා නේද? සමහර වෙලාවට හොඳ උණු වතුර කෝප්පයක් බීලා. ඉතින් එහෙම පටන් ගන්න දවස බොහොම සතුට පිරුණු දවසක් බවට පත් වෙන නම් හැම කෙනා ඇතුළෙම තියෙන්න ඕනේ ආදරණීය ප්‍රාර්ථනාවක්. අපි හැමෝම ආදරේ බෙදා ගන්න කැමති මිනිස්සු, අගේ කිරීමට කැමති මිනිස්සු. අපි හුඟක් කලවට දකින්න රණිල් මේ සමාජය ඇතුලේ අගේ කිරීම නෙමෙයිනේ, ගර්හා කිරීම. මොන දේ කළත් ඒකට වටිනාකමක් නොදෙන සමාජයක අපි ඉන්නේ. අපි මේක වෙනස් කරමු අපේ ගෙදරින්. අද ඔයාට උදේ පාන්දර හම්බෙච්ච තේකට මට රහයි කියලා කියන්න බැරි වුණා නම්, ඒකට ස්තුති කරන්න බැරි වුණා නම් පොඩ්ඩක් කියන්න දැන් කුස්සියට. වගේ නොවන මේ වෙලාවෙත් සමහර වෙලාවට ගොඩාක් මහන්සිලානේ. ගෙදර ආයට අවශ්‍ය කරන කෑම බීම පිළියෙල කරමින් නැති. එයා ළඟට ගිහිල්ලා පොඩ්ඩක් ළඟට අරගෙන වගේ තේක හරි රහයි. මට ඒ වෙලාවේ කියන්න බැරි වුණා කියලා කියන්න. හරි. ඒකට ගැහනුත් ආසයි පිරිමිත් ආසයි. එතකොට අනිත් පැත්තෙන් ඔයාලට හම්බෙන උත්තරයක්. මම රසර ඔයාලට කෑම හදලා දෙන්නේ නැතුව. මම ඔයාලට රසර දෙය හදලා දෙන්නේ නැතුව කාට හදලා දෙන්නේ? වාදමයි අපේ ගෙදර බර උහුලන්නේ. වාදමයි මේ හැමදේම අපිට ගෙනල්ලා දෙන්නේ. ඉතින් වා වෙනුවෙන් නොකරන දේවල් මං කාට කරන්නද? බලන්නකෝ දවස පටන් ගන්න ලස්සන රණේ. ඒ ඔයි තමුසේ මට එපා වෙලා දින්නේ සලම් බලන් ගලබලන් ගන්නවට වඩා ඒක කොච්චර ලස්සනද? වාගේ ගෙදරත් වාඩ වෙනස් කරගන්න පුළුවන්. පුංචි පුංචි දේවල් නේද? පොඩි වෙනසකට පුළුවන් වාගේ ජීවිතය සතුටින් පිරීලා ඉතිරලා යන තැනක් කරන්න. උදේ 7:53

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: This is Natai Minadiyekai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් නයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ කමිෂනය
5: රටම දකිනා

0: ආයුබෝවන් උදේ 8යි විනාඩි 2යි වෙලාව සර්ච් ලයිට් සමාජයක අධිකාව මේ මිනිසුන්ගේ හෘද සාක්ෂිය විමසන දෙහෝරාව අපිට අවසරය ආරම්භ කරන්න දැන් අපි මුිට විනාඩි 10කට විතර හැබැයි කිව්වා අද ටිකක් විශේෂ මාතෘකාවක යටින් යන වැඩක් ගැන උඩින් බලලා ඒක ගණන් වැඩි ගණන් ගන්න නැති මාතෘකාවක් පිළිබඳව අද කතා කරන්න අපි තීරණය කළා කියලා. දැන් පත්‍රයක වුණත් රනිල් මේකට ඉඩ වෙන් වෙලා තියෙන බොහොම අයිනක කෙලවර නේද? කෑම උතන හරිය තමයි ගොඩක් කලාවට මේ වලිය වෙන්නේ. හැබැයි අද දිවෙන පත්‍රෙත් ඉරිදා සංග්‍රහයේ මේ පිළිබඳව සටහනක් තිබුණා මුල් පිටුවට ඇවිල්ලා. ඒ නිසාම අපි විශ්වාස කරනවා මේ අපි කතා කළ යුතුයි කියලා. පාසල් දරුවන්ටත් නුගපිලිගාව දානමක්. හරි මේක මෙහෙම කිව්වට අපිට වැඩි තේරෙන්නේ නැහැ. මේ රටේ පාසල් දරුවන් අතර මුඛපිලිකා පැතිරියාමේ බරපතල අවදානම හටගෙන ඇති බව ජාතික පිළිකා මර්ධන වැඩසටහන ආවරණය කර තියෙනවා. මාවා තූල් සහ පැකට් කළ පුවක් පාසල් දරුවන් අතර ප්‍රචලිත වෙමින් පවතින බව තමයි සිදුව කළ සමීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ. හරි මෙන්න මේක තමයි අද තියෙන ඛේදවාචකය. මේ තමයි අපේ රටේ අනාගතය. මේ තමයි හෙට දවස බාරගන්න ඉන්න දරුබට. පාසලෙන් එළියරෙන්න කලින් මුඛපිලිකාවක් එක්ක සමාජගත වීම, වැළැක්වීමට මහජනයා විදිහට අපිට මොනවද කරන්න පුළුවන් කියලා අපි අද සාකච්ඡා කරන්න ලෑස්ති.
1: දැන් මේ ගැන කතා කරනකොට අපිට මතක් වෙන්නේ කනේ දැන් මේකට සම්බන්ධ නිෂ්පාදනය වෙන්නේ දැන් ඔය කියන තහනම් ද්‍රව්‍යවල හැම එකකම අඩංගු දුම්කල මේ දුම්කල තමයි විශේෂ පිළිකාකාරකයේ විදිහට හඳුනාගන්නේ. එතකොට අපි කියන මේ බුලත් විටේ ඉඳලා ඔය කියන මාවා තූල් එහෙමත් නැත්නම් හාස් ඔය විවිධ නම් වලින් හඳුන්වන මේ ද්‍රව්‍ය ගැන අතර මේවා නිතර නිතර අපිට නම් කියනත් අවශ්‍ය නැහැ. අපි මෙතනින් පස්සේ මේවා භාවිතා කරන්නෙත් නැහැ. මොකද ඒවත් යම් පෙළඹවීමක් වෙන්න පුළුවන් නේ සමාජය ඇතුලේ. එතකොට මේ කියන කතාවේ තහනම් දුම්කල නිෂ්පාදන එතකොට මේක තමයි ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙන්නේ. අපේ රටේ සාම්ප්‍රදායික බුලත් විට ගැන අපි කතා කරනවා. දැන් අපි එක තැනකට කියනවා මේකට ගන්න ඕන ඔසු විට. එහෙමත් නැත්නම් මේ සෞඛ්‍ය ආරක්ෂිත එහෙම නැත්නම් සෞඛ්‍යයට හිතකර දේවල් සැපීමෙන් මුකුත් වෙන්නේ නැහැ කියන එක ආයුර්වේද දෙපාර්තමේන්තුව පවා ප්‍රචලිත කරපු දෙයක්. නමුත් ඒක නෙවෙයි මේ කතාව. දුම්කොළ නිෂ්පාදන බොහොම වැරදි විදිහට සමාජ තුළ භාවිත වෙනවා. මේකට හැමදාම වගේම මුලින්ම ඉලක්කය වෙන්නේ අපි දන්න දුම්වැටි වලටත් මුලින්ම ඉලක්කය වෙන්නේ මේ පාසල් දරුවෝ. ඒ කියන්නේ රටේ තාරුණ්‍ය සහ රටේ අනාගතය තමයි මේවට ඉලක්ක වෙලා තියෙන්නේ.
0: කවුරු කොහොම වුණ විදිහට කිව්වත් මේක අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙයි. දුම්කල විශේෂයෙන්ම අපිව පිළිකාවලට පොළඹ වුණා. ඉතින් මේක ටිකක් දරුණු මට්ටමේ තිබුණා. මේක ඉන්දියාවේ තමයි ඔය කියන පැකට්ස් ටික ලස්සනට අලෙවි කරන්න තියෙන්නේ. හරි. දැන් මම දැන් මාස කිහිපයකට හැපැත් ඉන්දියාවේ කියලා මම දැක්කා. ඒක නිකන් ජාතික ආහාරයක් වගේ. මගේ වාහනේ මමත් එක්කන් ගියේ ඩ්‍රයිවර් මහත්තයා. කුල්දීප් කියලා වයස අවුරුදු 65 විතර අංගල් කෙනෙක්. මේ අංගල් උදේ පාන්දර අපිව ගන්න හෝටලෙට ඇවිල්ලා ඉස්සල්ලාම කරන්නේ අර දුම්කොළ පැකට් එක පදම් කරලා ඔක්කොම කරලා දිවයටින් තියාගන්න එක 12 හංග ගන්න එක විශ්වාස කරන්න රනිල් අපි දවල්ට කෑම කනකොටත් ඒ මිනිහගේ කටේ එක හරි කෑම කන්නේ නැතුව නිදි වර්ජිතව මේගොල්ලෝ මේ රසාව කරගෙන යන්න මේකෙන් යම්කිසි තෘප්තියක් ලබා ගන්නවා කියලා තමයි ඔහු කියන්නේ. හැබැයි ඇත්තම කාරණේ එයා මට මෙහෙම තොල මෑත් කළ පෙන්වන මට ඇත්තටම අවශ්‍ය වුණා. මෙයා මේක කොහොමද කරන්නේ මොකද්ද විස්තරය කියලා හොයලා බලන්නේ මාධ්‍ය කරු විදියට. තොල සහ විදුරු මස අතර මහ විශාල තුවාලයක්
1: තියෙනවා. මේක තමයි පිළිකාවේ ආරම්භය.
0: ඉතින් මේක මේ ඉන්දියාවේ සාමාන්‍යයෙන් එක පුද්ගලයෙක්ගේ නෙවෙයි සමස්තයක් ජනතාවගේ තියෙන තත්ත්වයක්. ඒක ප්‍රසිද්ධියෝ නලවි කරන හැබැයි හොර රහසේ අපේ රටටත් මේවා එන්න පටන් ගත්තා. ඊට පස්සේ මේක ප්‍රචලිත කරන්න පුළුවන් හොඳම කණ්ඩායම ඉලක්කගත කණ්ඩායම කවුද කියලා වුන් යම්කිසි සමීක්ෂණයක් කරන්න ඇතිනේ. දැන් මේක ටිකක් උසස් ගන්නේ එහෙම නැත්නම් මේ වෙලාවේ ලංකාවේ මාකට් එකේ තියෙන වැඩි මිලක් සහිත මත්ද්‍රව්‍ය පානය කරන්න බැරි නේද? මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න බැරි කණ්ඩායම් ඉලක්ක කරගත්තා. එතකොට යම්කිසි ආදායමක් ලබා ගන්න නම් මේ වෙනකොට බරපතල ගණේ මත්ද්‍රව්‍ය වලට පෙළඹවීමක් නැති විරිස විදිහට වුන් හඳුනාගන්නේ පාසල් දරුවෝ. අපිට මතකයි අපි පාසල් යන කාලෙත් නේද පැණිපුවක් කියනවා ඔය අපි අර කියපු පැකට් කළ නම් විශාල ප්‍රමාණයක් එක්ක. ඉතින් ගොඩක් ළමයි කතා කරනකොට මෙන්න මෙහෙම තමයි සද්දෙ එන්නේ. හරි මචං කොහොමද කියලා අහනකොට මේ
1: සීයලා වගේ දරුවෝ
0: සීයලා වගේ එන්නේ. ඒ දවස්වල පොඩි කතාබහක් ගියා. සමහර ලාවට මේ දිගින් දිගටම මේ ඔයමත් පුවක් සහ දුම්කල ආශ්‍රිත නිෂ්පාදන පාවිච්චි කළාට පස්සේ දත්ම දෙනකොට බ්‍රෂ් එක අර හක සිදුරු කරගෙන කඩාගෙන ගියා. විදුරු මස් තැම්බිලා තියෙන්නේ. කෑමක රසක් ගුණක් දැනෙන්නේ නැහැ. මේවා පිළිකා වලට අතවැනීමක්. මේක දැනුවත් කිරීම රනේ නොදන්නවා නෙමෙයි. හැබැයි මේකේ බරපතලකම දරුවන්ට වැටහෙන්නේ නැහැ නේ. එහෙමනම් මේක වලක්වලා අපේ සමාජයේ දරුපැටවු ටික ආරක්ෂා කරගන්න සමාජයේ පුරවැසියෝ විදිහට අපිට මොනවද කරන්න
1: පුළුවන්? දැන් මේ අත්දැකීම ඔබ හොඳටම දැකලා ඇති වැඩිහිටියෝ විදිහට. සමහර විට ඔබේ පවුලේ කෙනෙකුත් මේවට බැහි වෙලා ඇති. ඒ කවුරුත් මේ කියනවා පිළිගන්න කැමති නෑ. හොඳේ මේවා අත්දැකීම කියන්නේ බැහි වෙලා කියන එක පිළිගන්න කවුරුත් කැමති නෑ. එතකොට මම මේ උලත් ඉරන්නේ ගන්න ඉතින් අපි අහන උලත් දවසර කීපාරක් උලත් ටිකක් භාවිත කරනවද? කීපාරක් කරන දුන්කොල කොච්චර ඕනේද? ඔන්න ඔහොම ඔහොම අවුරුදු කීයක් තිස්සේ කනමද? ඊට පස්සේ මේවා තමයි අන්තිමට වෛද්‍යවරයෙක් ගාවට ගියාම ඔබට කියන්න දෙන්නේ මේ රෝග විනිශ්චය සඳහා. එතකොට ලංකාවේ මේක උලත් විට ඇතුලේ දුන්කොල භාවිතයත් ඉදිරියේදී තහනම් කිරීමට යන ඉදිරියේදී නෙමෙයි දැන් ඇත්තටම තහනම්. හරි? උලත් විතය සඳහා දුම්කොළ භාවිතේ මේක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යටතේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පහුගිය දවස්වල දිගටම කතා වුණා වුන් මේ සම්බන්ධයෙන් සිදු කරන තහනම සහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්. දැන් මේක කියනකොට ඔබ එකපාරට කේන්ති ගන්නගෙන ඉන්නවා තිබ්බේ උලත් පිටක් විතරයි ගන්න අපිට හපන්න අපි දුප්පත් මිනිසුන්ට ඒකත් නැති කරන්නයි මේ හදන්නේ. නෑ මේකේ තියෙන සෞඛ්‍ය අවධානම ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් කතා බහක් ඇති වෙන්න තරමට ලංකාවේ මුඛපිලිකා ප්‍රමාණය එන්නේ වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඔබ දැකලා ඇති පාසල් දරුවන් මේවට තියෙන ඇබ්බැහිය මේව නවත්ත ගන්න බැරි කාරණාව. ඊට පස්සේ ඔබ විදුහල්පතිවරයෙක් නම් පාසලේ ගුරුවරයෙක් නම් දෙමව්පියෙක් නම් ඔබ දැකලා තියෙන අත්දැකීම දැන් හොඳම වෙලාව මං හිතන්නේ බෙදා ගන්න. ඒ කියන්නේ මේ බෙදාගන්නේ වෙන මොහකටවත් නෙවෙයි මේවැය තියෙන අවධානම ගැන සමාජයට අවධාරණය කරන්න. දැන් අපි ඔබට හිතෙන්න පුළුවන් දැන් මෙච්චර මාතෘකා දීදී ඇයි මේ මාතෘකා තෝරගත්තේ නැහැ ලංකාවේ සෞඛ්‍ය වෙනුවෙන්. ඔබ දන්නවද බීමත් පුද්ගලයන් එහෙමත් නැත්නම් මද්‍රව්‍ය නිසා දුම්වැටි නිසා වසරකට රෝගී වෙන මිනිසුන් රජයට කොච්චර බරපැනක් දරන්න වෙලා තියෙනවද නිදහස් සෞඛ්‍ය ඇතුලේ?
0: අනේ මන් දන්නේ මේ ආණ්ඩුව ඇවිල්ලා අපි මේ විනෝදෙට අපිට ඔච්චරයි තිබුණේ නේද? අපි බුලත් පිටක් හපන ගමන් තමයි අපේ කාන්සිය මහන්සිය නැති කරගත්තේ. අපි වැඩ කළේ බුලත් පිටක් හපන ගමන් ඔබට ඒ පේන්නේ අර නිකන් ඒ වෙලාවේ තියෙන චූන් එක. හරි දිගින් දිගටම සමහර මිනිස්සුන්ගේ දත් මුල් දියේ වෙලා රණේ කෑමක රසයක් ගුණයක් දැනෙන්නේ නැහැ. පිළිකා තත්ත්වයන් තියෙනවා ඔවුන්ගේ පිළිබඳ අවධානයක් නැහැ. අවධානම ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන් හිතනවා මේක නිකන් අත්‍යවශ්‍ය දෙයක් කියලා. හැබැයි දුංගලවලට කට හුරු වුණාට පස්සේ දුංගලවල අවශ්‍යතාවය දිගින් දිගටම දැනන බුලත් පිටක් හාපු කෙනෙක් එහෙම නැත්නම් දිගින් දිගටම බුලත් පිට භාවිත කරපු කෙනෙක් බුලත් පිටක් නතර කරාට පස්සේ එයා නිකොටින් යම් කිසි ප්‍රමාණයක් හොයන්න පටන් ගන්නවා එළියේ.
1: හරි ඒක තමයි
0: ඇබ්බැහිය. එතකොට මේ අපේ දිව ඉල්ලන එහෙම නැත්නම් අපේ ශරීරයේ ඉල්ලන තෘප්තිය හොයන්න අපි අවසානයේදී විවිධ දේවල් කරන සමහර දේවල් දෙන අපිට මේක ප්‍රසිද්ධියේ කතා කරන්න බෑ. කතා කිරීම ඇතුළේ තව කෙනෙක් try කරන්න පුළුවන්. හරි දුංගල වලින් කොච්චර සෙල්ලම් දානවද කියන එක අපිට උඩ හෙලි කරන්න පුළුවන්. අපි දන්නවා මේ දේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හැබැයි මේක කියන එක ඇතුළේ තව කෙනෙක් එක අත්හදා බලන්න පුළුවන්. ඒ නිසා ඔබ දන්න ඔබේ හෘද සාක්ෂිට එකක දන්න ඔබ පාසල් දරුවෙක් වෙන්න පුළුවන්. ඔබ දෙමව්පිය නියෝජනය කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ව්‍යාපාරික ප්‍රජාව වෙන්න පුළුවන්. මේ රටේ ගෞරවනීය පුරවැසියනි. අපිට මොනවද මේ වෙලාවේ කරන්න පුළුවන් කියලා අපි කතා කරමු. අපිට කතා කරන්න පුළුවන් දුරකතනම් ගත රනිල් අපි මතක් කරන්න
1: ඕනේ. ඔව් අපි කතා කරමු. හරි මේකේ ಗುಣ නුගුණ අගුණ මේ සියලු දේ විවෘතව කතා කරමු. 0112 775 285 0112 775 766 ඔබේ මතය ඔබේ අදහස ඔබේ යෝජනාව හෝ චෝදනාව ඔබ WhatsApp කරන්න අපිට ටෙක්ස්ට් එකක් විදිහට ටයිප් කරලා එවන්න 0107 03 93 5 93 7 මේ සියලු මාර්ග ඔබ වෙනුවෙන් විවෘතයි. අපි කතා කරමු, තර්ක කරමු, සංවාද කරමු රටේ සුභ සිද්ධිය සහ අනාගතය වෙනුවෙන්.

0: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ ගවේෂණය.

0: උදයටයි විනාඩි 15යි වෙලාව අපි කතා කරමින් ඉන්නේ මේ මුඛපිලිකා තත්ත්වයන් සම්බන්ධයෙන්. විශේෂයෙන්ම පාසල් දරුවන් අතර සීග්‍රීන් ව්‍යාප්ත වෙන මේ පුවක් පැකට් භාවිතය නිසා පූර්ව මුඛපිලිකා තත්ත්වයන් වැඩිවීමේ අවධානමක් තියෙනවා කියන කාරණාව සම්බන්ධයෙන් ජාතික පුවත්පත් ගණනාවකත් මේ පිළිබඳව ආවරණයක් සිදු වී තිබුණා. ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජාදන්ත විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර වෛද්‍යතුමාන් අපි සම්බන්ධ කරගන්න සූදානම් මේ මොහොතේ. රනිල්, එතුමා මේ කාරණාවට ඍජුව සම්බන්ධ වුණු දායකත්වය ලබා දුන්නු කෙනෙක් සහ එතුමාගෙන් තමයි මේ පිළිබඳව නිවැරදි තොරතුරක් අපිට ලබා ගන්නට පුළුවන්. අයිබෝන් සුබදාසනක් වෛද්‍යතුමනි. අපි කැමති ඇත්තටම දැනගන්න මොකක්ද මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ විශේෂයෙන්ම ජාතික තලයේ මාධ්‍ය තුළ මේ ප්‍රචාරයට ලක්වෙන වැඩිපුර කතා බහට ලක්වෙන පාසල් දරුවන් අතර මුඛපිලිකා පැතිර යාමේ අවධානමක් තියෙනවා කියන කාරණේ.
1: ඔව්, ඇත්තටම මුඛපිලිකා තත්ත්වය ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේ අපේ රටේ බහුලව පවතින දුම්කොළ සහ පුවක්කාෂ්ට නිෂ්පාදන. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කරලා තියෙනවා දුම්කොල්ලල පිළිකා ජනපය, කියන්නේ පිළිකාවක් ඇති කිරීමේ හැකියාවක් තියෙන රසායනික ද්‍රව්‍ය 28ක් තියෙනවා කියලා. ඒත් එක්කම ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි පුවක් වල පිළිකා ජනක ද්‍රව්‍ය 4ක් තියෙනවා කියලා. ඉතින් මේ දුම්කොළ සහ පිළිකා පුවක් අඩංගු නිෂ්පාදන බුලත් විටෙත් අඩංගුයි. ඒත් එක්කම බුලත් විට අපේ අනාදිමත් කාලෙක තිස්සේ පැවත එන සම්ප්‍රදායක්. ඒක හන්ද තමයි අපේ රටේ පිරිමින්ගේ නොම්බර් එකේ ස්ථානයේ වැඩියෙන්ම දකින්න හම්බෙන පිළිකා මුඛ පිළිකාවට බාට පත් වෙලා තියෙන්නේ. ඒත් එක්ක මෑත දශකයේ ඇතුළත අපේ රටේට හඳුන්වා දීලා තියෙනවා දුම්කොළ සහ පුවක්කාෂ්ට නිෂ්පාදන. ඒ කියන්නේ ඒවා එක එක නම් වලින් එනවා. ඒ කියන්නේ ඒ මිශ්‍ර කරන ද්‍රව්‍ය එහෙම එහෙ කරලා ඉවරලා නම් දාලා එක එක නම් වලින් එනවා. ඉතින් මාව කියනවා, තූල් කියනවා, බාබුල් කියනවා. එතකම අලුත්ම දේ තමයි පුවක්කාෂ්ට නිෂ්පාදන. ඒ කියන්නේ පුවක් රසකාරක දාලා ඉවරලා පුවක් පැකට් හැටියට අපේ සමාජයට හඳුන්වා දෙන්න තියෙනවා. පැණි පුවක් කියනවා, එක එක නම් වලින් තියෙනවා මේවා. ඉතින් අපේ ඉස්සර කාලේ කතා වුණේ පිරිමින්ගෙන් වැඩිහිටි පිරිමි, වයසක පිරිමි, අවුරුදු 60-70 අතර පිරිමි අතර තමයි වැඩියෙන්ම මුඛ පිළිකාව දකින්න හම්බෙන්නේ. නමුත් මෑත කාලයේ මේ හඳුන්වා දුන්න දුම්කොළ සහ පුවක්කාෂ්ට නිෂ්පාදන අපි දකිනවා තරුණ පරම්පරාව අතර ඉතාමත් ප්‍රචලිත වෙමින් පවතිනවා. මොකද ඒ මේ ජාවාරම් කරන පුද්ගලයන් විසින් ලේසියෙන්ම අල්ලා ගන්න පුළුවන් කණ්ඩායමක් තමයි තරුණ ළමයි, පාසල් ළමුන්, ඒ වගේ කණ්ඩායම තමයි ලේසියෙන්ම අල්ලා ගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ඒගොල්ලන්ට විකුණලා ඉවර විශාල ලාභ ලැබෙනවා මේවයි. මොකද ඒ ඇහිලා බෙලිලන්නේ මේ තරුණයනුත් මේවට පුරුදු වෙනවා. මේකේ පිළිකා ජනක ද්‍රව්‍ය තියෙනවා වගේම ඇබ්බැහිකාරකක් තියෙනවා මේ අඩංගු ද්‍රව්‍ය වල. ඉතින් ඒක හන්දා එක පාරක් දෙකක් ගත්තයින් පස්සේ මේක නැවත නැවත භාවිතා කරන්න හුරු වෙනවා මේ වගේ කට්ටිය. ඉතින් අපි මෑතකදී දැන් මේ දවස්වල පවත්වන මුඛ සෞඛ්‍ය සමීක්ෂණය පවත්වන ජාතික දළේ මුළු ලංකා පුරාම ආවරණය වෙන පරිදි ඉතින් එතනදී අපි දැක්ක දෙයක් තමයි මේ පාසල් ළමුන් අතර මේ පුවක් පැකට් එක ඉතාමත් ලාභදායි. මේ පුවක් පැකට් එක ළමයින්ට දේශයෙන් ගන්න පුළුවන් සහ මේ පාසල් අවට මෙවැනි ජාවාරම්කරුවෝ කඩවල් වල මෙවැනි දේවල් විකුණන්න තියෙනවා. ඉතින් මේ ළමුන් මෙවැනි දේවල් භාවිතා කරලා සමහරවිට පන්ති එක ඒජන්ට් කෙනෙක් පත් කරලා ඉන්නවා. ඒ පන්ති ඒජන්ට් තමයි මේ පන්තිය පුරාම විකුණන්නේ. ඉතින් එහෙම වුණයින් පස්සේ අපේ අර ඉස්සර දැක්කින්න හම්බවන සාමාන්‍ය පිළිකා වයසක පිරිමින් අතර තිබ්බ පිළිකාව දැන් එන්න මෙන්න තරුණ වෙමි පවතිනවා. අපි දකිනවා 20-30 අතර පුද්ගලයන්ගේ පූර්ව මුඛ පිළිකා. මේ පූර්ව මුඛ පිළිකා කියන්නේ පිළිකා නෙවෙයි, නමුත් අර මං කිව්ව දුම්කොළ සහ පුවක්කාෂ්ට නිෂ්පාදන හන්ද කටේ යම් යම් වෙනස්කම් වෙනවා. ඒ කියන්නේ ඒක සුදු ලපයක් වෙන්න පුළුවන්, රතු ලපයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සුදු සහ රතු මිශ්‍ර ලපයක් වෙන්න පුළුවන්. ඒත් එක්ක පුවක් හන්ද විශේෂ අවස්ථාවක් එනවා මුඛ ස්ටේෂනල් ෆයිබ්‍රෝසියා වගේ. ඒ කියන්නේ එතනදි වෙන්නේ අධික දැවිල්ලක් තියෙනවා. අපේ පොල් සම්බෝලයක් කෑවත් මිරිසුප්පත් දාලා අධික දැවිල්ලක් තියෙනවා. කියන්නේ ඒවා කෑම ප්‍රතික්ෂේප කරනවා මිරිස් සහිත ආහාර. ඒත් එකම කට අරින්න බැරි වෙනවා. මේකත් පූර්ව මුඛ පිළිකා තත්ත්වයක්. මේවා පිළිකා නොවුනත් තමන්ගේ පුරුද්ද දිගටම පැවතුනොත් එහෙම අනාගතයේ පිළිකාවක් බවට පත්වීමේ හැකියාවක් තියෙනවා. මේ පාසල් ළමුන් මේවාට හුරු වෙන තරුණ ළමුන් අවුරුදු 20-30 අතර තරුණයන් මේවට හුරු වීම නිසා මෙන්න මේ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව එන්න අඩු වයසේදී දකින්න හම්බෙනවා අපිට. ඉතින් අනාගතයේ මේක ඉතාමත් භයානක තත්ත්වයක්.
0: ඩොක්ටර්, දැන් අපි දැකපු කාරණේ තමයි වර්තමාන පරම්පරාව පිළිබඳව කතා කරද්දී මේ මාවා තෝල් වෙන්න පුළුවන්, මේ පැණිපුවක් වෙන්න පුළුවන්, මේවා භාවිතයට යම්කිසි නැඹුරු වීමක් තියෙනවා. මේක ගැන ටිකක් අපි කතා බහ කළා පහුගිය දවස් කීපේ. මේ පිළිබඳව තොරතුරු ඉක්‍රස් කරද්දී තරුණ කණ්ඩායම් වලින් ආව පොඩි චෝදනාවක්, දුම් වැටිවල මිල ටිකක් ඉහළ මට්ටමක තියෙනවා. ඒ නිසා අපිට මේ වෙලාවේ මේ දුම් වැටියක තිබිච්ච නිගොටින් ප්‍රමාණය, එහෙම නැත්නම් දුංගල වලින් ඔහු ලබා ගන්න තෘප්තිය ලබා ගැනීම සඳහා බුලත් විටට මාරු වෙලා තියෙන සමහර වෙලාවට අපි මේ අනිකුත් නිෂ්පාදන වලින් එහාට ගිහලා සාමාන්‍ය බුලත් විටට තරුණ කණ්ඩායම් විශේෂයෙන් හුරු වෙන්න පටන් අරගෙන තියෙනවා. මේ තත්ත්වය ඇති වෙන්න මොකක්ද බලපාන්නේ? කියන්නේ යම් වෙලාවකදී කෙනෙක් කියන්න පුළුවන් මම බුලත් විට අතහරිනවා නම් මට සිගරට් එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා, මට ඒ අවශ්‍යතාවය තියෙනවා, මගේ ශරීරයේක ඉල්ලනවා. ඔන්නෝම කතන්දර ටිකක් නේ මිනිසු කියන්නේ. ඇත්තටම මේ ඇබ්බැහියෙන් කෙනෙක්ට මිදෙන්න පුළුවන්කම තියෙනවද? කොහොමද ඔබතුමාට හම්බෙච්ච මොක රෝගී නොවුන් ඒ පිළිබඳව යම් කිසි අවධානමක් මේ අවධානයක් යොමු කරලා තියෙනවද? කොහොමද ඩොක්ටර්?
1: ඇත්තටම දත්තොත් එහෙම දුම් කොලේ කියන එක මේ ලෝකෙට හඳුන්වා දුන්න දුම් කොලේ මුළු මරණවලින් ලෝකේ සිද්ධ වෙන මරණවලින් 50% අතර වග කියන්න ඕනේ. ඒක පිළිකා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හෘද රෝග වෙන්න පුළුවන් නොයෙකුත් ආකාරයෙන්. ඉතින් දුම් කොලේ ඕනම ආකාරයකින් පාවිච්චි කරොත් වැරදි. ඒක සිගරට් එකක් වෙන්න පුළුවන්, බීඩියක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හපල කන බුලත් පිටේ අඩංගු දෙයක් වෙන්න පුළුවන්, මාවතෝලයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දුම් කුඩු. ගොඩක් වෙලාවට දැන් අපි දකිනවා තපුන පරම්පරාව අතර දුම් කුඩු සහ තූල් කියන එක තොල යට තියාගෙන ඒකේ ආස්වාදයක් ලැබෙන සමහර තරුණ පුද්ගලයෝ. ඉතින් මේ වගේ ස්ථානවලම අපි දැකලා තියෙනවා පිළිකාවක් ඇති වෙන. ඒත් එක්කම අලුතෙන් තියෙන පැවැතෙන මේ වාතාවරණය තමයි මේ අර උරලා ගන්න, ඒ කියන්නේ පස් එක, එහෙම නැත්නම් අපි දෙම ඊ සිගරට් එක, එහෙම නැත්නම් සීෂා එක, අන්න ඒ වගේ දේවලුත් අපේ සමාජයේ පැවතෙන. ඉතින් මේමයි මම ඉස්සෙල්ලා කිව්ව වගේ ඇබ්බැහි කාරක තියෙනවා. මේ ඇබ්බැහි කාරක වලට හුරු නැයින් පස්සේ මේ වයින් මිදෙන්න අත්මිදෙන්න ඉතාම අමාරු. ඉතින් අපි දකින දෙයක් තමයි අපි කොච්චර උපදෙස් දුන්නද මේ පිළිකාව ගැන කතා කරාට, හෘද රෝග ගැන කතා කරාට මේ වයින් අත්මිදෙන්නේ නැහැ. මොකද මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ ජනතාව. ඉතින් ගොඩක් වෙලාට ඔබ සඳහන් කරා වගේ බුලත් පිටට තමයි අපිට ඔක්කොම නීති ගේන්නේ, සිගරට් එකට නීති ගේන්නේ නැහැ කියලා මතයක් තියෙනවා සමාජයේ. නමුත් ඇත්තටම ගත්තොත් එහෙම සිගරට් එකක් අපි සෞඛ්‍ය මාත්‍යංශයේ හැටියට ජාතික වේදිකා මණ්ඩලයට සටහන හැටියට සිගරට් එක පාවිච්චි කරන පුද්ගලයා මත තමයි භාවිතය තීරණය. ගොඩක් වෙලාට මේවා සිද්ධ කරන්නේ ව්‍යාපාරිකයන් සහ අර ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර වශයෙන් පවතින ව්‍යාපාර වශයෙන් මේ පවතින්නේ. ඉතින් බුලත් විට ඇවිල්ලා ලෝකල් මාකට් එකේ තියෙන්නේ මේ, කියන්නේ ලංකාවේ ඇතුළත නිෂ්පාදනය වෙන දෙයන්නේ. නමුත් සිගරට් එක ගොඩක් වෙලාවට පිටරට සම්බන්ධයකුත් තියෙනවා. ඉතින් ඒවයි මාෆියා එක අපිට හරි අමාරුයි ඒක විරුද්ධ වැඩ කරන්න. නමුත් අපේ රටේ නිෂ්පාදනය වෙන අපිම මරණයට අපි ලක් කර ගන්න මේ බුලත් සිට කියන එකට ඈස්වීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒකට නීති දාලා එහෙම අපිට මේ වැඩ කටයුතු කරනට වඩා පුද්ගලයන්ගේ තමන්ගේ සෞඛ්‍ය ගැන හිතලා මේන් ඈත් අත්බිනීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට පුලිකා මූරමුඛ පිටිකා තත්ත්වය තියෙන රෝගීන්ට උපදෙස් දෙන්නේ මේවෙන් අත්මිදෙන්න, මේවා දිගින් දිගට පවත්වාගෙන යන්න එපා. මෙවැනි ඇබ්බැහිකාරක වලට හුරු වුණ එක්කෙනෙක් තමන්ගිකට තමන්ම පරීක්ෂා කරන්න පුළුවන්. කියන්නේ ස්වයංමෝක පරීක්ෂාව කියලා අපි කියන මාසෙකට පාරය කට හොඳට හොදලා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා තමන්ගිකට උඩතොල උඩට උස්සලා යටිතොල පහත් කරලා කම්බුල ඇදලා දිව මතුපිට සහ දියපතුල මේ ඕනම ස්ථානයක පිටිකාවක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මෙවැනි ස්ථානයක මෙවැනි පරීක්ෂාවක් සිදු කළොත් අපි ගොඩක් වෙලාවට මම ඉස්සලා සඳහන් කරා වෙට මේ ඇබ්බැහි කාරක වලට යොමු වුණ පුද්ගලයන්ගේ හම්බෙන්න පුළුවන් සුදු ලපයා, රතු ලපයා, සුදු සහ රතු මිශ්‍ර ලපයා, පැහැ වෙනස්කමක්, මොනහංක මේසා කට අරින්න බැරිකම, මෙන්න මෙවැනි දේවල් හමු වුණත් වහාම දන්තව ළඟම සිටින රජයේ දන්ත වෛද්‍යවරු නොමිලේ සේවාව සැපීම සඳහා සැදී පැහැදී ඉන්නවා. දන්ත වෛද්‍යවරයෙකු වෙත මොකද ලංකාවේ කිලෝමීටර් 5ක් ඇතුළත ගොඩක් වෙලාවට දන්ත ශල්‍යාගාරයක් තියෙනවා, රජයේ දන්ත ශල්‍යාගාරයක්. ඊට අමතරව අපේ වෛද්‍යවරු, ඒ කියන්නේ මේ සාමාන්‍ය වෛද්‍යවරු අපි ජාතික පිටිකා මාර්ගයෙන් වැටසටහනින් ට්‍රේන් කරලා තියෙනවා, මේවා අඳුර ගන්න විශේෂ ගයිඩ්ලයින් තියෙනවා, ඒගොල්ලන්ට ෆලෝ කරන්න, ඒගොල්ලන්ට නොයෙකුත් වැටසටහන විශේෂයෙන්ම අර හෙල්දි ලයිෆ් ස්ටයිල් සෙන්ටර් කියලා ලංකා පුරාම දහහක් පැවිදෙනවා. ඒ හෙල්දි ලයිෆ් ස්ටයිල් සෙන්ටර් එකට ගිහිල්ලා පෙන්වන්න පුළුවන් මෙඩිකල් අපිට. ඉතින් ලංකා පුරාම වැඩිදුර ප්‍රතිකාර සිද්ධ කරන මුඛ හනුක සහ මුහුණ ආශ්‍රිත ශල්‍ය වෛද්‍යවරු ඉන්නවා සෑම දිස්ත්‍රික්කයේම අඩු ගාණ එක්කෙනෙක්වත්. ඉතින් ඒ OMS ක්ලිනික් කියලා කියන්නේ ඕරමැක්සල් ෆේෂල් ක්ලිනික්ස් කියන්නේ, ඒවට යොමු කරනවා ගොඩක් වෙලාවට ඩෙන්ටල් සර්ජන් හරියට ඐඩෙන්ටිෆයි කරලා මෙඩිකල් ඔෆිස් හරියට ඐඩෙන්ටිෆයි කරලා යොමු කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් ගත්තොත් එහෙම අපි කියන්නේ අඩුම ගානේ ඉස්සෙල්ලාම කරන්න ඕනේ දේ තමයි තමන් ගන්න වාර ගාන අඩු කරන්න ඕනේ අනිවාර්යෙන්. මුලදී විට 10ක් කරන පුද්ගලයෙක් නම් විට 5කට අඩු කරලා, එහෙම ක්‍රමක්‍රමයෙන් ඉස්සෙල්ලා අඩු කරලා මේක නැවැත්වීම සඳහා කටයුතු කරන්න ඕනේ. ඒත් එක්කම හිතන්න පොඩ්ඩක් මුඛ පිළිකාවක්, එහෙම නැත්නම් වෙනම ගලනායලේ පිළිකාවක්, ග්‍රසනිකා වාස්තුවේ පිළිකාවක් ලැබුණාට පස්සේ ඒ පලාතම සමහරට අයින් කරන්න වෙනවා. ඉතින් කන්න බෑ, කතා කරන්න බෑ. ක්වොලිටි ඔෆ් ලයිෆ් කියන එක තමන්ගේ ජීවිතයේ ක්වොලිටි එක ඉතාමත් අඩු මට්ටකට වැටෙනවා. ඒත් එක්කම හිතන්න පොඩ්ඩක් පිළිකාවක් ඇති වෙන්නේ සමාජයේ පහළ ස්තරයේ පුද්ගලයෙ වෙන්න පුළුවන්, අඩු ආදායම් ලාභී පුද්ගලයෙ වෙන්න පුළුවන්. මේවා මේගොල්ලෝ සමහරවට දවසේ ආදායම ලබන පුද්ගලයෙ වෙන්න පුළුවන්. ඉතින් මුළු පවුලම සමහරවට එම පුද්ගලයා මත යැපෙන්න පුළුවන්. ඉතින් එවැනි පුද්ගලයෙට පිළිකාවක් හැදෙනවා කියන්නේ මුළු පවුලම කඩා වැටෙනවා. ඒත් එක්කම රාජ්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම පිළිකාවක් හැදුනොත් එහෙම අවම වශයෙන් ඔබ අපේක්ෂා රෝහලට ගියොත් එහෙම බලන්න පුළුවන්. බටර් එහෙම දාගෙන බටින් ආහාර පාන ගන්න පුද්ගලෝන්තරම් බලන්න පුළුවන්. ඒත් එක්කම රේඩියෝ තෙරපි, විකිරණ ප්‍රතිකාරය, කීමෝතෙරපි, මේ ඔක්කොම එකතුව ගත්තොත් එහෙම මිලියන 3ක් විතර වියදම් වෙනවා එක රෝගියෙක් වෙන. හිතන්න මුඛ පිළිකා විතරක් ගත්තොත් එහෙම 3800ක් ලංකාවේ වාර්තා වෙන මුඛ පිළිකා. ඒ අතරින් 3000ක් පමණ පිරිමිබු කියලා. ඉතින් 3800 වැඩි කරන්නකො මිලියන 3ෙන් වැඩි කරන්න කොච්චර පිරිවැයක් දරන්න වෙනවද? අපේ සෞඛ්‍ය අමාත්‍යාංශ ඒවා ඔක්කොම අනිත් පැත්තේ යන්නේ, අපේ සල්ලි වලින් යන්නේ, බදු මුදල් වලින් යන්නේ. ඒක හන්ද අපි කියන්නේ ලේසියෙන් වළක්වා ගත හැකි පිළිකාවක් මුඛ පිළිකාව කියන්නේ. 95%ක්ම මුඛ පිළිකාව ඇති වෙන්නේ වැරදි පුරුදු හන්දා. මේ වැරදි පුරුදු වලින් ඈත් වුණොත් එහෙම අනිවාර්යෙන් අපේ රටටත් මුදල් මූල්‍යමය වශයෙන් තමන්ගේ පවුලටත් ඒ දැක්කේ තමන්ගේ සෞඛ්‍යයටත් නිසි හොඳ තත්ත්වයක් හත් වෙන්න පුළුවන්.
0: අවසාන වශයෙන් මම මේ ප්‍රශ්නයත් ඔබතුමාගෙන් අහන්නම්. මේක ඔබතුමාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නොවුනත් යම් අවබෝධයක් ඔබතුමන්ට මේ සම්බන්ධයෙන් තියෙන නිසා මම අහන්නේ. දැන් ඔය මේ පාසල් ළමුන් ඉලක්ක කරගත් මේ දුන්කල ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීමට එරෙහිව කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ, සහ මහජනයා කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ? ඩොක්ටර් බී ගැනත් යම් කිසි පැහැදිලි කිරීමක් කරමු.
1: ඔව්, ඇත්තටම නාට ආයතනය ඔබ දන්නවා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ නාට ආයතනය තියෙනවා ලංකාවේ. ඒ නාට ආයතනයේ විශේෂ ගැසට් පත්‍රයකින් 2006 ගැසට් පත්‍රය එක මොඩිෆයි කරා, විනාශ කරා 2016. මේ යටතේ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන තහනම් ලංකාව විකිණීම සඳහා, කියන්නේ මාව, බාබුල්, තූල් ඒ සියලුම ද්‍රව්‍ය විකිණීම තහනම්. මේට අවුරුදු 10කට ඉස්සෙල්ලා අපේ ඕපන් මාකට් එකේ තිබ්බ මේ මාව තූල් එක. නමුත් දැන් විකුණන්නේ නැහැ ඒ දේවල්, ප්‍රසිද්ධිය විකුණන්නේ නැහැ. සාමාන්‍ය කසිප්පු විකුණනවා වගේ තමයි විකුණන්නේ. මේ ඒක හන්දා PHI මහත්තුරු ඉන්නවා, අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තුරු ඉන්නවා ලංකාව පුරාම. මේගොල්ලන්ට පුළුවන් මේ දුම්කොළ සහ දුම්කොළ ආශ්‍රය නිෂ්පාදන ඇල්ඩීම සඳහා කටයුතු කරන්න. ඒ සඳහා නීතිමය කටයුතු කිරීමේ හැකියාවත් වෙනවා මේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තුරුන්ට. ඊට අමතරව මේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ පුවක් පැකට් එක තියෙන එක. මොකද පුවක් පැකට් එකට විරුද්ධව අපි නොයෙකුත් ජාතික පිටිකා මාර්ගයෙන් වැටසටහන, නොයෙකුත් ක්‍රමෝපායන් අනුගමනය කරන්න හැදුවා. තාම අපිට හරියාකාරව මේ කුවක් පැකට් එක තහනම් කරගන්න බැරිකමක් තියෙනවා. ඉතින් මෙවැනි කූටම ව්‍යාපාරිකයන් ළමන්ගේ මනස විකෘති කළා, ළමයි රවට්ටලා මේවා විකිණීම තුළින් නොයෙකුත් රසකාරක දාලා ළමයි ට්‍රැක් කරලාගෙන මේවා විකිණීම තුළින් අනාගත පරිපරාව අපි ඉතාමත් අනිත්‍ය කාරණේ තමයි කියන්න ඕනේ. මීටර් 100ක් ඇතුළත මේ දුම්කොලාස් නිෂ්පාදන විකිණීම තහනම් කරලා තියෙන. ඉතින් අර පාසලක් අවට මීටර් 100ක් ඇතුළත මේ දේවල් සිද්ධ කරන්න කොහොමරක් බෑ. මේ දේවල් තමයි ළමයි ආරක්ෂා කර ගැනීම සඳහා ජාතික පිරිසක් ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යාංශය දෙන තියෙන ක්‍රියාමාර්ග.
0: හොඳයි, මේ කාරණාව පැහැදිලි කරන්න එක තුනට සහ මේ වෙනුවෙන් ඍජුව දායකත්වය ලබා දෙමින් ජනතාව දැනුවත් කරමින් දරුවත් දැනුවත් කරමින් සිදු කරන කාර්යභාරය තවදුරටත් ඉදිරියට කරගෙන යන්න ඔබතුමන්ට අපි ආශිර්වාද කරනවා. ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජාදන්ත විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර වෛද්‍යතුමන් අපි සම්බන්ධ කරගත්තේ බොහොම ස්තුතියි ડોક્ટર. මේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා. පාසල් සෙසුන් අතර පුවක් පැකට් භාවිතයේ ඉහළ ගිහිල්ලා පූර්ව මුඛ පිළිකා තත්ත්වයේ වැඩිවීමේ අවදානමක් තියෙනවා. මේ ડોક્ટર එක කතා කරපු වෙලාව ඇතුලේ රනිල් අපි නොදන්න කාරණා ගණනාවක් අපිට මතු කරගන්න පුළුවන් වෙනවා. පාසලේ පන්තියට ඒජන්ට් කෙනෙක් ඉන්නවා පුවක් පැකට් වලින් දැක. හරි, එයා තමයි මේකේ අලුත් ප්‍රභේදය ගෙනෙල්ලා යාළුවෝ අතර බෙදා හරින්නේ. මේකත් අර මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් වල ආරම්භක පියවර. මෙතනින් මද්‍රව්‍ය වලට තියෙන බය නැති කළාට පස්සේ, ලැජ්ජාව නැති කළාට පස්සේ, කොඳුනාර්දිය කඩලා දැම්මට පස්සේ, හෙටින් පස්සේ නේද පාසල් ජීවිතයේ අවසාන වෙනකොට කොතනින් නතර වේද කියන්න බෑ. ඒ දිවෙයිල්ලන ආශාදේ, එහෙම නැත්නම් ශරීරෙයිල්ලන ආශාදේ හොයාගෙන යන්න පුරුදු වුණොත් ඒකේ අවසාන කෙලවර සමහර වෙලාවට මහා පරිමාණ ජාවානම් කරුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මහා පරිමාණ ඇබ්බැහි වෙච්ච ඇබ්බැහි කරුවෙක් වෙන්න පුළුවන්.
2: දැන් සමහර අනපනත් ගෙනල්ලා අපි මේවා මර්ධනය කරන්න, එහෙම නැත්නම් මේවට වැටබඳින්න හදනකොට මනුෂ්‍යන්ට ඒවා වෙන වෙනත් විදිහට, එහෙම නැත්නම් දැන් අපි කියනවා දැන් ඉස්සර ඔය මාව කියන මද්‍රව්‍ය ආරම්භය තහනම් කරනකොට දැන් ඒවා ඇත්තටම ප්‍රසිද්ධ විකුණන තහනම්. එතකොට ඒවා දැන් අප්‍රසිද්ධියේ විකිණෙනවා, තහනම් විදිහට විකිණෙනවා. අර අර වෛද්‍යතුමා කිව්වා වගේ කසිප්පු, එහෙම නැත්නම් තහනම් මත්පැන් විකිණන ක්‍රමයට විකිණෙන්න ගන්නවා. ඊට පස්සේ දැන් ඕකට අපි දැන් අපි දන්නවා දැන් ඉස්සර වගේ මේ ගුවන්තොට පොලෙන් වරායෙන් දුම්බැටි හිතු මතේට ගේන්න බෑ. එතකොට ඒව අනිවාර්යෙන් නියාමනට ලක් වෙලා තියෙනවා. දැන්
0: ඒකේ කාර්යභාරය මම පහුගිය දවසක දැක්ක. දැන් අර ඉස්සර වගේ මේ හොරපාරෙන් එන්න බෑ. හරි, සියලු දෙනා මේ පරීක්ෂා කිරීම වලට භාජනය වෙලා තමයි ඉන්නුනේ. ඒ නිසා කවුරු හරි කෙනෙක් හිතනවා නම් විශේෂයෙන්

0: කියලා බොරු කරලා කියන්න බෑ. අරයිට් දාන්න ඔයා මේ බෑග් එක කියපු ගමන් ස්කෑනර් එක හරහා සියල්ල හොයාගන්න පුළුවන්. ඒ තරම් තියුණු විදිහට මේ වෙලාවේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා. ඒක ක්‍රියාත්මක කරන්න දේශපාලන නායකත්වයේ දුන්නාට බොහොම ස්තුතියි. ඒ වගේම මේ ක්‍රියාත්මක වෙන නිලධාරීන්ට බොහොම ස්තුතියි. අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත රකින්න මේ කරගෙන යන මෙහෙමට.
1: ඔව් දැන් ඔබ හිතන්න එපා ඔබේ දරුවා මේකට මේ අනාරක්ෂිත නැහැ නැත්නම් ඔබේ දරුවා ආරක්ෂිතයි කියලා ඔබ හිතන්න එපා. දැන් ඒ වෙනුවට ඔබ දන්නවද දැන් පාසල් ගෙනියනවා ළමයි දුම් වැටි. කොහොමද ඔබ කොහොම කියන්නේ? දුම් වැටියක් වතු කරන පරිසරයක් අපේ පාසල් ඇතුළේ අපි විනය හොඳට හදලා තියෙන කියලා. හැබැයි මතක තියාගන්න ඊ සිගරට් කියන ද්‍රව්‍ය නිසා මේ ළමයි ඔබ සාක්කුවේ දාගෙන ඒ දැන් අපි දැන් දෙක ඊ සිගරට් එකක්
0: එක ෂොට් එකක් රුපියල් 50ට විකුණලා.
1: රුපියල් 50ට දරුවෙක් විකුණලා. පාසල් ශිෂ්‍යෙක් විකුණලා.
0: දැන් ওই කුරුණෑගල ප්‍රධාන පාසලක මගේ සහෝදරයෙක්ගේ දරුවෙක් ඉන්න ඔහුගෙන මේ අපේ පන්තියේ ළමයෙක් මේ අඬවැයාරේක යට ඊ සිගරට් එකක් හංගන් ඇවිල්ලා මේ යාළුවන්ට නොමිලේ තමයි ඉතින් රසයෙන් දෙන්න දීලා තියෙන්නේ. හරි. මේ දරුවා කියනවා මේ හැමෝටම දීගෙන දීගෙන ගියානේ. හරි. ඉතින් එහෙම தத்துவයක් තියෙනවා. ඒකෝට මේක පාසල් ගුරුවරුන්ටත් මේ වෙලාවේ දැන් අර අපේ රටේ එක එක කාලේට එක එක දේවල්. දැන් ගුරුවරුත් සමහර කාරණාවලදී මැදිහත් වීමක් කරන්නේ නැහැ. මොකද මේ මැදිහත් කිරීම කරපුවම සමහරට දෙමව්පියන්ගේ පාර්ශවයෙන් වෙනත් බලපෑම් මෙල්ල වෙනවා. හරි. අපේ දරුවන්ට දඩුවම් කරන්න ඔයාට මොකද්ද තියෙන අයිති කියලා අහපතන ඉඳන් ගුරුවරු අනවශ්‍ය කාරණාවලට මැදිහත් වීම පැත්තකින් තිබ්බනේ. ඉතින් ඒ නිසා මේක ව්‍යසනයක් දක්වා වර්ධනය වෙමින් තියෙනවා. අර ડોක්ටර් කිව් වගේ මේ ජාවාරම් කරුවා ඉතාම අඩු මුදලට මේ වෙලාවේ මේ සර්විස් එක දෙන්නේ යාගේ මාකට් එක හරියට හඳුනා ගන්න. මොකද වැඩිහිටි පරම්පරාවට යම් කිසි අවබෝධයක් දෙනවා. ඒ නිසා ඒ අයව ග්‍රහණය කරගන්නට වඩා බොහොම පහසුවෙන් මේ පාසල් වයසේ ඉන්න මල් කැකුළු වගේ පුංචි උන් අල්ලගන්න පුළුවන් කියලා උන්දන්නවා. අර ගෙදර ඉන්න ගමන් සීයේගේ ආච්චිගේ බුලත් පිටේ කොටලා දීලා ඒකෙන් චුට්ටක් කරගෙන කටේ දාගද්දි ඒක මහා වීරකමක් විදිහට හිතපු පරම්පරාවක් නේ රණිල් ලැබේ. හරි. අනේ ඔන්න ඔය බුලත් පිටක් නම් ගෑවට කමන්නේ. සහ පැරණි මිනිස්සු කිව්ව දැන් ඔය ආච්චිමල සීයේල බුලත් පිට හපනා ඉන්නෝ නම් එයා කියනවා මේ ඉස්සර එහෙම තමයි බුලත් පිටක් කන්න ඕනේ. කෑම කාලා බුලත් පිටක් කපුවම දත් හයිය වෙනවා, දත් ශක්තිමත් වෙනවා. ඒකනේ බුදුන්ටත් පූජා කරන්නේ දානෙත් එක්කලා මේ දහත් පිටක්. හරි. ඔය වගේ තර්ක හදාගත්ත මේක සාධාරණීකරණය
1: කරනවා. ඉදහසට කරනු හදාගන්න.
0: හරි. හැබැයි අද මේ රටේ ඉන්න ප්‍රධානම වෛද්‍යවරේ ප්‍රසන්න ජයසේකර ડોක්ටර් කියලා කියන්නේ දන්ත වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක්. එතුමම මේ කතාවට අපි සම්බන්ධ කරගන්න
1: තුමා. පිළිකා මර්ධන වැඩසටහනේ නියෝජිතයෙක්.
0: නියෝජිතයෙක්. හරි. ඒ නිසා අපි එතුමව සම්බන්ධ කරගත්ත නිකන් මේ විනෝදයට ටිකක් වෙලා කතා කරන්න නෙවෙයි. මේ කියන කාරණා අවබෝධ කරගන්න විශේෂයෙන් වැඩිහිටි පරම්පරාව අපිට හදන්න බැරි වෙයි. දැන් ඒ ඇබ්බැහි අපිට නතර කරගන්නම් බැරි වෙයි සමහර වෙලාවට. වයසක අවුරුදු 60 70 අයට අපි මේ කතාව කියද්දී අනේ පිසුද මං අවුරුදු 60ක්ම බුලත්තිට කෑවනි කියලා අනිත් පැත්තට තර්ක කරන්න පුළුවන් නේ. ඔබේ මොකක් හරි පූර්වයේ පිනකට දැනට හානියක් වෙලා නැතුව ඇති. හැබැයි ඔබේ ජීවිත ඉදිරි කාලය සම්බන්ධයෙන් අපි දන්නේ නැහැ. හැබැයි ඔබට යම් වෙලාවක මුඛ පිළිකාවක් හෝ පිළිකා රෝගී තත්ත්වයක් ඇති වුණොත් ડોක්ටර් කියපු විදිහට මිලියන 3ක් විතර ආණ්ඩුවෙන් ගෙවන්න ඕනේ.
1: දැන් මේ කතාවේ ඔබ හිතනවා ඇති මම මේකට කොතනදී සම්බන්ධයෙන් දැන් ඕනතරම් කතිකයෝ එහෙම නැත්නම් ඕනතරම් අදහස් දක්වන ඕනතරම් සම්පත්දායකයෝ අපි වහගෙන ඉන්නවනේ. ඕන ශේෂ්ත්‍රයක ඕන කරුණු කියන්න පුළුවන් මිනිස්සු අපි වහගෙන ඉන්නවා. ලංකාවේ ඉහළම පෙරේ මහා ප්‍රඥයන්ගේ නම් මේක අහගෙන ඉන්නවා. හේතුව තමයි අපිට එහෙම කතා කරලා තියෙනවා. අහගෙන ඉඳලා මහාචාර්යවරු ආචාර්යවරු එහෙම නැත්නම් මේ විෂය ප්‍රවීණයෝ අපි අහගෙන ඉඳලා අපිට ඕනතරම් කතා කරලා තියෙනවා. සහ සාමාන්‍ය සමාජයේ අපිත් එක්ක කතා කරන බොහෝ දෙනෙක් ඉන්නවා. මේකට මම අදහස් දක්වන්න ඕනේ ඕනම කරුණක් සම්බන්ධයෙන් යම් කියවීමක් තියෙන මිනිස්සු ඉන්නවා. හැබැයි දැන් ඔබට ප්‍රශ්නයක් ඇති. හරි, දැන් ඔක්කොම කිව්වනේ අපි මේ කතාවේ කොතනටද සම්බන්ධ වෙන්නේ? ඔබ මතක තියාගන්න අපේ සමාජයේ අනාගත තරුණ පරපුර මතට ලොල් වෙන්න මෙච්චර ඇබ්බැහි වෙන්න අපේ සමාජ කාරණාවේ සමාජ වටපිටාවේ යම් සමාජ ලක්ෂණයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් සමාජ කාරණාවක් තියෙන්න පුළුවන්. අන්න ඒක ගැන ඔබට යම් කියවීමක් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි දැන් මේ පාසල කියන්නේ ඉස්සල්ලාම පන්සලත් එක්ක තිබු පරිසරයෙන් බෙදිලා ආපු පල්ලියත් එක්ක තිබු පරිසරයෙන් බෙදිලා ඇවිල්ලා දැන් පාසල විදිහට ස්ථාපිත වෙලා තියෙන මෙතන උගන්වන්නේ ගුණධර්ම. එහෙ නැත්තම් සමාජයට යන්න ඕන මිනිස්සෙක්ට අදාළ මේවත් පෝසත් කන්ටි. හැබැයි දැන් එතනට තමයි මේ ඉලක්ක කරලා තියෙන්නේ. එතකොට මෙතන කොතනද අපිට වැරදුනේ? මත්ද්‍රව්‍යයට එහෙමත් නැත්නම් මත්පැන් වලට සමාජයේ වැරදි කාරණා වලට දරුවන් පොළඹව ගන්න ගානට, ඒ කියන්නේ කෙලින්ම ඉලක්කය පාසල වෙන තත්ත්වයේ, කියන්නේ ප්‍රොමෝෂන් එකට හොඳම ඉලක්කය පාසල කියන තැනට කොහොමද මේක වැටුනේ? කාගේද වැරද්ද?
0: අපි කතා කරමු. අපි ඔබේ අදහස් විමසන්න ලෑස්තියි. රත්තරන් ගුරු මෑණිවරුනි පියවරුනි, ඔබ මේ අත්දැකීම දවස ගානේ අත්විඳිනවා. පාසල් පරිසරය ඇතුලේ පාසල් පද්ධතිවල විදුහල්පතිවරු, උප විදුහල්පතිතුමන්ලා, තුමියන්ලා, ගුරු මෑණිවරු පියවරු මේ හැමෝම දන්නවා මේ කාරණේ. ඔබේ පාසලේදී ඔබ මුණ දුන්න අත්දැකීම සමාජගත කරමු. මේ කරන්නේත් මහ පිංගමක්, තව දරුවෙක් බේරා ගන්න. අනිත් පැත්තෙන් ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේ ඔබේ අවට පාසල් වඩ පිටාව ඇතුලේ මීටර 100ක් 200ක් ඇතුලේ මේ ජාවාරම කරන මිනිස්සු කොයි විදිහෙද මේක කරගෙන යන්නේ? මේ සූක්ෂම

0: කරුණු කාරණා පිළිබඳව යම් කිසි හෙළිදරව් කරන්න ඔබේ නමගම කිසිවක් අනවශ්‍යයි ඔබ අපිට කතා කරන්න. මොකද යම් තර්ජනයක් තියෙන්න පුළුවන් නේ මේවා කරන්නේ බලපුලුවන් කාර්යය. ඒ නිසා ඔබ බොහොම විශ්වාසයෙන් ඔබ දන්නා කියන කාරණා සමාජගත කරමු. ඒ හරහා අපිට තවත් දරු පෙටව ටිකක් බේරා ගන්න පුළුවන්කම ලැබෙවි. කතා කරන්න ඕනේ අපිට මෙන්න මේ කියන දුරකථන අංක වලට. ඉක්මනින් මෙමුතුම ගන්න 0112
1: 775 285 0112 775 766 අපේ දුරකථනංක අපි ඔබට යොමු කරනවා. ඔබට අපිට WhatsApp මැසේජ් එකක් ටෙක්ස්ට් එකක් එවන්න පුළුවන් 0107 03 93 5 93 4. අපි ගන්න පුංචි විරාමයක්. විරාමයෙන් පස්සේ අපි ආයෙමත් කතා කරමු. 2:00 විනාඩි 38 වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
5: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: සිරොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.

0: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: ලොතරැයියේ පෙරලි කරන NLB Mega Power දැවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

0: මුදලාලි
1: අනෝනා
0: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අකිරිස් කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න. මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔබට මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
1: විජේ දාන්න ඔක්කොටම.
0: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ. හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපිත් අහු වෙනවා.
2: මිරිස් නම් මිරිස්, විජේ මිරිස්.
3: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක්, 40 වසරක විශ්වාසය. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
4: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටයක රින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 1

0: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
1: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: රටම දකිනා නාගත හිමේ
6: සර්ච් ලයිට්.

0: අපිට වට්සප් ඔස්සේ ඔබේ අදහස කියන්න පුළුවන්කම තියෙනවා 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 අපේ දුරකථන අංකය. ඒත් එක්කම තව දුරකථන අංකයක් අපි ඔබ වෙනුවෙන් කියලා දෙනවා. කතා කරන්න පුළුවන් 0.112 775 285. මේ අංකයේ ඔස්සේ ඔබට ඔබේ අදහස් දක්වන්නට පුළුවන්කම තියෙනවා. අපි සම්බන්ධතාවය අරගෙන යනවා කුරුණෑගල පැත්තට. මේ කතා බහට මහජනයා නියෝජනය කරමින් අදහස් දක්වන්න එකතු වෙන්නේ කුරුණෑගලින් අතුල මහත්මයා. අයිබෝන් සුබදෑසනක්.
1: අයිබෝන් රනිල් මහත්මයා, මනුසංක මහත්මයා, දැන් අපි මේ කරුවල යටපත ගන්නතු සත්‍ය කතා කරමු. මම වගකීම බාර ගන්නවා. කුරුණෑගල කටුපොද ප්‍රදේශයේ තියෙනවා කෝටිපති ව්‍යාපාරේ පවත්වාගෙන යන පැණිපුවක් නිෂ්පාදනාගාරය. ඔහු මා දන්න තරමේ මහනුවර, මාතලේ, දඹුල්ල, කුරුණෑගල, අනුරාධපුරේ මා දන්න තරමේ ඔහු බෙදා හරින්න, ඒ කියන්නේ අලෙවි නියෝජිතයන් ජාලයක් ඇතුව මේක සරුවට කරගෙන යනවා. දැන් මදුසංක මහතා, රනිල් මහතා ප්‍රශ්නේ තිබෙන්නේ අර කරුවල යටපත ගන්නතුව කතා කරමු කියලා කිව්වේ මේ ආයතනයට, නිෂ්පාදන ගාර්ය ආයතනයට කොහොමද බීආර් එක ලැබෙන්නේ? අපි දැන් එතන කතා කරමු. බීආර් එක ලැබෙන්න නම් ග්‍රාමසේවක මහත්තයා, ප්‍රාදේශීය ලේකම් තුමිය තුමා හෝ එහෙම නැත්නම් PHI මහත්තයා, ප්‍රාදේශ සභාව ඔන්නෝය ආයතන කීප එකතු වෙලා තමයි බීආර් එක ලබා දෙන්නේ. එතකොට මේ බීආර් එක ලබා දෙන්න එක්කෝ මම ඍජුව විවේචනය කරන සාධාරණ තියෙන මේ නිලධාරීට, නිලධාරී මේක යටි ගනුදෙනු හෝ අර ව්‍යාපාරක මහතාට බීආර් එක ලබා දෙන්න තල්ලුවක් දීලා තිනවා. හරි සරලයි. මහා මේ ගැඹුරු අර සමගාමී සමීකරණ විසනවා වගේ මේ සූත්‍ර අවශ්‍ය නැහැ. එහෙමනම් එතකොට දැන් මෙතන අවධානය යොමුලා තියෙන ආණ්ඩුවේ මෙන්න මේ ආයතනත් ඔක්කොම හෙළිදරව් කරගෙන වසා දමලා මේක වැඩපිළිවෙලට යන්න මූලාරම්භය. හැබැයි නීති තිබුණා, දැන් අවුරුදු 11කට පෙර නීති ගේනවා. හැබැයි කොහොමද නීති වහලා හැබැයි මේ පවත්ත ගන්න පුද්ගලයා හොඳ දේශපාලන හයිය ලබාගත්ත පහුගිය කාලේ ආණ්ඩුවත් එක්ක. එහෙමනම් පැහැදිලි ගිය පාලකයොත් මේවට උදව් කරා. දැන් මේවා තමයි මේ ප්‍රසාරණය වෙලා පාසල් මට්ටමේ විශේෂයෙන්ම මේ අලෙවි නියෝජිතයන් ඉලක්ක කරන්නේ ලොතරැයි කූඩු මේ තියෙනවනේ කිලෝමීටර 2-3ක්, අන්නේ කූඩු වල තමයි අලෙවි කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් කඩ බිමෙත් තිබෙනවා. එතකොට දැන් අපිට තිබෙන්නේ මුදුනට පහර දෙන්නේ නැතුව, වැඩපිළිවෙල හදන්නේ නැතුව අපිට අර දරුවන් ඉලක්ක කරගෙන නිරුවත් කරලා ගල් ගහන්නත් බෑ. එහෙමනම් පාසල් මට්ටමින් වගකීමක් තිබෙනවා නිලධාරී, විදුහල්පති, ගුරුවරුන්ට. ඒ කියන්නේ මේක අවශ්‍ය නැහැ, අර පාසල් අධ්‍යාපන නිර්දේශාව අවශ්‍ය නැහැ. මේ මදුසංක මහත්තයා සතියට පැයක් දෙකක් මේ මද්‍යසාර සම්බන්ධව, මත්ද්‍රව්‍ය සම්බන්ධව, අයි සම්බන්ධව, මත්කුඩු සම්බන්ධව අගතිය කියලා දෙන්න පුළුවන්. ඒක සුවන් විනයක් තියෙන ගුරුවරයාට ඒක කිසිසේත්ම අධ්‍යාපන නිර්දේශයට අවශ්‍ය නැහැ. දරුවන්ට මේ සුවන්ව පුළුවන් මැදිහත්වලා මේක කරන්න. මේක වගකීමක්. ඔබතුමාලත් ඒ කරමින් තියෙන ඒ වගකීම. හැබැයි දැන් මේකේ ප්‍රශ්නේ තිබෙන්නේ අර විශාල මත්ද්‍රව්‍ය වලට, අයිස් කුඩු වලට යන්න නම් පොඩි උත්තේජනයක් ලබා දෙන්න මේ පැණිපුවක් කියන එකම තමයි නම කියන්න ඕනේ. එතකොට ඒකෙන් මදි, ඒ උත්තේජනය මදි පුද්ගලයා හොයාගෙන යනවා අර ඊට එහා ගිය මත්ද්‍රව්‍ය වලට. එම නිසා දැන් මම ප්‍රසිද්ධිය කියනවා මේ වගකීම් අහගෙන ඉන්නවා නම් මේ කටුපත කියන ආයතනය වැටලීමක් කරමු. බොහොම ස්තුතියි.
0: පොමසුදී මේ තමයි මහජනයාගේ මෙදිහත් වීම. රනිල්, දැන් මේ සියල්ල පිළිබඳව ටිකක් අපි හිතුවට වඩා පුළුල්ව සාකච්ඡා කරමු. දැන් බොහෝ වෙලාවට අපිත් විශ්වාස කරපු කාරණේ, අපි හිතන් හිටපු කාරණේ තමයි ඉන්දියාවෙන් හොරපාරේ එන මේ පැණිපුවක් නිෂ්පාදන තමයි බොහෝ වෙලාවට මෙහෙම අලෙවෙන්නේ කියලා. නමුත් අතුරුමහත්ගෙන මම වගේ කීමෙන් කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙහෙම නිෂ්පාදනාගාරයක් තියෙන. එතකොට මේ සඳහා බීආර් එකක් අවශ්‍ය, නිෂ්පාදනයක් කරගෙන ඇද්දී, ව්‍යාපාරයක් කරගෙන ඇද්දී ඒවාට අනුමැතිය ලබා දීමේ සිටම මෙහි බරපතලකම ගැඹුරු පිළිබඳව හොයා බැලීමක් කළේ නැද්ද? එහෙම නැත්නම් මෙහෙම දේවල් වලට අවසර ලැබුණේ කොහොමද? මේ පිළිබඳව යම් හොයා බැලීමක් කළ යුතුයි කියන කාරණේ තමයි මම මතක් කරන්නේ. ඇත්ත, අපි අපිට එකඟව, අපේ හෘද සාක්ෂියට එකඟව තමයි අපි අපේ රාජකාරී කටයුතු කරන්න ඕනේ. දිගින් දිගටම අපි කිව්වා දූෂණයේ වංචාව හොරකම මැරගම නැති රාජ්‍ය සේවයක් ඕනේ. විශේෂයෙන්ම ඒ අයගේ මැදිහත්වීම තුළ තමයි රටේ හෙට දවස තීරණය වෙන්නේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව මොන තීන්දුව තීරණ මොන විදිහට නිර්මාණය කළත් අවසාන විග්‍රහයේදී ප්‍රායෝගිකව මේවා ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරීන්. ඒ නිසා ඔවුන්ටත් යම් කිසි කාර්යභාරයක් තියෙනවා. විශේෂයෙන් මේ පාසල් ආශ්‍රිතව අපි ඉස්කෝලේ යන කාලෙත් තිබුණා. හරි. අපි ඉස්කෝලේ යන කාලෙත් තිබුණා රනිල්ට මේ අද්දෙකෙම තියෙනවා නුගේගොඩදී මට තියෙනවා කුරුණෑගලදී. අපි හැම තැනකදීම දැක්ක මේ පාසල් දරුවන් ඉලක්ක කරගත්ත විවිධ මද්‍රව්‍ය වෙනවා.
2: ඔව්.
0: හරි. දැන් මේ පහුගිය කාලේ අපි පැණිපුවක් ගැන එහෙම නැත්නම් පුවක් ආසිත දුංගලාසිත නිෂ්පාදන පැත්තෙන් ඉදියමුකෝ. චුවින්ගම් එකේනෝ මේක මත් ද්‍රව්‍ය අඩංගුයි. හරි. සෙල්ලම් බඩු වගේ අමුතු ගැජට් එනවා ඒත් තුල මද්‍රව්‍ය අඩංගුයි. සමාජ මාධ්‍ය තුල මේ පිළිබඳ පොළොල් ප්‍රචාරයන් හම්බෙන දරුව පාසල්ට ඇවිල්ලා එහෙම නැත්නම් පාසල ආසන්නෙ තියෙන කඩේට ගිහලා චුවින්ගම් එකක් තමයි අරගෙන මේ සපන්නේ. හැබැයි ඒක ඇතුලේ අවසානයේදී යම් කිසි නිකොටින් ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා කියලා පහුගිය කාලේ කතා බහක් ඇති වුණා. ඒ නිසා මේ දරුවන් ඉලක්ක කරගෙන වසවිස අලෙවි කරනවා නම් මේ පිළිබඳව ජනතාවට වගකීමක් තියෙනවා, දෙමව්පියන්ට වගකීමක් තියෙනවා, පාසල් ප්‍රජාවට වගකීමක් තියෙනවා, අදාළ පොලිස් නිලධාරීන් දැනුවත් කරන්න. දැන් ඊටත් වඩා ලේසි මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාලා මේ කාර්යවලට ඍජුව දායක වෙලා තියෙනවා.
2: දැන් අත්තරකට ගන්න සහ මේකේ ඉතිරි වැඩපිළිවෙලක් තියෙනවා. මේක කොහොමද තහනම් වෙන්නේ, ඉදිරියට කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? අපි ඉස්සරහට ප්‍රතිවිරාමයෙන් පස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා උපුල් රෝණ මාත්‍යව සම්බන්ධ කරගෙන මේ ගැන කතා කරන්න සූදානම්. අපි ගීතවේ විරාමයකට යන්නත් උන ඊට කලින් මදුශංක මෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා අපිට WhatsApp එකේ. මේව මැඩපවත්වන නීති සම්පාදනය කරන්න ඕනේ. දඬුවම් දරා ගන්න බැරි තරමට දර නඩු වෙන්න ඕනේ. ආණ්ඩුව පාර්ලිමේන්තුවේ තියෙන අවශ්‍ය නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවේ ඇතුලේ මඩ ගහගෙන වැඩක් නැහැ. වැඩකට ඇති දෙයක් කතා කරන්න පක්ෂ විපක්ෂ හැමෝම එකතු වෙන්න ඕනේ. බුද්ධ්‍යංශ තියෙන මේ ව්‍යාපාර කරන උන් අල්ලන්න හමුදාවේ ලක්ෂ දෙකක් විතර ඉන්නවා. දැන් යුද්ධයක් නැහැ. ඒ තියෙන සම්පත් පාවිච්චි කරන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා. එහෙම නැතුව මිනිස්සුන්ම තේරුම් අරගෙන නිවැරදි වෙනකම් බලන් ඉන්න නම් කාලයක් ගත වේවි. ඒ නිසා නීතිය හරියට ක්‍රියාත්මක කරන ආයතන මේවට ඉදිරිපත් වෙලා මේවට වැටබඳින්න ඕනේ කියන කතාව අපිට මීට කලින් මේ ඇමතුමක් එනවා, නිර්නාමික ඇමතුමක්. හරි. එතකොට බොරලැස්ගමුව ප්‍රදේශයේ සහ ආශ්‍රිත ප්‍රදේශයේ මද්ද්‍රව්‍ය ජාවාරම මේ පවුල් පිටින් ක්‍රියාත්මක වෙනවා කියන කතාව. ඒ කියන්නේ හිතන්නකෝ ඔබ, يعني ඒක ප්‍රසිද්ධිය හැමෝම දන්නවා. ඒ කියන්නේ කෙනෙක් සිරගත වෙලත් ඉන්නවා කියන ඒ පවුලේ දුව පුතා ඔක්කොම මේ මද්ද්‍රව්‍ය ප්‍රවාහණය කරනවලු. කවුරුත් අල්ලන්නේ නැහැලු.
0: ඒ සාධාරණ කතාව මේ මං ප්‍රායෝගිකව අත්ින්න පුතණක් දෙනවා. අපි අනිල් මහනාමයි මමයි යනවා මොරටුවේ එක්තරා කාන්තාවක් මුණ ගැහෙන ව්‍යාපාරික කාන්තාවක් විදිහට තමයි එයා හඳුනාගන්නේ. අපි යනවා කාලේ හන්දිය පටගත කිරීමකට. එතකොට තමයි දැනගන්නේ එයාගේ ව්‍යාපාරයේ කසිප්පු. ගෙදර හැමෝම ඉන්නවා තට්ටු දෙකට තුනට ගෙවල් හදලා යාන වාහන තියාගෙන. ඇයම කියනවා මේ පොලිසියෙන් ඇවිල්ලා අපිට කියනවා නඩුවක් දෙන්න කියලා. මේ ඔය ඇවිලින්නේ පිරිස ගේ වටේ ඉන්නවා සාමාන්‍ය 20ක් 30ක් පොඩි අඩියක් ගහන්න බලාගෙන. පොඩ්ඩක් බොන්න දුන්නම තව රුපියල් 2000ක් විතර අතර දුන්නම මේ මිනිස්සු මං වෙනුවෙන් බාර වෙනවා. හරි. මගේ වැරද ඔවුන්ගේ විදිහට බාර ගන්නවා. ඊට පස්සේ ඉතින් අපතියලා අපි මේ අයව ගන්නවා. මේක තමයි මේ ජාවාරම් කරුවගේ ක්‍රියාවලිය. ඉතින් එහෙම තැන් දැක්කම මිනිස්සු ඒ අයට විරුද්ධව කතා කරන්න එක්තරා ආකාරයක බයක් දක්වනවා. මොකද ලංකාවේ නේද අපි පැමිණිලි කරුවා ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවානේ.
2: ඔව්. සහ මද්ද්‍රව්‍ය සහ පාතාලයකට සම්බන්ධ වෙලා ඉන්නේ හැ නේද? ඔය මොන මද්ද්‍රව්‍යයත් පාතාලයට සම්බන්ධයක් තියෙනවා. මිනිස්සු ජීවිත තර්ජන වලට බයයි. මිනිස්සු ජීවත් වෙන්නයි හැමෝම කැමති. එතකොට මේ මාෆියා ක්‍රියාත්මක කරන්න මුල් වෙන්න ඕනේ නීතිය ක්‍රියාත්මක කරන අංශ. ඔවුන් මුල් වෙන්න ඕනේ. ඔවුන්ටම තමයි මේක කොන්නක ඉඳලා දුර්ලන්න පුළුවන් භාවිතය සහ මේවාට වැටබැඳින එක සිද්ධ කරන්න ජනතාවගේ වගකීමක්. ඒ පිළිබඳව ජනතාව කියන්නේ ඉදිරිපත් වෙයි. ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහතික වෙනවා නම් සමහර තැන්වල ඒ කියන්නේ ජනතාවට යම් යම් සැක තියෙනවා, සංකා තියෙනවා නේ. පාතාලේ මේවට බැඳිහත් වෙයි නිසා. හැබැයි මේ බොරු බයක්ම වන්න උත්සාහ කරාට ඒක නෙවෙයි සාධාරණයයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද මේවා නැත්තම් කවදාවත් කතාවට විතරක් සීමා වෙයි.
0: බුලත් එකක් කපන එක, එහෙම නැත්නම් පැණිපුවක් පැකට් එකක් අරගෙන කටේ දාගෙන ඉන්න එක, මාවතුල් දිවාසෙ තියාගෙන ඉන්න එක ඇතුලේ මොකක්ද ඒ තියෙන තෘප්තිය කියලා අපිට ටිකක් හිතාගන්න හරි අමාරුයි. සමහර වෙලාවට මේ මේවා සමාජගත වුණානේ. වාහනයක් අනතුරටපත් වුණාට පස්සේ එහෙම නැත්නම් රියදුරට ඉන්දියානු එක වලක්වා ගන්න හොඳට දුංගල දාලා විටක් ගන්න කියලා. කවුද මේක කිව්වේ, කොහෙන්ද මේක ආවේ කියන්න අපි දන්නේ නැහැ. හැබැයි ඒකට වෙන විකල්පයකට මිනිස්සුන්ට යන්න පුළුවන් වුණා නම් වටිනවා. හැබැයි මේ වගේ වැරදි අඩුපාඩු මේවා තුළ තියෙන භයානකකම ජනතාවට දැනුවත් කිරීම සිදු වුණා නම් මේ තියෙන මුඛ පිළිකා ප්‍රමාණය ලංකාවේ අඩු කරගන්න අපිට පුළුවන්. ડોક્ટર ප්‍රසන්න කිව්වාගේ අපිට පුළුවන් මේ ජනතාව දැනුවත් කිරීමේ කාර්යභාරය මාධ්‍යකරුවා විදියට කරන්න. හැබැයි ජනතාව සක්‍රීය මේ වැඩේට දායක වෙන්න ඕනේ. හරි. ඩෙංගු වලින් විතරක් නෙවෙයි මිනිස්සු මැරෙන්නේ. කොරෝනා වලින් විතරක් නෙවෙයි මිනිස්සු මැරෙන්නේ. අපිට බේරගන්න පුළුවන් ජීවිත මේ ව්‍යසනයන් හමුවේ, එහෙම නැත්නම් මේ කියන ජාවාරම් කරුවගේ උමනාවන් හමුවේ විනාශ වෙලා යනවා. ඊට එරෙහිව අපි කතා කරමු. අපිට අවසර දෙන්න විරාමයක් ගන්න ප්‍රවෘත්ති සඳහා 2:59

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවැනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ පෙරහැර නිමිත්තෙන් රථවාහන පාලනය සහ රථකාර කළමනාකරණය කිරීම සඳහා වෙබ් අඩවියක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ටාසේ මගින් පීවරගෙන තිබෙනවා. පෙරහැර මංගල්‍ය බස් 15 දින සිට 30 දක්වා පැවැත්වෙනවා. කතරගම පෙරහැර නැරඹීම සහ වඳනාවේ පැමිණෙන බැතිමතුන්ගේ වාහන නවතා තැබීම සඳහා සහ නගරේ පාත්වාගෙන ලබන රථකාල පිළිබඳව මෙම වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගැනීමට හැකි බවයි ශ්‍රී ලංකා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ටාසේ පවසන්නේ. රථකාල්වල ඇති ඉඩ පහසුකම් සම්බන්ධයෙන් සජීවව තොරතුරු යවත් කාලට කිරීම වෙබ් අඩවිය හරහා සිදුවනවා. මේ වගේම කතරගම් මාර්ග තදබදය අවම කිරීමට හැකි බවයි ඔවුන් පවසන්නේ. අමතර පහසුකමක් ලෙස හදිසි අවස්ථාවකදී සම්බන්ධ කරගත හැකි ස්ථාන මෙන්ම දුරකථන අංකද මෙම Google වෙබ් හරහා ජනතාවට ලබාගත හැකි බව සඳහන්. ඉරානයේ ජෝර්දානයට එල්ල කළ මිසයිල් ප්‍රහාරයකින් ඇමරිකානු සැබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉරානයේ එල්ල කළ බැලස්ටික් මිසයිල් සහ ඩ්‍රෝන් ප්‍රහාර හම්වේ ඔවුන් ජීවිතක්ෂයට පත්ව තිබෙනේ. ප්‍රහාරයෙන් ඇමරිකානු සැබළුන් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එක් සැබළෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඔහු සොයා බැහැම් ක්‍රාත්මක බව ඇමරිකානු මාධ්‍යම අර්ධන විධානයේ පවසනවා. මේනක ලක්කන්නේ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ಸ್ಟೇಜ್ ಲೈಟ್.
1: සිරිසාර බුලත්තිට කාල බලන් සකි කියලා මේ පටන් ගත්තම ඒකේ තියෙන ගුණ ප්‍රතිලාභ ගණනාවක් ඒ දවස්වල ගීත තුලත් කතා කරලා තියෙනවා කියලා හිතෙනවා. මේ නැති නෑකම් අලුත් කරගන්න තියෙන ඒවා වැඩි දියුණු කරගන්න මේ හැම දෙයක්ම මඟුලට මරණයට හැම දෙයක්ම බුලත් විට කියන එකකින් තිබුණා. කමතර වෙන්න පුළුවන්, වගා බිමට වෙන්න පුළුවන්, හේනට වෙන්න පුළුවන්, මිනිස්සු හිතවත්කම් බෙදා හදාගත්තේ නේද? තේ කෝප්පයක් බොන්න සල්ලි දුන්නට බුලත් ඉරක් කන්න සල්ලි දුන්නේ නෑ අපේ සංස්කෘතිය තුළ. හරි සංස්කෘතික කාරණා. හැබැයි මේ සංස්කෘතික කාරණාව එදාට වඩා බරපතල මට්ටමට අද වර්ධනය වෙලා මුඛ පිළිකාව ලංකාව තුළ ව්‍යාප්ති වීමේ වේගය ඉතාම ඉහළ මට්ටමක තියෙන විශේෂයෙන් පාසල් දරුවන් තමයි මෙහි ඉලක්කගත ගොදුරු බවට පත් වෙන්නේ. පාසල් දරුවන්ටත් මුඛ පිළිකාව දානමක් තියෙනවා. පැකට් කළ පුවක් සහ මාවා තූල් ආදී විෂ මද්‍රව්‍ය නිසා දරුවන් අතර මේ ප්‍රචලිත මුඛපෙලිකා මේ ප්‍රචාරණය වීම එහෙම නැත්නම් ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අනුව අපි කල්පනා කළා මේ පාසල් දරුවන් මුඛපෙලිකාවෙන් මුදා ගැනීම සඳහා මහජනයාගේ ක්‍රියාකාරීත්වය කොයි ආකාරයෙන් සැකසිය යුතුදැයි පිළිබඳව විමසා බලන්න. ඒ නිසා තමයි අපි ඔබ වෙනුවෙන් දුරකථන අංක දෙකක් විවෘත කරලා අද මේ කතා බහ නිර්මාණය කළ තියෙන්නේ. මේ රටේ මහජනතාවට විශේෂයෙන් පාසල්වල විදුහල්පතිවරුනි, ගුරු මෑණිවරුනි, පියවරුනි, අපි ඔබට ආරාධනා කරන ඔබේ අත්දැකීම මේ රටට ලබා දෙන්න. සමහර අම්මලා හිතන් ඉන්නවා අපේ දරුවව අපි උදේට ඉස්කෝලේ යවනවා, කිසිම කරදරයක් නැහැ, ගෙදරාවත් හරි සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉන්න දරුවෙක්, කිසිම දෙයකට එයා යොමු වෙන්නේ නැහැ කියලා. හැබැයි ඊයේ වෙනකොට අපිට අහන්න ලැබෙන ප්‍රවෘත්ති ඊට වඩා හරි ඛේදවාචකයක්. මේ තමයි ආරම්භය, මද්‍රව්‍ය භාවිතයේ ආරම්භය තමයි බුලත් විටක් හපන එක. ඊට පස්සේ දුම්වැටියක් උරන්න පටන් ගන්න එක. එතනින් එහාට ඒ ගමන් මග බොහොම ඉස්සරහට යන්න පුළුවන්, බොහොම සාර්ථක බේබද්දෙක් වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් නම් නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න එනකන් තියාගන්නේ නැතුව නියපොත්තෙන්ම කඩලා අයින් කරලා දාන්න. හරි, ඒක තමයි අපි අදින් සිද්ධ වෙන්න ඕනේ. ඒ පිළිබඳව ඔබට යම්කිසි අදහසක් ඇති, කොහොමද අපේ දරු පෙටවුට් එක බේරගන්නේ මේ වැඩෙන් කියලා රත්තරන් අම්මේ තාත්තේ ඔබට අදහසක් ඇති, ඔබේ මල්ලිව ඔබේ නංගිව මේ පාසල් ගියාට පස්සේ පාසල වටා ඒ තියෙන මීටර 100 150ක භූමි ප්‍රමාණය ඇතුලේ ජාවාරම් කරවෝ කරගෙන යන මේ දුම්කල සහ පුවකාසුත නිෂ්පාදන අලෙවිය, මේක වළක්වා ගන්න, අපේ තරුණ පරම්පරාව ආරක්ෂා කරගන්න අපිට මොනවද කරන්න පුළුවන්? ඔබ දන්න දේ, ඔබට දැනුණු දේ, ඔබ දකින දේ, ඔබ විඳින අත්දැකීම අපිත් එක්ක බෙදා ගන්න. සමහර වෙලාවට අම්මලා තාත්තලා අඬ අපිට කතා කරලා කියනවා, අනේ මන් දන්නේ කොච්චර කිව්වත් අහන්නේ නැහැ, දැන් ඉස්සර නම් බුලත් විටක් විතරයි කන්න පටන් ගත්තේ, දැන් සිගරට් එකක් බොන්න පටන් අරගෙන, දැන් තවත් විෂ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මට නම් තේරෙන්නේ නැහැ මට මේ ගෙදර දාලා යන්න හිතලා තියෙන්නේ. රුපියලක්වත් තියාගන්න බෑ, විෂම බරපතල ගණේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා. අනේ දින කරාමු දෙක කඩාගෙන පහුගිය දවසේ අපේ පුතා පැනලා ගියේ, එයාට කුඩු බොන්න සල්ලි නැහැ කියලා. එහෙම කියන අම්මලා අපිට හම්බෙලා තියෙනවා. මේ අපි ওই කතා කරන මහා ව්‍යසනකාරී තත්වයට පාදම එහෙම නැත්නම් මූලාරම්භය ලබා දෙන පළවෙනි පරිපේලිය තමයි බුලත් විටේ. එහෙම නැත්නම් ඊටත් එහා පැත්තේ ගිහිල්ලා පැනපුවක් පැකට් එක මේවා නිෂ්පාදනය කරන්නන් අලෙවි කිරීම සඳහා අලෙවි ජාලයක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ ක්‍රියාත්මක වෙන අලෙවි ජාලයේ ඔබ දන්නේ නැති වුණාට ඔබේ දරුවා නියෝජිතයෙක් වෙන්න පුළුවන්. ඔබේ දරුවා මේ පන්තියේ ඉන්න යාළුවෝ හැමෝටම මේවා ගෙනැද්දින නියෝජිතයා බවට පත් වෙන්න පුළුවන්. කීප දෙනෙක්ට බඩු දෙනවා නම් මං ඔයාලට නිකන් දෙන්නම් පැකට් එකක් කියන දැනට ලංකාවේ මාකට් එක හැදිලා ඉවරයි. ඒ නිසා දරුවෝ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න ඕනේ. මේ අත්දැකීම ඔබට ඇති, ඔබ විඳින අත්දැකීම අපිට කතා කරලා කියන්නේ ඔබේ අදහස් දැක්වීම ඉතාම වටිනවා මේ රටේ අනාගතය යහපත් කර ගැනීම වෙනුවෙන්.
2: දුරකථනාංක මතක් කරමු. විශේෂයෙන්ම මේ සමහරයි මේවට කතා කරන්න මැලි වෙනව, නිර්නාමිකව හරි මේ තොරතුරු කියන්න මැලි වෙනවා. මොකද ඒක සමහර වෙලාවට ඔවුන්ට තර්ජනයක් වෙයි, එහෙම නැත්නම් අවුලක් වෙයි කියන හිතාගෙන ඉඳ. නමුත් ඔය අදහස් අපිට වටිනවා. ඒක තමයි මේවා අර මුදුසං කිව්වාගේ මේව නවත්ත ගන්න, මේවට වැටබඳින්න, එහෙම නැත්නම් මේව සමාජයෙන් තුරන් කරන්න අපිට අවශ්‍ය කරන දේවල් 0112 775 285 0112 775 285 ඒ වගේම බිදු එකයි දෙකයි හත්සේ හැත්ත පහයි හත්සේ හැටයිද මදුසංක දැන් තව මේක පැතිකඩක් තියෙනවා. ඒකට අවශ්‍ය නිලධහරින් වැඩ කටයුතු කරමින් ඉන්න මේ පුනරුත්ථාපන කටයුතු සහ මේ වැ අත්මිදීමට අවශ්‍ය ක්‍රම එහෙම නැත්නම් මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර මෙන්න මේ වගේ දේවල් වලට කොහොමද යොමු කරන්නේ කියන කාරණේ පිළිබඳවත් එහෙම නැත්නම් උඩ ඕනතරම් රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් ඇත්තටම මේවට අත්මිදීමට ප්‍රතිකාර වගේ දේවල් ලබා ගන්න පුළුවන්.
1: රනිල් මේ අපි ඇමතුම් ලබා ගැනීමෙන් ඉන්න විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිතුමාට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ වෙලාවේ ඔවුන් ඩෙංගු මර්ධන ව්‍යාපාරය තුළ කැපිපෙනෙන කාර්යභාරයක් ඉටු කරනවා. ඉතින් ඒ නිසා අපිට තියෙන ඍජු දායකත්වයක් එතුමන්ලා මේ වැඩේටත් ලබා දෙන්න නිසා එතුමන්ලා කොහොම හරි සම්බන්ධ කරගන්න අපි බලමු. අපි උදේ 10ට පෙර අතව එතුමන්ලවත් සම්බන්ධ කරගැනීමෙන් මේ කතාබහ ඉදිරියට රැගෙන යන ලෑස්තියි. මෙරටේ මහජනතාව විදියට ඔබට යම්කිසි අදහසක් ඇති අපි ලොකුවට කතා කරන්න අවශ්‍ය නැහැ. ඔබේ නමගම කියන්න අකමැති නම් ඔබේ අදහස අපිට කියන්න පුළුවන්. රනිල් දුරකථනයේ කෙනෙක් ඉන්නවා මේ වෙලාවේ.
2: ඔව් පුෂ්ප මහත්මිය කඩුවෙලි අයිබෝන් ඔබට
0: මම මේ කියන්නේ මේ කිව්වීම ඒ කියන්නේ මේ පාසල් කිට්ටුව තියෙන මේ ඒ වගේ සිල්ලර කඩවල ඔය මේ විකිණීම මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. මේ වලට පුහුණු කරේ මම ඉස්කෝලේ යන කාලේ. මට දැන් අවුරුදු 71ක් වෙනවා. ඒ කාලේ ඇත්තටම අපිට පරිලස ඒවාවේ මේ එංගලන්තෙක් ස්වීට්ස් ආවේ. එතකොට ඒගොල්ලන් ගෙනාවා සිගරට් එක වගේම අඟල් 6ක් විතර දිග උඩ පොඩ රතු කරලා සිගරට් එක වගේම ලොසින්ගරයක් ඒක එකක්. ඊළඟට මස් භාවිතය ගැන කතා කරොත් කුකුළු පැටව් වගේ හැඩේ තියෙන සීනි බෝල. එහෙම තමයි මේ පොඩි ළමයින්ට ඔය ඉස්සෙල්ලාම පුරුදු කරන්න පටන් ගත්තේ. මන් දන්නේ ඒ කාලේ ඒවවල මද්දාපි අඩංගුරාද කියලා. නමුත් එහෙම තමයි සිගරට් එක පොඩි ළමයාට දුන්නේ. ඉතින් අපේ අම්මලා අපි ඔය ආසාවට අරගෙන මෙම කටේ තියන් ඉන්නකොට අපේ අම්මලා ඒ වෙලාවෙම අපි ඒ වලින් වළක්වලා අපිව ඒකෙන් බේරගත්තා. ඉතින් හොඳම දේ තමයි මේ අපි වුණාට පස්සේ දේවල් හොයනවට වඩා මේ අම්මලගේ තාත්තලගේ වැඩිහිටියන්ගේ අතේ තමයි මේ දරුවන්ව ඕවලින් බේරා ගැනීමේ වගකීම තියෙන්නේ. මොකද අපේ අම්මලා අපිට එහෙම කරා. ඉතින් ඒක නිසා මම කියන්නේ පුළුවන් තරම් දරුවා කඩේට යන ඒ සල්ලි අතට දෙන එක. ඒ සල්ලි කීයක් වියදම් කරලාද මොනවද ගත්තේ සල්ලි ඉතුරු සල්ලි කෝ. ඒව නිරන්තරයෙන් හොයා බලන්න ඕන. පුළුවන් තරම් දරුවන්ව කඩේට පාසලට ගිහිල්ලා බස්සලා ගෙදර එන අතරතුර කඩේට යන එක වෙනත් අයකින් දේවල් ගන්න එක ගැන විශේෂ අවධානයකින් ඉන්න ඕන. එහෙම ඉඳලා පුංචි කාලෙදිම දරුවව මේකෙන් ගලව ගත්තොත් මං හිතනවා හුඟක් දුරට මේක කරන්න පුළුවන්. මොකද නැත්තම් ඒ අපිට ඔය මේ ඔය ජාල නිෂ්පාදනය කරන්නේ කවුද බෙදා හරින්නේ කවුද කියලා හොයන එක හරිම අසීරු කාරණයක්නේ. ඒ කියන්නේ ආරක්ෂක අංශවලටත් ඒක අසීරු කාරණයක්. මේවා හොරෙන් කෙරෙන එක කෙරෙනවාම තමයි. ඉතින් ඒක නිසා අපිට කරන්න පුළුවන් අපේ දරුවෝ අපි ආරක්ෂා කරගන්න. 10 දෙනෙක් ඉන්නවා නම් අඩුම තරමින් අපි ඒ 10 දෙනාගෙන් අපේ අම්මලා තාත්තලා දරුවෝ 9 දෙනෙක් බේරුත් එක්කෙනාට අපිට අවධානය යොමු කරන්න පුළුවන් වෙනවානේ. ඒ ගුරුවරයාට හරි වැඩි වෙන ආංශයකට හරි ආරක්ෂක අංශයකට හරි ඒ එක්කෙනා නැත්නම් 10 දෙනාගෙන් 9 දෙනෙක් මේක පාවිච්චි කරලා එක්කෙනයි නම් පාවිච්චි කරන්නේ නැත්නම් එකෙන් වැඩක් නැහැ. ඒක නිසා මම කියන්නේ මගේ ආදරණීය දෙමව්පියන්ට දරුවන්ව හදලා වඩලා විතරක් මදි ආදරයෙන් රැක බලා ගන්න ඕන. ඒදී මං කලින් මේ ගුවන් ඉදිලිමිය වගේ වැඩසටහන් කරලා කරපු කෙනෙක්. ඒ කියන්නේ දරුවන් ආදරයෙන් රැක බලා ගැනීම තමයි දෙමව්පියෙක්ගෙන් වැඩිහිටියෙක්ගෙන් වෙන්න ඕන. ඒක කරේ නැත්තම් හදලා වඩලා කන්න බොන්න දීලා උස්මාත් කරලා ඉගෙනුවට වැඩක් නැහැ. අරක කෙරුන් නැත්තම් ඒක ලොකු අනතුරකට තමයි දරුවා වැටෙන්නේ. අපි දරුවෝ ආරක්ෂා කරගන්න හැම දෙමව්පියෙක්ම හැම වැඩිහිටියෙක්ම
1: මේකට දායක වෙන්න කියලා තමයි මගේ ඉල්ලීම. හොඳයි බොහොම සුදී කඩවතින් පුෂ්ප මහත්මිය අපිට කතා කරන්නේ. එතුමියට තිබුණා හරි ලස්සන අදහසක්. මේ වැඩේ අද ඊයේ නෙමෙයි පටන් ගත්තේ. ඒ කාලෙට ඔය පාසල් ඉලක්ක කරගත්ත විවිධ මන්ත්‍රව්‍ය වෙන්න පුළුවන් දරුවන් ආකර්ෂණය කරගන්න පුළුවන් දේවල්. මොකද උන්ට ලොකු අවබෝධයක් නැහැ ජීවිතය ගැන බරක් නැහැ. එහෙම අය තමයි ඉක්මනින් මේ සඳහා ගොදුරු කරගන්නට පුළුවන් වෙන්නේ. පළවෙනි දවසේ බුලත් පිටක් කාලා එහෙම නැත්නම් පුවක් පැකට් එකක් කාලා මාව පැකට් එකක් කටේ දාගෙන තමන්ගේ දරුවා ගෙදර ආවොතින් එදාම මේ වැඩේ නවත්තන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න එහෙම නැත්නම් හොඳින් කියා දෙන්න මොන ක්‍රමෙන් හරි වළක්වා නොගත්තොත් ඊළඟට අපි කියනවා මේ මනුස්සයා බලන්නකෝ හොඳට ඉගෙන ගත්ත කෙනෙක් අන්තිමට අයිස් ගහන්න කුඩු ගහන්න පුරුදුනා දැන් එයාගේ ජීවිතේ විනාශයි අම්මගේ තාත්තගේ දේපල විකුණගෙන කාලා ජීවත් වෙන හොඳට ඉගෙන ගන්න පුළුවන් කොල්ලෙක් මේ ඉස්කෝලෙන් හොඳට විභාගේ පාසල්ල තමයි නගරේ අගනුවර දින ප්‍රධානම පාසලට ආවේ හොඳම ලකුණු අරගෙන එහෙම ආව හුඟාක් අය අහවෝ ගියේ අමු බේබද්ද විදියට එහෙම නැත්නම් ජීවිතේ වරද්දාගත්ත මිනිස් විදියට හරි දිශානතියක් වුණ තෝරාගන්න බැරි වෙච්ච තැන් ඕන තරම් රනිල් අපි අපේ කාලය ඇතුළේ දැකලා තියෙනවා.
2: නදුශංක මේ දුරකථන ඇමතුමක් තියෙනවා රුවන්පුර මහත්මයා. ගල්නෑව ප්‍රදේශයේ ඉඳලා අපිට කතා කරන්නේ. රුවන්පුර මහත්මයා අයිබුවන්.
3: ඔව් අයිබුවන් මහත්මයා. මාගේ නම කිව්වම මේ පැත්ත උඟක් දෙන්නේ දන්නවා. මොකද මේ හේතුව මමත් බුලත්ට විකුණමු මිනිනේ. ඇත්තටම මම බුලත්ට 300ක් එක්ක දැන් අවුරුදු 5කට ඉස්සෙල්ලා මම නැවැත්තුවා විතර. ඒ නැවැත්තුවේ ඇත්තටම මේ දුම්කල ප්‍රශ්නෙ වින්දා. ඒ කියන්නේ ওই දුම්කල කනකොට මම ඇත්තටම බුලත්ට අනවට විරුද්ධයි. නමුත් මට ඉතින් අර ආර්ථික ප්‍රශ්නයක් එක්ක මම ඔය ටවුමට ඇවිල්ලා බුලත්ට ටිකක් ඉස්සා. පස්සේ මේක ඇත්තටම මම මේ මටම දැනුණා මේකේ තියෙන හානිය. මම මේ බුලත්ට විකුණවුවට මම ජීවිතේට බුලත් එකක් කාලා නැහැ, කන්නේත් නැහැ. මට කන්න අවශ්‍යතාවයකුත් නැහැ. එතකොට මේකෙන් වෙන හානිය මම දැක්කා. ඒ දැකපු නිසා මම ඇත්තටම මට හරි දුකක් ඇති වුණා. මේ දුම්කල ප්‍රශ්නේ. ඔල්ලෝ දුම්කල ඔය අර තූල් ප්‍රශ්නේ. ඉතින් කටේ තියාගන්න මාත් එක්ක හරි ගැස්සන ඇති වෙනවා ඒ දවස්වල. මම ගහලා තියෙනවා උංග දෙලකුත්. එතකොට මාත් එක්ක ලොකු මතභේදයක් ඇති වෙනවා මේ දුම්කල කන්න ඉල්ලනකොට. මං කියවා ඔවා කන්න එපා, ඔවා විසයි. බුලත්ිරක් එක්ක ඉතින් මන් දන්නේ මේ ඇවිල්ලා තියෙන කෙනියත් එක්ක මම බුලත්ිර එක්ක ඕනනම් ටිකක් දෙන්නම්. ඊට වඩා මයින් ඉල්ලන්නපා කියලා එහෙම මට ගැටුම් ඇති වුණා එක. ඒක නිසා මම ඇත්තටම බුලත්ිර නවත්තලා දැම්ම මට මේ විදියටනේ මට පේනවා. මං අවුරුදු 5කට ඉස්සෙල්ලා මේ වියත් වෙනවා කියලා දැනගත්තා මේ විදියටනේ. එතකොට ඒ වෙනකොට මේ ලොකු ව්‍යාප්තියක් ආවා. දැන් මේ බුලත්ිරක් එක්කම තමයි ඔය වෙනත් විෂ මාද්‍රව්‍ය විශාල වශයෙන් පැතිරෙන්න පටන් ගත්තේ. ඔබතුමාලා ඔය අදහස් දක්වන දේවල් වලින් මට දැනෙනවා තියෙනවා. මේකත් එක්ක ගැට ගැහිච්ච තව විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇත්තට මේ බුලත්ට විකුණන එක ජාරම් බාට පත් කරගත්තා. ඒක බුලත්ටක් එක්කේ සාමාන්‍යයෙන් අහිංසක නිමේ යංගි තැනක බොහොම සාධාරණ විදිහට බුලත්ටක් විකුණන ජීවත් වුණා. මේක ඊට පස්සේ ජීවත් වීමේ වෘත්තියේ කලාවක් බවට පත් කරගත්තා. මේක හරහා ලොකු ආදායමක් බවට පත් කරගත්තා. ඒ ලොකු ආදායමක් කියන්නේ මේ ලක්කිර හදලා ඉතින් මේ වෙන වෙන දේවල් ඒවට මිශ්‍ර කරලා ඔය මාවා තීල් වෙන දේවල් ව්‍යාප්ත කරන්න පටන් ගත්තා. මේක විතරක් නෙමෙයි, මේකත් ඔය ගැට ගැහිච්ච තව ඔය ගුලි වර්ග, ඊළඟට ඔය චුයින්ගම් වර්ග, ඊළඟට මේ පවා විකුණනවා මේ තලයේ තමයි මේ හැමදේම යන්නේ. ඊළඟට කුඩු අයිස් ගංජා ඒ විතර ලක්කිරට දැන් අපි නිකන් හිතන්නේ අපි නිකන් එක එක කෙනාට කාර්යකාරයක් දිනවනේ. දැන් බුලත්ට කාර්යෝ තමයි මේ වදෙන් කරන්න පටකද. ටිකට් කවුන්ටරයක් තියා ගන්නවා. ටිකට් කවුන්ටරය දාගෙන කරන්නේ ටිකට් කවුන්ටරය ටිකට් 100ක් දුන්නා බුලත්ට 100 200ක් දුන ගන්නවා. ඉතින් ඇත්තටම ඒවා හදලා දුන්නේ මේ රටේ ආර්ථිකයේ ටික ගැට ගැහිච්ච වෙනත් දේවල් කරන්නනේ. නමුත් තාන් අර වාගේ දේවල් තමයි මිනිස්සු මේ ස්ථානගත කරේ. ඇත්තටම දැන් ওই ලොතරැයි කවුන්ටර ලංකාවේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද බලන්නකෝ. ওই ලොතරැයි කවුන්ටර ඇතුලේ කොච්චර ප්‍රමාණයක් බුලත්ට දුන්නාද කියලා බලන්නකෝ. ඔය මත්ද්‍රව්‍ය ජාලයේ ගැට ගැහිලා තියෙන ප්‍රමාණය බලන්නකො. මං කියන්නේ ලොතරැයි කවුන්ටර අය මේ මත්ද්‍රව්‍ය ජාල අලංකාරෝ කියන එකම නෙවෙයි, අබෝම නෙවෙයි. නමුත් මේ හරහා මේ වාගේ ස්ථානගත වෙලා තමයි මේ වියත් වෙන්නේ. ඊළඟට මේ පාරවල් ලයින් තියෙන විශාල කඩ කොච්චර තියෙනවද බලන්නකො. ඔය කඩවල් වලින් කරන්නේ මේ පාරවල් ලයින් ඉඳා කොහෙදේ නෝක ශනිකෝ ව්‍යාප්ත කරන්න පුළුවන් ස්ථානෙන්නේ. මං අන්න මේ දේවල් මේවා වෙනකොට විතර කඩවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඒවා හොයලා බලන්න ඕනේ. විතර කඩයක් මෙච්චර ඉක්මනට දිනනකොට ව්‍යාප්ත වෙනකොට කොහොමද මේක උනේ කියලා. මේක ඉරෙන්න දුම්කල්. මම දැනුවත් කෙනෙක් ඉන්නවා. දවසකට දුම්කල ආර කීය 500 විතරනවා. මෙච්චර කාර දහස් විතරනවා දුම්කල. එතකොට යට බුලත්ට කරන්නේ. හැබැයි දුම්කල ආර දහස් තමයි ඒකුණන්නේ. එතකොට හිතාගන්න ඕනේ ආදායම් මාර්ගය කියලා බැංකුවෙන් සල්ලි අරන් යන්නේනවා මේ මාරු සල්ලි. බැංකුවෙන් එනවා එහා ගාවට. ඉතින් ඒ වාගේ ඇත්තටම හරි කනගාටුදායකයි. ඒ හින්දා දැන් අවධානය යොමු කරන්න ඕනේ මේ වෙනකොට ඔය හැම ස්ථානයක් පිළිබඳවම ඔය පාරවල් ලයින් එක තියෙන ස්ථානගත වෙච්ච හැම තැනක්ම හොඳ හොදිස්සියෙන් ඉන්න ඕනේ. ඒ තැන්වල තමයි මේවා ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ලොතරැයි කවුන්ටරේ ඉඳලා මම මේ කියන්නේ. ලොතරැයි කවුන්ටර රජයේ අනුග්‍රහයට තමයි මේවා පවත්වා ගන්නේ. අන්න ඒවා පිළිබඳව විතනනයක් කරන්න පොලිස්සනයක් කරන්න.
1: හොඳයි බොමු සුදි රුවන්පුර මහත්මිය අපිට කතා කරන්නේ එතුමාගේ අදහසේ විදියට දක්වනකොට අපි ආරාධනා කරමු රනිල්. දැන් මේක එක පාර්ශ්වීය සංවාදයක් වෙන්න බෑ. මේ හැම කෙනාම දුංගලයට විරුද්ධ දුංගලයට බුලත්විට එක දුංගල භාවිතා කරනවට විරුද්ධ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන කණ්ඩායම. නමුත් ඇත්තටම මේ ඇබ්බැහියට යොමු වෙලා ඉන්න කෙනෙක් මේ වන විටත් විට බුලත්ටක් සපන කෙනෙක් වෙන්න පුළුවන්. මාව පැකට් එකක් එහෙම නැත්නම් ඔය තූල් ආදී අපි කියපු දුංගල සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිත කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔවුන්ටත් නිල අයිතියක් තියෙන මේ සංවාදයේ කොටස් කරුවන් වෙන්න. ඔවුන්ගේ අදහස් දක්වීම වෙනුවෙන් තමයි අපි ඉඳකඩ වෙන්න කියලා තියෙන්නේ. අපිට කතා කරන්න පුළුවන් සහ WhatsApp ඔස්සේ ඔබේ අදහස ලියන්න පුළුවන්.
2: ඒක සාධාරණීකරණය කරන්න නම් කවුරු කතා කරන එකක් නෑ. ඔක හොරෙන්නේ කරන්නේ මේ බෙලියත් ප්‍රේමසිරි මහත්තයා නයි බොන්.
3: අයිබන් අපේ රත්තරන් මහත්තයතුමා හොඳ ලස්සන මාතෘකාවක් ගත්තේ මහත්තයෝ කතා කරන්න. මට කියන්න තියෙන මහත්තයෝ අර ඉස්සෙල්ලා කෝ මහත්තයා තු කතා මහත්තයෝ හරියටම හරි මහත්තයෝ ඇත්තටම මහත්තයෝ මම කියන මහත්තයෝ පාරේ මහත්තයෝ මමත් කැඳ විකුණ මේ එක්කෙනෙක් විතර මම මේ කතා කරන්න මහත්තයෝ මම බුලත් එක සිගරට් විකුණන්නේ නැහැ මහත්තයෝ ඇත්තටම මහත්තයෝ බුලත් තිරවල ඔය දුම්කල කේස් එක මහත්තයෝ ලංකාව සේරම මහත්තයෝ පිටිස්සල් මහත්තයෝ කේස් එක ගැනෝ ඒ වගේ තමයි මහත්තයෝ ගුලි දැන් තියෙන මහත්තයෝ ගුලියක් තියෙන මහත්තයෝ මේ ගුලි මහත්තයෝ මම දැක්කා මේ කොල්ලෝ අවුරුදු 14 12 කොල්ලෝ රංජු ගහිලා කන්නේ මහත්තයෝ මේ ගුලි අරන් ගිහලා කන්නේ කාලා මහත්තයෝ හිනහව වෙනව නටනවා මගේ ඇස්තික මහත්තයෝ දැකලා තියෙන මහත්තයෝ මේ මාතෘකාව ගැන මහත්තයෝ අපි ඔබතුමාලා කොපමණ කිව්වත් මේ රටේ වගේ කියවුතු මිනිස්සු හොයන්නේ නැහැ මහත්තයෝ හොයන්නේ මහත්තයෝ විනාශයක් නාම තමයි අර ඩෙන්ගු හැදිලා දැන් ඩෙන්ගු හොයනවා ඩෙන්ගුවෙන් මැරෙන කිට්ටු හොඳයි හොයන්නේ ඩෙන්ගු වල තමයි කොපමණ දේවල් මේ කරන් රටේ තුමාලා කියලා නෑ මහත්තයෝ ඒ වගේ තමයි මහත්තයෝ මේ මත්ද්‍රව්‍ය කේස් එක මහත්තයෝ ඔබතුමාලා අපි කොච්චර කතා කරත් මහත්තයෝ මේ ලංකාව තේරෙම මේ බුලත් වලින් මහත්තයෝ ප්‍රතිරලා ගිර තිනවා ඒ වගේම ගුලියෙන් ඒ වගේම චුවින්ගම් එකෙන් ඒ වගේම ටොපියෙන් මහත්තයෝ මේ ගැන කිසිම අවබෝධයක් නැති එක මහත්තයෝ බොහෝම කනගාටු මට කියන්නේ මහත්තයෝ මම බෙලියත්ත කහවත්තෙන් ප්‍රේම්සිරි කතා කරන්නේ ඔබතුමාලා මේ අරගෙන වැඩසටහන මහත්තයෝ බුදුමාකාර සහල්ගත් මහත්තයෝ අපි දෙන මොකද ඔබතුමාලා විතර අපිට කියන්නේ බොහොම ස්තුති මහත්තයා
1: බොහොම ස්තුති ඔබතුමාටත් මේ අදහස් දැක්වීම වෙනුවෙන් රනිල් සමස්ත රටේම ජනතාවට මේ සංවාද විවෘතයි විශේෂයෙන් පාසල් ඇතුලේ මේ මද්‍රව්‍ය භාවිතය එහෙම නැත්නම් පුවක් සහ දුංගල ආශ්‍රිත නිෂ්පාදන භාවිතය අනිත් පැත්තෙන් අපි කිව්වා ඊ සිගරට් එක එහෙම නැත්නම් අපි කියන පප් එක ඉතාම ඉක්මනින් දරුවෝ අතර ජනප්‍රිය වෙමින් පවතින මේ ලංකාවට ගෙන එන්නවත් හැකියාවක් නැහැ ගුවන් තොටුපළේදී වතඩංගුර ගැන හැබැයි හොර රහසේ කොයි ක්‍රමයකට හරි හිතවත්කම් පාවිච්චි කළා හරි රට ඇතුළට අරගෙන ඇවිල්ලා මිනිස්සු මේ කරගෙන යන ව්‍යසනේ විශේෂයෙන් මේවා පොඩි දරුවන් අතරපත් කිරීම ඒ දරුවෝ ඊට පස්සේ තමන්ගේ පාසල් ප්‍රජාවට මේවා හඳුන්වා දීම ඒ තුල පොඩි ආශාවක් ඇති වෙනවනේ සෙල්ලම් ගෙදරක් දැම්මත් බීඩියක් සුරුට්ටුවක් බොන විදිහේ චරිතයක් ඒක ඇතුළට දාගන්නේ අපේ සමාජයේ එක සාමාන්‍යකරණය වෙලා නිසා ඉතින් බුලත් කියලා කියන්නේ අපේ දීර්ඝ සම්ප්‍රදායක් දීර්ඝ ඉතිහාසයක් තියෙන දෙයක් බුලත් විටක් කන එක අපේ සම්ප්‍රදාය ඇතුළේ තිබුණා ගෙදරට කෙනෙක් ආවම සංග්‍රහ කරන එක බුලත් විට ඇතුළේ තිබුණා හැබැයි ඔය ඔරිජිනල් බුලත් විට ඇතුළේ දුංගලයට ඉඩක් තිබුණේ නැහැ කියන එක මේ පැරණි සීය කෙනෙක් අපිට කතා කරලා කියන මහත්වයේ අපේ සම්ප්‍රදායික බුලත් විටේ කිසිම දවසක දුංගල වලට ඉඩක් තිබුණේ නැහැ කවදාවත් බුදුහාමුදුරුවන්ට පූජා කරන දැහැත් විටට දුංගලයක් එන්නේ නැහැ හුණු ටිකක් එන්නේ නැහැ අපි එහෙම තමයි මේ මේ අපේ සංස්කෘතිය තිබුණේ. ඒකට අපි කරඳ මොංගු ටිකක් එන්සාල් ටිකක් මේ මේ සෝදුරු මහදුරු මේ වගේ දේවල් පාවිච්චි කරලා හදාගත්ත වෙන පොඩි කටසුවඳ වෙන ප්‍රොජෙක්ට් එකක් තමයි අපි ළඟ තිබුණේ. පස්සේ කාලේ තමයි මේක මේ මද්ද්‍රව්‍යයක් විදිහට මත්වීම සඳහා මිනිස්සු පාවිච්චි කරන්න පටන් ගත්තේ. සමහර වෙලාවට මිනිස්සුන්ගේ නැතිවරිකම් වෙන්න පුළුවන් ටිකක් මිලාදික මද්ද්‍රව්‍යයකට යනවට වඩා තමන්ට අවශ්‍ය තෘප්තිය ලබා ගැනීම සුළු මුදලකට කරන්න පුළුවන් නිසා බුලත් විටට හුරු වෙන්නේ නැති සමහර අය කියනවා නිදි මරනවා නම් අනිවාර්යෙන් බුලත් විටක් හපන්න ඕනේ වාහන පදවනකොට දැනෙන නිදිමත නැති කරගන්න හොඳට දුංගලයක් දාලා බුලත් විටක් කෑම හරි මේ වගේ කතා නිසා තමයි බොහෝ දෙනෙක් මේ බුලත් විට සහ දුංගල ආශ්‍රිත නිෂ්පාදන වලට යොමු වෙලා තියෙනවා. මේ පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕනේ. රටේ මිනිස්සුන්ට අනිත් කවුරු මොනවා කිව්වත් තමන්ගේ ජීවිතය ගැන වටිනාකම තමන්ගේ ජීවිතයේ තියෙන අගය දන්නේ තමන්මයි. මේක කාටවත් නීති දාලා පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. මෙය ස්වයංව තමන් විසින්ම කරගත යුතු දෙයක් කියලා මම යෝජනා කරනවා කියලා තමයි අපිට මැසේජ් එකේ තිබුණේ. උදේ 9:27 අපිට අවසර දෙන්න විරාමයක් ගන්නවා.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: Rosa.
1: මත වේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
2: බුලත් පිටක් මෙච්චර ලොකු කතාවක් වෙයි කියලා කවදාවත් හිතුවේ නැතුව ඇති. එහෙම මේ තරම් ලොකු ව්‍යසනයක් කියලා එදා සමාජයේ මිනිස්සු නොහිතන්නේ නැති. හැබැයි කාලය ටිකින් ටික වෙනස් වුණා. කාලයත් එක්ක මිනිසුන් බුලත් පිට භාවිතයේ ටිකින් ටික වැඩි කරන්න පටන් ගත්තා. ඉස්සර සාමාන්‍යයෙන් බුලත් පිට කපන තරුණයෙක් රණිල් අපිට හම්බෙන්නේ නැති තරම්. හැබැයි අද වෙනකොට තරුණ ප්‍රජාව ටිකක් බුලත් පිට සපන්න පුරුදු වෙලා, අනිත් පැත්තෙන් ඔය අනිකුත් අපි කියපු මාවා ආශ්‍රිත නිෂ්පාදනවලට හොරු වෙන්න පටන් ගන්න. යම්කිසි නැඹුරුවක් තියෙනවා විශේෂයෙන් තරුණයන්ගේ ආකර්ෂණය දිනා ගන්නවල. මේකට හේතුව තමයි සමහර වෙලාවට වෙළඳපොලේ මිල ටිකක් අඩුවෙන් මේ දේවල් ලබා ගැනීමට තිබෙන හැකියාව. කෙසේ නමුත් මෙය දිගින් දිගටම පැවතීම තුළ අපිට රෝගීන් සඳහා වියදම් කරන වෙන රුපියල් බිලියන 3ක විතර මුදල දවස දවස ගානේ වැඩි වෙනවා.
3: ඔබ දැකලා තියෙනවද මොන් ශාංක, මේ සිගරට් වල මිල වැඩි කරා, මේක අඩු කරා, පාවිච්චි භාවිතය අඩු

0: කරන්න ඕනේ නේ. මේක තමයි ඇත්ත. මේකටත් ඍජු උත්තරයක් අවශ්‍යයි. ජනතාව බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණා. මම බුලත් විට කන කෙනෙක් නෙමෙයි. හැබැයි මම බුලත් විටටත් විරුද්ධයි, සිගරට් එකටත් විරුද්ධයි. හානිය දෙකෙන්ම සමානයි. හරි. එතකොට බීඩි කර්මාන්තය ඒ හා සමානව ඊටත් වඩා බලපෑමක් එල්ල කරන අඩුමතරමේ ඒ දුම්වලදී අර ෆිල්ටර් එකක්වත් නැතුව මිනිස්සු පාවිච්චි කරන්නේ. ඒ නිසා බිරි බොන්න සුරුට බොන්න පුරුදු වෙච්ච මිනිස්සු සදාකාලික ලෙඩ්ඩු. මේවට ඍජු මැදිහත් වීමක් උත් කරන්න මේක මිනිස්සු බුලත් ඉඩක් හපන්නේ වෙහෙස කාන්සිය මහන්සිය නැති කරගන්න. ඒ මිනිහගේ බඩට පාර ගැහුවාගේ මේ කරන දේ ඇතුලේ සිද්ධ වෙන්නේ මිනිස්සුන්ගේ ආර්ථිකය කඩාවැටෙන මේ එක එක්කෙනාගේ තර්කය.
1: හරි, අපි මේ ගැන කතා කරමු. අපි ඉක්මනටම ගිහිල්ලා බලමු මේ දිනු මණ්ඩලයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ප්‍රතිඵල. අපි මහජන සම්පත ලොතරැයියෙන් පටන් ගනි. කේ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 7495.2. කේ 7495.2. ගොවිසෙතේ එක්ස් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 56 61 65 සහ 78. එක්ස් ඉංග්‍රීසි අක්ෂරයේ 56 61 65 සහ 78. මෙගාපවල් උතරයි එකේ ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංගය අංක 21, වාසනාවන්ත අංක 7 33 41 1 සහ 49. කේ ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංගය අංක 21, වාසනාවන්ත අංක 7 33 41 1 සහ 49. දන නිදානේ සී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 10 36 64 70. සී 10 36 64 70. හඳහනේ උෂ්චික ලග්නයේ වාසනාවන්ත අංක 41 53 54 සහ 56. උෂ්චික ලග්නයේ 41 53 54 56. අද සම්පත ලොතරැයි අංක රටාව 02 5 2 9 5 2 2 k 02 5 2 2 9 5 2 2 k. NLB ජය ලොතරැයියේ B ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1551 B 1551. සුබ දවසක් ලොතරැයියේ තුලා ලග්නයේ වාසනාවන්ත අංක 5 13 60 5 12 63. තුලා ලග්නයේ 5 12 63. විශේෂාංකයේ 4 1 4 7. විශේෂාංකයේ 4 1 4 7. මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.
0: උදේ 9යි විනාඩි 35යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.7

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: යහපත් ලස්සන පොහොසත් ශ්‍රී ලංකාව ඝාතන ගමනේදී ශ්‍රී ලාංකිකයා සුරක්ෂා වේදිකාවන්ගේ ශරීර සෞඛ්‍ය යහපත් මට්ටමින් පවත්වා ගත යුතුයි. සෞඛ්‍ය සඳහා රජය වැය කරන මුදල සීමා කර ගැනීම තුළ රට ආර්ථික වශයෙන් ඔසවා තබන්නට පුළුවන්. ඒ නිසා බුලත් සපන්නට පෙර, අනිකුත් මද්‍රව්‍ය භාවිතයට පෙර ඔබ අසනීපකාරයෙක් වුණොත්, ඔබට පිළිකාවක් ඇති වුණොත්, ඔබ වෙනුවෙන් රජය ධර්ම මුදලට ඔබ නායකාරයෙක් වෙනවා. ඇත්තෙන්ම කිව්වොත් එහෙම තවත් පරම්පරාවකට උගන්වන්න තියෙන, තවත් දරු පැටවුන්ගේ ජීවිත රකින්න තියෙන සල්ලි ටික තමයි මේ පිළිකාව බලහත්කාරයෙන් එකට දාගත්ත මිනිස්සුනුවෙන් ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි පිළිකාවට ටටා බයි කියමු. අපි අපේ ජීවිත පිළිවෙලක් කරගමු. ඒ සඳහා තමයි අපි අද මේ කතිකාව නිර්මාණය කළේ. විශේෂයෙන්ම පාසල් දරුවන් මේ පුවක් ආශ්‍රිත, දුංගල ආශ්‍රිත නිෂ්පාදන නිසා මුඛ පිළිකා තත්ත්වයන්ට භාජනී වීමේ අවධානමක් තියෙනවා කියන කාරණාවත් එක්කයි අද මේ මාතෘකාව ඔස්සේ අපි කතා කරන්න තීරණය කළේ. රනිල්, අපිට ඇමතුමක් තියෙනවා මේ වෙලාවේ.
1: ඔව්, අපේ සුජිත් මහත්මයා බේරු වලින් කතා කරන්නේ. අයිබෝන් සුජිත් මහත්මයා.
2: අයිබෝන් මහත්මයා, හොඳයි මේ වැඩපිළිවෙල නම්. නමුත් දුංකලනේ බීඩි සිගරට් පවා හදන්නේ දුංකල වලින්. එතකොට දැන් ඉස්කෝලේ යන ළමයි සිගරට් බීඩි බොන අපිට පේනවා. එහෙමනම් මේක තානම් වෙන්න ඕන. අපි 100% කැමති. නමුත් ටොබැකෝ එකට මොකද වෙන්නේ? දැන් මේක බුලත් ඉඳ නැවතුව කියන්නේ ආයි ළමයි වැඩිපුර සිගරට් බොනවා. එතකොට අර ආයතනය තමයි ඉහළ යන්නේ. එහෙමනම් පිළිකාව මුලින්ම දුරලා දාන්න එපා. එහෙමනම් ටොබැකෝ එකත් වැහෙන්න ඕන මන්නම් කියන මගේ මතේ. එතකොට දුංකල තුරංගල යනවනේ. දැන් මේක වෙන්නේ, මේක නිකම්ම අර පිළිකාට උඩින් නිකම් බෙහෙත් ගන්න වගේ වැඩක්. මේක හරියට දෙයක් වෙනවා නම් ඔබගේ ආයතනය පැහැදෙනවා මගේ අදහස. බොහොම ස්තුතියි මහත්තයා.
0: මොබසුති සුජිත් මහත්මයා මේ අදහස දක්වීම කරන්නේ. මේ අදහස රනිල් බොහෝ දිනක් අපිට WhatsApp ඔස්සේ එකතු කරලා තිබුණා. මේ ආයතනයක් එක්ක තියෙන ගනුදෙනුවක් නෙමෙයි. ඔවුන් කියන්නේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා අපි ක්‍රියාත්මක වෙනවා නම් මේ සාධාරණව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඍජුව හෝ වක්‍රව දුම්කොළ ශරීරගත වීමේ හානියක් තියෙනවා නම්, පිළිකාකාරක තත්ත්වයන් නිර්මාණය වෙනවා නම් ඒ වළක්වා ගැනීම සඳහා අපි ඍජුව දායක වෙන්න ඕනේ කියන කාරණේ තමයි බොහෝ දිනක් සඳහන් කරලා තිබුණේ. දැන් අපිට මැසේජ් එකක් තියෙනවා. මහත්තයෝ, මේ කතාව ඉතාම වටින කතාවක්. ඔබ විශ්වාස කරන්න, අනුරාධපුරයේ අපේ දරුවන්ගේ පාසල්වලට මේ කියන මාවා තූල් වගේ දේවල් අලෙවි කරන ජාවාරම්කරුවෝ ඉන්නවා. ඔවුන් පිළිබඳව පොලිසියට දැනුවත් කළාට කිසිම වෙලාවක ඔවුන් අත්අඩංගුවට ගන්නේ නැහැ. මේ බිස්නස් එක සිද්ධ වෙනවා කියලා පාසල ඉස්සරහා කහයිරේ ට්‍රැෆික් ඩියුටි කරන රාලහාමි දන්නවා. හැබැයි ඒ අය මේ ගැන හොයා බැලීමක් කරන්නේ නැහැ. පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරු මේ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් ඉන්නවා. ඒකට එතුමන්ලාට දොස් පවරන්න බෑ. යම් ආකාරයක දරුවෙක් සම්බන්ධයෙන් මෙන්න මෙහෙම චෝදනාවක් තියෙනවා කියලා හඳුනාගත්තොත් ඔවුන්ගේ දෙමව්පියන් විදුහල්පතිවරයාට, ගුරුවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට එනවා. ඉතින් අන්තිමට ඒ අයට තමයි සිද්ධ වෙන්නේ තමන්ගේ හිරගෙදර ඉන්න දරුවෝ බලන්න බත් එකක් උයාගෙන එන්න. මේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න නම් දෙමව්පියන්ට ඍජු වගකීමක් තියෙනවා තමන්ගේ දරුවෝ පිළිබඳව අවධානය යොමු කරන්න. එහෙම නැතුව වෙන කාට හරි දරුවන්ගේ වගකීම් බාර දීලා අත පියදාගෙන අපි ඉස්කෝලේට යවලා තියෙන්නේ. දැන් ගුරුවරුන්ගේ, විදුහල්පතිවරයාගේ වගකීම තමයි මේ අය බලා කියාගන්නේ කියලා ඔළුව හිත හදාගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි මේක මේ තරම් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. අපි දකිනවා බස් එකේදී බුලත් පිට හපන, එහෙම නැත්නම් ඔය විවිධ මත් වෙන පුවක් පැකට් වගේ දේවල් ළඟ තියාගෙන ඉන්න, ඒවා කටේ තියාගෙන ඉන්න දරුවෝ. ඒගොල්ලන්ට කතා කරන්න බෑ. ඒගොල්ලන්ගේ කටවල් වලින් අමුතු ගඳක්, අමුතු සරක් පිට වෙනවා. අපිට තේරෙනවා. නමුත් අපිට අදාළ නෑනේ. තමුසට මොකද කියලා තමයි අන්තිමට අපෙන් අහන්නේ. ඒ නිසා අපි නිහඬව ඉන්නවා. මේකට රජය ඍජු මැදිහත් වීමක් කරනවා, වඩනවා. ජනාධිපතිතුමාට යෝධ බල, යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ මේ අනවශ්‍ය දේවල් දරුවන්ගෙන් ඈත් කරන්න. ඒ ව්‍යාපෘතියට අපි සහයෝගය දෙනවා කියලා තමයි අනුරාධපුරෙන් මේ මහත්ය කියලා තියෙන්නේ.
1: අපිට අමතුමක් තියෙනවා නුවර ගලගෙදරින් පීසේන මහත්ය. පීසේන මහත්ය, අයිබෝන්.
3: අයිබෝන් මහත්මයා, මට කියන්න තියෙන්නේ, දැන් අපි ඔබතුමාලා මේ වගේ වැඩසටහන් පවත්වන්නේ විවිධාකාර, ඇත්ත මේක ආයුධ කොතරම් දුරට ක්‍රියාත්මකද කියන එක පැත්තකින් ඉන ගැටලුවක්. ඔබතුමාලගේ ව්‍යායාමය හොඳයි. නමුත් අපේ මේ සමාජයේ ඒක පිළිගන්න මට්ටමක් ගොඩක් පේන්නේ. උදාහරණයක් වශයෙන් දැන් අපේ ප්‍රදේශයේ මද්‍රව්‍ය විකුණන අයත් පාවිච්චි කරන අයත් ඉන්නවා. අපි ඒවට ඉන්වෝල්වෙන්න යන්නේ නැහැ. මොකද අපිට පොඩි ප්‍රශ්න නිසා. ඒකෙදි විශේෂයෙන් කියන්න ඕන අපිට ඒ අය මේ ළඟදී මුදසට වැඩ කරන්න තිබුණා. ඒකට ඔබතුමාගේ සහෝද නාලිකාව වස්තුන මම නම් කියන්නේ නැහැ. සැරයට පැත්තේ එකක් තමයි ඒකට අනුග්‍රහය දැක්වේ. ඒත් ඒකට ඒ කට්ටිය තමයි මහත්ය වීදම් කරේ. එතකොට ඔබතුමාලා එහෙම එතකොට මිනිස්සුන්ට අවබෝධයක් යනවා. අපි මෙච්චර මේ කරපු නැති වෙනකොට ඇයි මේ වගේ දේවල් වෙන්නේ කියලා. ඒතකොට ඔබතුමාලාගේ විහාරස්ථානයේ මේ වගේ ලේසියෙන් කරන්න පුළුවන්. මොකද අපි දැකලා තියෙන වත්තන් වල ඒ වගේ දැනසසහන් කරනකොට විහාරස්ථානයේ මුල් වෙලා මම ධම්පාසල ගන්න කාලේ අපි මුලක් පිට මේ සම්බන්ධයෙන් ලොකු වැඩසටහනක් කරා. නමුත් එක මහත්මයෙක් ඉතින් තව විතර කහලා ඉතින් මද්දව්‍ය නවත්තන කෙනෙක්. ඉතින් ඉතින් මාත් එක පොඩක් එලෙහි වෙලා මම ඊට පස්සේ වැඩදී මේක වෙන ඉස්සරලා මම අයින්නවා. ඉතින් ඔය වගේ දේවල් ඇත්තම අපි ප්‍රායෝගිකව කොතරම්ද සත්‍යමා කියන එක අපි විචාසම කරන්නේ. ඒක විශේෂයෙන් මිනිස්සු දැනවත් කරන ලොකුතුමල්ලගේ දුමු. අපි තමයි ඒක මේ හරියට කරන්න ඕනේ. ඉතින් මේ ඒ වගේ වැඩසටහන් ගොඩක් යනවා. ඉතින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳ මුළුමනින්ම ඉස්තුතියන් දෙනවා.
0: හොඳයි බොහොම සුදි. මේ ජනතාවගේ අදහස් අපි අද කතා කරපු මාතෘකාව බොහෝ දෙනෙක්ට වස්තු විශ්ය වෙන නමුත් බොහෝ දෙනෙක් මගහරිමින් ඉන්න ඉග්නෝ කරමින් ඉන්න මාතෘකාවක්. මේකේ බරපතලකම ඔබ තේරුම් ගන්නේ නැහැ ඔබට මේ දේ වෙනතුරු. මේ මුලින්ම සම්බන්ධ කරගත්ත ડોક્ટર ප්‍රසන්න මේ වැඩේ ඉන්න කෙනෙක්. එතකොට අනිත් පැත්තෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලාට ඔබව පරීක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. දුංගල ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරනවා නම් ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නම සිද්ධ වෙනවා. සැලකිලිමත් වෙනවා කියලා කියන්නේ ඔබට ඒක කරන්න බෑ. එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලාට නිල වශයෙන් බලය ලැබිලා තියෙනවා ඔබ අලෙවි කරන අලෙවි ස්ථානවලට ඇවිල්ලා වැටලීම් කරන්න කියන කාරණේ ડોક્ટર ප්‍රසන්න සඳහන් කළා. ඒ නිසා මේක එකපාරම ගන්න එපා නෙගටිව් පැත්තකින්. ඒක තමයි අපිට කියන්න ඕනේ. දැන් බුලත් විට ව්‍යාපාරය අපි කරගෙන යන අපිට ජීවත් වෙන්න විදියක් නැති හින්දානේ මහත්වෝ මේක කරන්නේ. මේ ආණ්ඩුවාවට පස්සේ අපේ බුලත් විට රස්සාවටත් පාර දෙන්නනේ හදන්නේ නැහැ. මේ හදන්නේ අපේ රටේ මිනිසුන්ගේ ජීවිත ටික රකින්න. අපිට බුලත් විට වෙනුවට වෙන ආදේශක ව්‍යාපාරයකට යන්න පුළුවන් නේද නේද? තැඹිලි විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් බඩරිංගු කරලක් තම්බන්න පුළුවන්. මිනිසුන්ට අවශ්‍ය වෙන දේක් ඇඳුමක් මහලා අලෙවි කරන්න පුළුවන්. මේකේ පානං අපි ඒක අයින් කරමු. ඒකේ තියෙන හානිය ඊට වඩා දරුණුයි. ඒකෙන් වෙන බලපෑම ඊට වඩා දරුණුයි. විශේෂයෙන් මේ නැති වෙන්නේ අපේ රටේ තරුණ පරම්පරාව. ඔබ බුලත් විටක් හරි විකුණලා උත්සාහ කරන්නේ මොකක්ද? ඔබේ දරුවව ලස්සන ලෝකයකට අරගෙන යන්න. ඒකනේ රණිල් අපි හැමෝගෙම අරමුණ. ඒකනේ අපි හැමෝගෙම බලාපොරොත්තු. බුලත් විටක් විකුණලා හරි ගන්න සල්ලි වලින් කොල්ලට කෙල්ලට හොඳ රුගන්නලා හොඳ තැනකට ගේන්න ඔබ උත්සාහ කරනවා. හැබැයි ඔබේ පාසල් වයසේ ඉන්න දරුවගේ වයසේම තව දරුවෙක් ඔබ දන්නේ නැතුව ඔබේ නිෂ්පාදනයේ මිලදී ගන්න. එහෙම නැත්නම් ඔබේ පැණිපුවක් පැකට් එක ඔබාල විකනවා පැකට් එක අරන් ගිහිල්ලා ඔවුන්ගේ ජීවිතේ විනාශ කරගන්න. ඔවුන් සෞඛ්‍ය පරිහානියට පත් කරගන්නවා. ඉතින් එහෙම හම්බ කරලා වැඩක් තියනවද කියලා හෘද සාක්ෂියෙන් අහන්න. අපිට තව එමතුමක් තියෙනවා.
1: හලාවතින් දිනේන්ද්‍ර මහත්මිය අයිබෝන්. අයිබෝන්
4: ඔබතුමාලට ඇත්තටම කතා කරන්න හොඳම මාතෘකාවක් අද අපේ තරුණ පරපුර මාර විදිහට විනාශ වෙගෙන යන අපේ ප්‍රදේශයේ දියර වලට එහෙම සම්බන්ධ ප්‍රදේශ. ඒකට අපේ පැතිවල බහුලව දුම්කල වගාවක් තිබෙනවා. මම දන්නවා ගොඩක් අය දුම්කල වගා කරන අය වැඩිහිටියෝ ළමයි පවා මේ පත්තර කෑලි වල දුම්කල අර බහුලව තියෙන හින්දා කළ බොන්න පුරුදු වෙලා තියෙනවා. ඒකට ඒක නිකන් මේ අපේ ජනතාවත් සමගම මේ මද්‍රව්‍ය අවශ්‍යයි කියන තැනට අපේ දීවර පළාත්වල පත්වලා තියෙන තරමටම ඒක මේ අන්තර්ගත වෙලා මේ දේවල්. එතකොට මේ ලේගියන් වගේ දේවල් එතකොට මේ ගොඩාක්ම අපේ පැත්තේ බහුලව පුරුදු වෙලා තියෙන කාන්තාව තමයි මේවා ගොඩක් අලෙවි කරන්නේ. ඒකට එයාත්මාවක් තවත් දරුවෙකුට තමයි අලෙවි කරන්නේ. ඒගොල්ලෝ හැබැයි තවදක්වත් තමන්ගේ දරුව ඒවට මේ යොමු වෙනවාට ඒවා භාවිතා කරනවාට ඔය අම්මල කැමතිනවා. ඒ වුණාට තවත් දරුවෝ ටිකක් විනාශ කරලා මුදල් ඉක්මනින් එකතු කරගන්න පුළුවන් හින්දා ඒවට අලෙවි කරන්න පුරුදු වෙලා තියෙනවා. මම හිතන්නේ ඇත්තටම මේ කාන්තා සමිති අර සමිති මේ සමිති කියලා එතකොට ආගම පැත්තට පන්සලට පල්ලියට ගොඩාක් වගකීමක් තියෙනවා. දහම් පාසල් කරනවා හැම ආගමික මේ පරිසරයෙන්. එතකොට මේ ළමයි ගොඩාක් තරුණ ළමයි පොඩි ළමයි. එතකොට මේ අවුරුදු 12 14 13 ඔය වගේ අය මහත්තයා මේවට ඇද්දා කියලා බොහොම විදියට. එතකොට මේ ළමන්ගේ ජීවිතයක් නෑ දෙයියනේ. මට නම් හරිම දුකයි ළමයි සත්තුල ඉන්න සත්තු දැක්කහම. ඇත්තටම මම යෝජනා කරනවා අධීක්ෂණය කරන්න ඔය දිස්සායතන තියෙනවා මද්‍රව්‍යයට සම්බන්ධ ඒවට එරෙහි වෙලාම දීමනාවල් ගන්න අය කොච්චර ඉන්නවද මේ ගැන සොයා බලන්න. ඒක වගකීමක් තියෙනවා ආගමික අපේ සිද්ධස්ථානවල කෙරෙන දහම් පාසල් මරණාධාර සමිති කාන්තා සමිති මුණ සමිති කොච්චරක් තියෙනවද මම දැකලා තියෙන්නේ. සමිතිවල හැමදාම කතා කරන්නේ මුදල් ගණකින් ණය දෙනවා ණය ගන්නවා මෙයා කරන. ඒකට දෙයියනේ අපිට සමාජ වගකීමක් තියෙන අපේ දරුවා බේරගන්න. ඒක අනිත් අයට වගකීමක් තියෙනවා මේක හොයලා මේ යෝජනෙන් බේරගන්න. ඇත්තටම මහත්තයා අපේ රට මාර විදියට මේ තරුණ ළමයි තරුණ පරම්පරාව මේවට ඇදගෙන. එතකොට හිතාගන්න බැරි විදිහට මේ ළමයි ජීවිත විනාශ වෙලා. ඒකේ මේ ළමයින්ට කිසි දෙයක් කරන්න නිර්මාණශීලී බවක් නැහැ. හිතන්නේ නැහැ කරන්න බැහැ වැඩ කටයුතු. ඒ තරම් ශක්තිය හීන වෙලා යන දුර්වල වෙලා. හැමදේම මේ මද්රාවේ පොඩි කාලෙකින් ඇදගෙන. ඒක නිකන් අපේ ප්‍රදේශවල වල තුන ඒක නිකන් අවශ්‍යයි වගේ නිකන් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාලට යෝජනා කරන අතිගර ජනාධිපතිගේ ජෝති ශක්තිය හොඩ බලය ලැබෙන්න ඕන මේ වියසනේට බොහෝම ජීවිත අවධානමින් පටන් අරන් තියෙනවා. මම ඉල්ලා හිටිනවා විශේෂයෙන්ම ආගමික පරිසරයේ තමන් ප්‍රදේශයේ කොට්ටාසේ ඉන්න ඒ ජනතාව බලාගන්න පල්ලියේ පන්සලට ලොකු වගකීමක් තියෙනවා. ගෙන හොයා බලන දහම් පාසලට ළමයා ගැන එතකොට එන පෙර පාස මේ පාසල් යන දරුව ගැන දෙමව්පියෝ ඉන්නගේ දෙන්න පුරු කියලා මම දැකලා තියෙනවා මහත්ය. මේ දරුව ඉස්සර දෙමව්පියෝ තීරණ ගත්තේ දෙවල් දැන් තීරණ ගන්න දරුව. ඒ නිසා ඒකත් හරිම අසභාග්‍ය වෙලා තියෙනවා. දරුවෝ ඉන්න විදිහට ඉන්න දේවල් දෙන්න පුරුදු වෙලා දෙමව්පියෝ ඒ මුදල් පරිහරණය කරලා ළමයි වෙන දේවල් මද්‍රව්‍ය භාවිතයට එතකොට වෙනත් අනවශ්‍ය දේවල් ගන්න මුදල් ගැවෙන පුරුදු වෙලා. ඒ නිසා මම ඔබතුමාලගේ මේ සමාජයේ රටේ හැම ආයතනයකින් ඉල්ලා ඉන්න විශේෂයෙන් ආගමික පරිසරයේ මේවට මේ අධීක්ෂණය කරන්න පසු හිතන් කරන්න මේ හොයලා බලන්න අනේ දෙයියනේ අපේ රටේ අනාගත මල් කැකුළු ටික පර වෙලා යන්න නැතුව බලාගන්න කියලා ඉල්ලා සිටින ඔබතුමාලට ස්තුතිවන්ත වෙනවා. මේක මුළු රටටම මේ පරිවිඩයක් දෙන්න කතා කිරීම
0: පොම්සුති දිනේන්ද්‍ර මාත්මිය හලාවතින් කතා කරේ. තුමිය කිව්ව කෑ කොටසක් තියෙනවා. සමහර අපේ පළාත්වල දීවර පළාත්වල අරහිමි කියන්නේ මේක මේ මද්රවේ කියන්නේ සම්ප්‍රදායක් බවට පත් වෙමින් තියෙනවා. මේක තමයි අපි වරද්දගත් තැන. ඔබ තේරුම් ගන්න අනිවාර්යෙන් මේවා මේ මද්රව්‍ය ජාවාරංකාරයන්ගේ කූටු උපක්‍රමයක් තමයි මේවා සාමාන්‍යකරණය කරන්න ගන්නවා. ඒ කියන්නේ රක්කුඩි එකක් බිව්වට කමක් නැහැ, සිගරට් එකක් බිව්වට කමක් නැහැ, බුලත් තිරයක් කෑවට කමක් නැහැ. එතකොට ඒක තමයි මේ බුලත් තිර කියන එකේ ලොකු තේරුමක් තියෙනවනේ. අපි ඔය කියන තහනම් ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. එතකොට දුම්කල අඩංගු නිෂ්පාදන සාමාන්‍යකරණය කරන්න ගන්නවා. ළමෙක් වුණාමත් ඕක පොඩ්ඩක් කන්න ඕනේ. ඕක තමයි ටික ටික කාන්දු කරන්න ගන්න. එතකොට රජයේ නම නීති කියන බලාපොරොත්තු වෙන ඔබ දන්නවා යම් වර්ෂයකින් පසු ඉපදුණු දරුවන්ට දුම් වැටි භාවිතය තහනම් කරමින් යම් නීති ගේන්න උත්සාහ කරනවා. අර ජනතාව කිව්ව එක තමයි මේ දුම්කොළ සමාගම් වලටත් යම් වැටක් වඳින්න ඕනේ. දුම්කොළ සමාගම් ඔක්කොම දුම් වැටි විතරක් එතකොට ප්‍රොමෝෂන් එහෙම නැත්නම් ප්‍රවර්ධනය වෙන්න දෙන්න හොඳ නෑ. ඒ කතාවත් ජනතාවගේ පැත්තෙන් එනවා. ඒකත් පුළුවන් නම් තව සීමා කරන්න ඕනේ. ඒක නතර කරන්න බෑ නම් තව සීමා කරන්න ඕනේ. ඒවට අවශ්‍ය තවත් නීති අනපනත් ගිනල්ලා මේ මිනිස්සුන්ගේ ජීවිත ටික රැක ගන්න ඕනේ. يعني මේ අපි කරන්න හදන දේ මිනිස්සුන්ගේ ජීවිත රැක ගැනීම වෙනුවෙන් පවුලක්ම පිටින් විනාශ වෙනවා. පවුලේ තාත්තගේ ජීවිතේ විනාශ වුණොත්. ඉතින් මේ කාරණාව ගැන තමයි අපි අද දවසේ කතා කරේ. අපි උත්සාහ කරා මහජන සෞඛ්‍ය පරිශෝරුන්ගේ සංගමේ සභාපතිතුමන් සම්බන්ධ කරගන්න. අපි පුල් රෝහණ මහත්තයව සම්බන්ධ කරගන්න. හේතුව තමයි මේ කවද ඉඳන්ද මේ වැටලීම් ටික සිද්ධ වෙන්නේ? කවද ඉඳන්ද දුම්කොළ අඩංගු බුලත් විටය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි අධීක්ෂණයට ලක් වෙන්නේ කියන එක කාරණා පිළිබඳව කතා කරන එතුමන්ට අපි සම්බන්ධ කරගන්න බැරුව එතුමන් සම්බන්ධ වෙන්න පොරොන්දු වෙලා හිටියා. නමුත් කාර්යබහුල තත්ත්වය නිසා අපි තාමත් නිෂ්පද කණ්ඩායම උත්සාහ කරමින් ඉන්නවා ඔහු සම්බන්ධ කරගන්න. කොමුණත් මේක තමයි කතාව. ඒ කියන්නේ තහනම් මේ තහනම් දේවල් දුම්කොලාස නිෂ්පාදන මද්‍රව්‍ය නිෂ්පාදන තහනම්. එතකොට මේක තහනම් කියලා බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒක ඇවතුමක කිව්වා අපේ සම්පත් දායකාවක් එහෙම තමයි අපි කතා කරපු අසන්නෙක්. අපි අපේ ළමයව අපි නතර කර ගත්තොත් අපේ ළමයි ටිකව අපි බේර ගත්තොත් මොකද ජාවරංකාරය වල්ලන එක ආරක්ෂකංශවල නීති ක්‍රියාත්මක කිරීමේ අංශවල වගකීමක් ඕන්න එක නොකර ඉන්නවා වෙන්න බෑ. හැබැයි මේ වැඩේ කරන්නේ හොරෙන්නේ. ඉතින් හොරෙන් කරනකොට මේ වල්ලන්න ලොකු වෙහෙස මහන්සියක් දරන්න වෙනවා. ඒ අතරේ අපේ දරුවන් එහෙමත් නැත්නම්
1: අපේ අය අපේ පවුලේ අය අපි බේර ගන්න හැමතිස්සෙම අවධානයෙන් ඉන්නවා නම් මේක අපිට රැක ගන්න පුළුවන් කියන කාරණාව තමයි ඒ අසන්න අපිට කිව්වේ. ඉතින් ඒකත් එක්කම මේ කතාවේ දිගුවක් අපි අනිවාර්යෙන් ඉස්සරහට කරගෙන යනවා. ඒ නිසා අවධානයෙන් ඉන්න හැමතිස්සෙම ඔබ විරුද්ධ වෙන්න ඕන තැන විරුද්ධ වෙන්න, මේවෙන් බේර ගන්න, එහෙම නැත්නම් මේ වගේ මිදෙන්න පුළුවන් තැනදී ඔවුන්ට සහ ඔබ මිදෙන්න සහ ඔවුන්ව බැහැව්වන්ව මිදෙන්න උත්සාහ කරන්න. ඒක තමයි ඔබේ සමාජ වගකීම කියන එක අපි විශ්වාස කරනවා. අපි ප්‍රශ්නයක් ඇහුවා නේද, වැඩසටහන අවසන් කරන කලින් ප්‍රශ්නයක් ඇහුවා. අර ජනවාරි මාසෙක පළවෙනි ඉරිදා සහ අන්තිම ඉරිදා යෙදෙන දවස පිළිතුර පෙබ්‍රවාරි මාසෙනේ. පෙබ්‍රවාරි මාසේ අධික අවුරුද්දක යෙදෙන පෙබ්‍රවාරි මාස තමයි 1, 8, 15, 23, 29 එහෙම එන්නේ. එතකොට නිවැරදි පිළිතුර මුලින්ම දීලා තිබ්බේ ඇලියගොඩ සුජීව. සුජීව තමයි මුලින්ම පිළිතුරු දීලා තිබ්බේ. හරි, සුජීව සහ මැසේජ් කරපෝ කතා කරපෝ ඔක්කොම සුදී කියන ගමන් අදට ඔන්න අපි සමු ගන්නවා. එහෙමනම් කතා කරපු මැසේජ් කරපු මේ ගැන අවධානයෙන් ඉරපු තමන්ගේ සමාජ වගකීම අඳුරගත්ත හැමෝටම ස්තුතියි කියන ගමන් අදට අපි ගිහලා එන්න මදුෂංකත් එක්ක. මම රනිල්.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ.
1: වෙලාව පෙරවරු 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: දිවයිනේ ප්‍රදේශ වැසකට අද්දිනේ වැසිහටකත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සපරකමුව වයඹ පළාත්වල මෙන්ම මහනුවර නොරෙලිය ගාල සහ මාතර දිස්ත්‍රික් ඊට අයත්. අම්පාර සහ මොන්ට්‍රාගල දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පසුව වැසි හොගි ගුරුම් සැතව සැතිවෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දෙවෙනි සිසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වේලි කලබුණ තත්වයක් පවතිනවා. උතුරු උතුරු බැද සහ වයඹ පළාත්වලත් බාතලි හම්බන්තොට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් විටින් විට පැයට කිලෝමීටර 40-50 අතර තද සුළං ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. තද සුළං සහ කුණු මගින් සිදුවන අනතුරු ඔබ කර ගැනීමට අවශ්‍ය පීවර කඩා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. නොවී දකුණු ප්‍රදේශයේ ඩැමන් දගරයාසන්න ක්‍රොක්ස්ට ඩෙල්ටා ප්‍රදේශය හටගත් ගින්දකින් නිවාසියකට අධික සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා. සියකණ්ඩක් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ. ඔස්ලෝ නගරයට බටහිරෙන් කිලෝමීටර 50ක් පමණ දුරින් පිහිටි නිවාසික ප්‍රදේශයකයි ගින්න හටගෙන ඇත්තේ. අසල වනාන්තරයකටද මෙම ගින්න ව්‍යාප්ත වී ඇති බව සඳහන්. ගින්න මෙඩපැත්වීම සඳහා ගිනි නිවන බටයින් 80කට ආසන්න පිරිසක් සිවිල් ආරක්ෂක කණ්ඩායම් සහ හෙලිකොප්ටර් 6ක් යොදවා තිබෙනවා. බලධාරීන් සඳහන් කළේ තද සුළං හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් පැතිරී යන බවයි. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WTN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ම සිංදු එක්ක
2: Music Garage with Rock.
1: Good morning. Music Garage අගනින වෙලාව 10:03.

0: ලංකාවේ හිට්ම සින්දුත් එක්ක
1: Music Garage with Rock.
0: Hi, good morning. ඔද 10යි විනාඩි 9යි වෙලාව. අද ජූලි මාස 19 වෙනිදා ඉරිද දවස නේද? වීකෙන්ඩ් එකක් ගෙදරට වෙලා ඉන්නව වෙනත් පුළුවන්. එහෙමත් නැත්නම් කොහේ හරි යනව වෙනත් පුළුවන්. ඔය මොන දේ කරත් මම දන්නේ එක දෙයයි. ඔයා සද්දටම ලක්කට මියුසික් ගරාජ් ආගෙන ඉන්නවා කියලා. ආ හරිනේ. හරිය නම් ඉතින් ලංකාවේ හිට්ම සින්දු එක දිගට අහන්න තමයි මේ chance එක වට දෙන්න හදන්නේ. දවල් 12 වෙනකම් මම මේ පැතෙන් ඉන්න. මැසේජ් කරන්න පුළුවන්, කෝල් කරන්න පුළුවන්, කමෙන්ට් කරන්න පුළුවන්. මේ හැම දෙයකම chance එක වට තියෙනවා. මොකද මේ පැය දෙක ඔයාගෙමයි. ඔයා කැමතිම සින්දු තමයි මම ඔයාට අහන්න දෙන්නේ. ස්පෙෂලි මේ අහන හැම සින්දුවක්ම මේ දවස්වල ට්‍රෙන්ඩින්ග් තියෙන සින්දු. ඕකේ. එනිසා ඉතින් මම පැත්තට කතා කරන්න, ඒත් එක්කම මැසේජ් කරන්න, අහගෙන ඉන්න කට්ටියව එකතු කරගන්න ඔයාට chance එක තියෙනවා කියලා මම ආයෙත් මතක් කරනවා. හරි, එහෙනම් ඉතින් කල්පනා කරලා බලන්න ජීවිතේ අපිට සමහර හිමි වෙන දේවල් තියෙනවා, හිමි වෙන දේවල් තියෙනවා. ඒ හැම දෙයක් එක්කම අපේ ජීවිතේ අපි ඉස්සරහට යන්න අලුත් හින අලුත් බලාපොරොත්තු ඇති කරගන්න එක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. එනිසා මේ වෙලාවේ මොකක්ම හරි දෙයකට පොඩ්ඩක් දුකින් ඉන්නා නම් අද මාත් එක්ක මූඩ් ෆික්ස් කරගන්න chance එකක් තියෙනවා. හරිද? මේ පැත්තට එන්න. අදවා තනියෙන් නෙවෙයිනි මං ඉනව මේ පැත්තේ. දවල් 12 වෙනකන් ඔයාගේ තනිකම පාළුව මේ හැම දෙයක්ම නැති කරන්න ලස්සන සින්දුත් එක්ක. ඕකේ. එහෙනම් මං වැඩ ටික පටන් ගන්නවා. ලස්සන සින්දු ගොඩක් අහන්න පුළුවන්. ඒත් එක්කම ස්පෙෂලි මතක් කරන්න ඕනි. ඔයා කැමති සින්දුවක් තියෙනවා නම් chart එකට add කරගන්න ඕනි කියලා. මට message එකක් දාලා තියෙනවා. මම try කරනවා සලකා බලලා. අපේ panel එකත් කතා කරලා, boss එකත් කතා කරලා, කාවත් එකත් කතා කරලා. කාවේ මොකටද? කාවේ ඔන්න. හරි කට්ටිය ඔක්කොම එක්ක කතා කරලා අපිට chart එකට add කරගන්න පුළුවන් song එකක් නම් අපේ playlist එකට add කරගන්නවා. අපි ඉක්මනින්ම එනිසා එකනත් message එකක් දාන්න පුළුවන් කියන කතාව මතක් කරන්න ඕනි. ඕකේ. එහෙනම් ඉතින් අපි සින්දු ටික අහන්න පටන් ගමු. මං ඉන්නව දවල් 12 වෙනකම් මේ පැත්තෙන්. සිතා කුමටද සින්දුව තමයි දැන් මේ අපි අහන්න යන්නේ. සතර ගැලුත් song එක. ඕකේ, මේ සින්දුව අහලා අපි කතා කරමු. මං රවින්ද්‍යා. මං ඉන්නව දවල් 12 වෙනකම්.

0: කරන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත සම්වරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු
2: මේ ඔයාට ආරංචි නැත අපේ අම්ම එහිඳල කරපු වීඩියෝ එක ටීවී එකේ පෙන්නලා
3: ඒරුමක් නෑනේ අයිසේ ඔය ගිහින් හරියනෝ නම් අපිත් යනවනේ
2: අම්මා ඉන්නවා කියන්නේ කොහොම හරි ගෙන්න ගන්න බලන්න ඕනේ
3: ඒ වයි බේන් කියලා
1: සති අග රාත්‍රී 9:00 ITN බලන්න සම්වරය

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: Robbie, hit was in the Tekka.
1: Music Garage with Robbie.
2: උදේ 10යි විනාඩි 21යි වෙලාව මියුසික් ගරාජ් ජාග්නේ රවින්දයාත් එක්ක. ඕකේ අපි සින්දු ටික අහගෙන යන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් සින්දුක් වගේම කරගෙන ආදරය කරන කට්ටියවත් එකතු කරගෙන මේ පැතර මැසේජ් එකක් එවන්න. 07.03.93.5.93.7 අපේ නම්බක විවෘතයි. හරිද? අන්න එහෙම කෙනෙක් මම මේ මතක් කරන්න තමයි හදන්න ස්පෙෂලි. පල්ලි බැද්ද පැත්තට යනවා මම. මදුෂාන් වාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඕනි. මෙසේජස් ගොඩාක් දානවා. Thank you. ඔයාව මතක් කරනවා මම ගොඩාක් ආදරෙන්. ඒත් එක්කම මදු ඉන්නවා. මදු ගුඩ් මෝර්නින් වාට වාවත් මතක් කරනවා. එතකොට කලන ඉන්නවා. කලන ඒ වගේම තව කවුද ඉන්දිකේ ඉන්නවා. ඒ වගේම නදියා, ධනංජය වර්මා ඔන්නෝ කට්ටි ඉන්නවා. ඒත් එක්කම මේ බර්ත්ඩේ විශ් එකක් තියෙනවා කියලා මට මෙසේජ් එකක් ආවා. එයාවත් මතක් කරන්න ඕනි යාගේ ආදරණීය වයිෆ් ගේ බර්ත්ඩේ එක කියලා තමයි මට කිව්වේ. පොඩක් ඉන්න, එයාගේ නම හොයාගන්නක. මනි, එයාගේ නම මනි. මනිට හැපි බර්ත්ඩේ කියලා විෂ් කරන්න කියලා රංගි මෙසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් අපි විෂ් කරනවා මනි ඔයාට හැපි බර්ත්ඩේ වේවා එහෙනම්. ඕකේ. හයි ශලාද, තව කියලා කියන බොහොම ස්තුතියි. එයාවත් මතක් කරන ගොඩක් ආදරෙන් අපි ඊළඟට රෙඩි කරගත්ත සොන් එකට. එහෙනම් ඉතින් 10:22 වෙලාව ඔයාට පුළුවන් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න. මම නම්බර් එක මතක් කරන්නම්. 07.03.93.5.93.7 07.03.93.5.93.7 මේ සින්දු අහලා අපි තව ටිකක් කතා කරමු. හරිද?

0: Duck Hunter Radio ITN රටට වග කියන රේඩියෝ
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
4: සිරොම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් I'm going to live a new green life.
5: Rita, live, beat, ekita, mix winner.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: ලකන මියසික් ගරාශාගනින වෙලාව උදේ 10යි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: ලංකාවේ හිට්ව සිංදු දෙක්ක
2: Music Garage with Rock
0: උදේ 10යි විනාඩි 32යි වෙලාව. හරි, ගොඩක් කට්ටිය මේ පැත්තෙන් ඉන්න එකතු කරගන්න ඉලක සින්දුවට. ඔයත් මේ වෙනකම්ම මට මැසේජ් එකක් දැම්මේ නැත්තම්. මොකටද ඔය ෆෝන් එක මැසේජ් එකක් දාන්නේ ඉක්මනේ? 0703935 අපේ නම්බර එක විවෘතයි. දැන් මට කෝල් කරා නෝරින් සංජීව්. සංජීව් කියනවා, "හා මහලුකුට පටන් ගද්දිම නම් කිව්වෝ මේ කෝල් ගන්නවා මෙහෙමයි මෙහෙමයි ගල මං කෝල් ගොඩක් ගත්ත ආන්සර් කරේ නෑනේ කියලා." අනේ ඉතින්. එහෙම තමයි ෂිටම් මෙතන මිසින් ඉතින් අපි නේද? නෝරින් සංජීව් මතක් කරන්න ඕනි ගොඩාක් ආදරෙන් ඊළඟ සින්දුවට. එයාගේ තාත්තා පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ කියලා කිව්වා. එයාත් අසනීපෙන් ඉන්නේ කියලා කිව්වා. මාත්මේ වෙලාවේ පොඩ්ඩක් විතර අසනීපෙන් ඉන්නේ. ඒ නිසා හැමෝම සනීප වෙන්න ඕනි නේද? තාත්තට ඉක්මනින්ම සනීප වෙන්න කියලා අපි ගොඩාක් ආදරෙන් wish කරනවා. ඒ වගේම මාත් ඉක්මනින් සනීප වෙන්න ඕන සංජීව. හරිද? හැමදාම අපිව අහන කෙනෙක් නෙ ඉතින් නේ. ඒ නිසා මිස් කරන්න බෑ. ඔන්න මම ඔයාව ගොඩාක් ආදරෙන් මතක් කරනවා. නුවරින් සංජීව. හයි රවින්ද, මම තිනව මම ආසම ප්‍රෝග්‍රෑම් එකක් අනේ සින්දු ටිකට නැට වෙනවා කියලා කියන අම්මයි තාත්තයි නංගි රසාංජලි සඳනී ඒ වගේම හන්සලි නිමේෂ ඇතුළු යාළුව හැමෝමයි එකතු කරගෙන සින්දුවක් අහන්න ඕන කියලා තමයි අනු මැසේජ් එකක් කියලා තියෙන්නේ. බොහොම ස්තුතියි අනු ප්‍රෝග්‍රෑම් එකට ආදරේ කිව්වට. Thank you so much. Okay. එතෙක්ම ගුඩ් මෝර්නින් අක්කි. අපි අදත් ආවහන වෙනද වගේම ලස්සන ප්‍රෝග්‍රෑම් එක කියලා කාන්තලින් ශේති මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න ශේති, මම ඔයාවත් මතක් කරනවා ගොඩාක් ආදරෙන්. එතෙක්ම සේරුවා වෙලෙන් කැඩිය සම්මනසිංහ එක්කම පවුල හැමෝමත් එකතු කරන් සින්දුවක් අහන්න ඕනි කියලා කියන ඕකේ. එතෙක්ම අලව පැත්තට යනකොට ගුණසිරි කුල්ස් පොට්ටකින් උපාලි මැසේජ් එකක් දාලා තියෙනවා. එයාලගේ එතන ඉන්න හැමෝම සද්දටම අපි වහගෙන ඉන්නේ කියලා කියන අධිපති තුමිය පත්මිනී, ඒ වගේම අධිපති තුමා උදේ කුමාර, වසන්ත, සමන්, ඒ වගේම අතුල, සමිතා, නිලන්ති.

අකඩහන් ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. බොහොම ස්තුතියි. ලංකාවේ ප්‍රෝග්‍රෑම් එකක් අහලා අවුරුදු ගාණක් වෙනවලු නෑනේ. ඉතින් දැන් මේ අහන්නේ කාලෙකට පස්සේ දහන්නේ. ඕ මතක් කරන්නේ ඔයාගේ නම නැහැ. මට නම කියන්න විදියක් නෑ. ඒ නිසාම ඒත් එක්කම ස්මාර්ට් කලෙක්ෂන් කියලා කෙනෙක් ඉන්නවා. හායි මම ආව මතක් කරනවා. ඒත් එක්කම ජයලත් කුමාර එකතු කරගන්න ඕනේ ළඟ සින්දුවට. ශලා ඉන්නවා. ශලාගේ සම්පූර්ණ නමක් තිබුණා. ඉතින් මට ආදරෙන් ආව තවත් මතක් කරන්න තිබුණා. තුවන් තුවන් තමයි කාලෙකින් රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් අහනවා කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔන්න තුවන් මම ඔයාව ගොඩාක් ආදරෙන් මතක් කරනවා. සුපුන් කන්නංගරවත් එකතු කරගන්න ඕනේ වගේම චතුරංග ඔයාවත් මතක් කරනවා. ඊළඟට මම රෙඩි කරගත්ත සොන්ග් එකට ගිය සතියේ ප්‍රෝග්‍රෑම් එක අහන් ඇහුවා නම් ඔයා දන්නවා ගිය සතියේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ ප්‍රනිර්ෂා ත්‍යාගරාජා අවශ්‍යටි ගෑල් නමයා. ඉතින් එයාගේ කචුදුගේ සොන්ග් එක තමයි මම දැන් තෝරගත්තේ ඔයාලට අහන්න දෙන්න. ප්‍රනිර්ෂා මාර දක්ෂයිනේ, මාර ටැලන්ටඩ් ගර්ල් කෙනෙක්. ඇත්තටම මාර දක්ෂයිනේ. මේ සොන්ග් එකත් කියන්නේ යයි කචුදුගේ ඩුවට් එකක් කියන්නේ. අපි මේ සින්දු අහලා තව ටිකක් කතා කරමු. 10යි වෙනවා.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
2: අපේ අම්මා ගෙදරවද

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: 10:42 වෙලාව මේ පැත්තට තාමත් මැසේජ් එකක් දැම්ම නැත්නම් ඔයාලට චාන්ස් එකක් තියෙනවා මැසේජ් එකක් කියවන්න ඉක්මනින්ම 07:03 අපේ නම්බර් එක විවෘතයි. දැන් අපි හන්නේ දිනේෂ් ගමගේ අලුත්ම සොංග් එක ලියමුද දැන් නාගත්තේ. මේ සින්දුවත් අහලා අපි තව ටිකකින් කතා කරමු. ඉක්මනින්ම මේ පැත්තට මැසේජ් එකක් කියලා තියන්න.

0: Robbie, hitt vos sindu tekka.
1: Music Garage with Robbie.
2: තහයයි විනාඩි 48යි වෙලාව කියලා කියන අපි දෙන්නගේ පළවෙනි පැය ඉවර වෙන්න තව තියෙන්නේ පුංචි විනාඩි ගාණක් විතරයි. ඉතින් මේ පැය දිතුවා මැසේජ් එකක් දැම නැත්තම් මොකද්ද ඔය දැන් ඔය කරන්නේ? මැසේජ් එකක් දාන්න තු මේ පැත්තට. 07:03:93.5.93.7. 07:03:93.5.93.7 නම්බර් එක විවෘතයි. ඉක්මනින්ම මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. අක්කේ මොකද යාළු කාලේ ආදරේ සොන් එක දෙන්නකෝ කියලා කියන මම ට්‍රයි එකක් දෙන්නම්. ඒත් එක්කම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ජය කලණිතු මම මැසේජ් එක දාලා තියෙන්නේ. එයා කියනවා උපාලේ චිත්‍රාණි මාදව කසුන් ඇතුළු ලකනහන හැමෝමත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනි කියලා. මගේ මැනික රවි, මම ඉන්නේ නුවර චුටි දූලගේ දිහා. මම දැන් දලදම් මාලිගාවට යනවා. ඒත් මම අහගෙන ඉන්න බැරි වෙනවා කියලා කියනවා. කමක් නෑ, මම ඔයාව මතක් කරන්නම්. රත්නපුරේ රත්නෙන් තමරා කුමාරි හැමදාම මගේ අපි අහන කෙනෙක්. ඉතින් අද ඇහුවේ නැතත් මැසේජ් එකක් දාන්න මතක් වෙනවා කියලා කියන්නේ නේද? බලන්න ඉතින් ඒ ආදරේ නේද? ඕකේ, නුවරින් සංජීව මැසේජ් එකක් දාලා තියෙනවා. තාත්තා ගැන තියෙන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා. මම ට්‍රයි එකක් දෙන්නම් අනිවාර්යෙන්. මොවා වෙනුවෙන් ඒ සින්දුව දෙන්න. එතකම හලෝ ලක්කන්, ගුඩ් මෝර්නින්, අයබෝ වේවා. දින දෙකක විරාමෙන් පසු මොකක් දින දෙකකින් පස්සේ මාව අහනව වෙන්න? දැන් සතියකින් පස්සේ මාව අහනව වෙන්න. ඉතින් බහරෙන්ලෙන් චන්දනකේ හැන්නද තම මැසේජ් එක දාලා තියෙන්නේ. ජපානයෙන් යාගේ පොඩි දුව දීසි, ඒ වගේම තංගල්ලෙන් ආදරණීය බිරිඳ ශාමා, ඒ වගේම චාන්සි සමඟ ජෝන් පුතාවත් එකතු කරන් සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඕකේ, මම ඔන්න කට්ටිය ඔක්කොම එකතු කරගන්න. එතක මොන් අපිත් ආවහගෙන ලස්සනට වැඩ කරගෙන යනවා. කීර්ති, ඒ වගේම උදන්ත, සඳරුවන්, ප්‍රදීප්, නාලින්ද, ඒ වගේම ලාල්, චානක, ලහිරු එක්කම සීනි සමාගමේ කාර්මිකංශයේ වැඩ කරන හැමෝමත් එකතු කරන් තමයි සින්දුවක් අහන්න ඕනේ කියලා කියන්නේ. ඕකේ, සබෝදස්නක් දුවේ ඔබට අපිට සින්දුවක් අපිව එකතු කරගන්න සින්දුවකට කොට්ටාවේ වීරකොඩි බේකරියේ කට්ටිය හැමෝම, ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, දිස්නමිස් මදුසංක එක්කම ජය, මම තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි. ඒත් එක්කම පැලද පැත්තට යන්න ඕනේ. ලහිරු ගුණරත්න අපි හාරිනවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. තාත්තා ගුණරත්න සහ පැලද ගමේ ඔක්කොම එකතු කරන් තමයි සින්දුවක් අහන්න ඕනේ කියලා කියන්නේ. ඒත් එක්කම එකතු කරගන්න ස්පෙෂල් කට්ටියක් ඉන්නවා. ගයිෂි ඉන්නවා, නිර්මලා ඉන්නවා, නිර්මලා ඉන්නවා, තියෝන් ඉන්නවා, පත්මත් ඉන්නවා කියලා මම හිතනවා. ඔන්න ඔය කට්ටියවත් එකතු කරගන්නවා ස්පෙෂල් අපි ළඟට රෙඩි කරගත්ත සොන් එකට. ඒත් එක්කම රවිහාරෝ මතක් කරන්න ඕනේ, දිනේෂ් මදුරංගෝ මතක් කරන්න ඕනේ, ශලිනි කන්නංගර. ඔන්න ඔය කට්ටිය ඔක්කොමවත් එකතු කරගෙන අපි ළඟ සින්දුව අහන්නයි ලෑස්ති වෙන්නේ. ඊළඟට අපි රෙඩි කරගත්තේ මෙන්න මෙන්න මෙන්න මෙන්න මෙන්න මෙන්න මෙන්න මේ සොන් එක. මේ සොන් එක මේ අසන්ත පීටර්ස්ගේ සොන් එක, අලුත්ම සොන් එක, ඔබමයි මගේ ආදරේ. මෙලෙසල් ටික්ටොක් එකේ ටිකක් වැඩිපුර ඇහෙන සින්දුවක් නේද? ඒ නිසා මේ song එකත් අපේ playlist එකේ තියෙන. අපි මේක අහලා ඊළඟ පැයදී ආයෙත් හම්බෙමු. 10:51 Music Garage රමින්දත් එක්ක හගෙන ඉන්න වෙලාව.

0: Aia, mare, vedene une! Tocchi che vuole, mare, memory lost, chila!
1: Memory lost? Corda tutta! Piano sonnate!
0: Mamma, chi di che bugne hai, assini, vedene, mucu tata, poi vedene, hai amata!
2: Oh my God!
1: Sono pure dottorne! Dottor Harietam, chi era di erlane?
3: Hina, bevi, sindu, hanne! FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.
3: Sama anugrahaya.
5: මම නම් දැන් මාරම රිලැක්ස්.
6: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
7: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
8: පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ.
1: වෙලාව පෙරවර 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: ලක්කනේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි
1: දයින් පැය පුවත්

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: අයිස් භද්‍රව කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 710ක් සමග සැක්කරයෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා. හිරණ පොලිස් වසමේ රුග්ගාතුරුපුර ප්‍රදේශයේදී වැටලීම සිදු කළේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශනාංශයේ ධාරින් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත. සැක්කරු සන්තකයේ තිබේ භද්‍රවිතුගේ සමග විද්‍යුත් තරාදියක් දිස්වා කියලා තිබෙනවා. 26 හැවිරිදි සැක්කරු කළුබුමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම වලින් මෙම භද්‍රවිතුගේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනුගේ මෙහෙයවීම් මත දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීමට සහ ජවරම් කිරීමට රැගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා. සැක්කරු අද පරදුර බහිස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳුම් නියෝග ලබා ගැනීමට නියමිතයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සන වටිනාකමක් නොමැති සහ විශ්වසනීයත්වයෙන් තොර බව ඉරානයේ පවසනවා. ඒ ඉරාන උත්තරීතර ඩායක මෝජ්තාබා කමේනේ ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් දෙරට අතර ඇති කරගත් අවබෝධතා කිවිසම ට්‍රම්ප් යලි යලිත් උල්ලංඝනය කරමින් සිට බවයි ඔහු එහිදී පෙන්වා දී ඇතේ. සටන් විරාම කිවිසුම් බිඳවැටීමෙන් අනතුරුව ඇමරිකාව සහ ඉරානය අතර ප්‍රහාර හුවමාරු වීම පසුගිය සතියේ සිට ආරම්භ වුණා. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12
2: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: ලංකාවේ හිට්ව සින්දු එක්ක
2: Music Garage with Rock.
1: Good morning. 11:04 වෙලාව මුසික රාශාගින්නේ රවින්දත් එක්ක.

0: Bobby, hit with Sindhu Tekka.
1: Music Garage with Bobby.
2: එකලහයි විනාඩි 12යි වෙලාව මියුසික් ගරාජ් ආග්නිනේ රවින්දයාත් එක්ක ඒකෙන් අපි දෙනාගේ දෙවෙනි පැය මේ විදිහට පටන් ගන්නයි හදන්නේ. පටන් අරගෙන ඉහෙල්ල මෙහෙර දී මේ පැයත් ඉවර වෙලා තියෙනවා. ඉන් සෙග්මන්ට් මම පැතර මැසේජ් එකක් දාන්න කියලා මතක් කරන්න ඕනි. 07.03.93.5.93.7 බර්ත්ඩේ ගර්ල් කෙනෙක් ඉන්නවා. ඔයාට විෂ් කරන්න ඕනි. යාගේ නම අයිෂු. සුබ උපන්දිනයක් අයිෂු. අපි ඔක්කොම ගොඩාක් ආදරෙන් ඔයාට විෂ් කරනවා. එත් එක්ක මක්ෂණ වීරරත්නව මතක් කරන්න ඕනි. දිල්ෂාන් රණවීරව මතක් කරන්න ඕනි. එත් එක්කම ඒන්ජල් ආමගේ අක්කී කොහොමද ඔන්න මාතා වහගෙන ඉන්නේ කියලා කියන බොම සූති ඔයාවත් මතක් කරනවා. එත් එක්කම නිමේෂ් ඔයාවත් මම මතක් කරනවා. දිල්ෂාන් රණවීර ඔයාපත් මතක් කරනවා. ඊළඟ සින්දුවට ඔන්න ඔය කටි ඔක්කෝම එකතු කරගෙන යන්න හදන ෂට් එක පැත්තට තව කවුද ඉන්නේ කියලා බලන්න. පූර්ණිම සෙවන් දෙනා සුඳ ලංකාව ඉඳන් අපි අහගෙන ඔන්න මම ඔයාවත් මතක් කරනම් පූර්ණිම. ඒත් එකම වොයිස් රෙකෝඩින් එවුවට ඉතින් මට කියවන්න විදියක් නැහැ නේද? හාය අක්කී මාත් ඉන්නවා. චානු රත්තට ඉඳන් තමයි අහගෙන ඉන්නේ කියලා කියන. ඕකේ මම ඔන්න ඔයාව මතක් කරනවා චානු. ඒත් එකම සුබ දවසක් මට දෙනවද නිරෝෂා විරාජිනී මහත්මියගේ සින්දුවක්. මම ට්‍රයි එකක් දෙන්නම්. පුත්තලමින් සප්නා සෙවන්දි හස්බන්ඩ් සප්පු සකුන් කනිෂ්ක මෙන්න මේ කටේ තමයි එකතු කරගන්න කියලා කියන්නේ. ඒත් එකම දැරණීගල පැත්තට යන්න ඕනේ. දැරණීගල දිෂිනි කඩේ ඉඳන් දැරණීගලනේ කටි ඔක්කොම ෂොප් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා කියන එකතු කරගන්න. ඊළඟ සින්දුවට ගොඩාක් ආදරෙන් හැමෝමම. ඒත් එකම හා යක්කී මටත් ලස්සන සින්දුවක් දෙන්න. මං හැමදාම ඔයා වහනවා ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක. ගේ දවස් ටිකේ පොඩ්ඩක් බිස්සී වුණා. ඉතින් ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා කියන යා කියන යාගේ අම්මයි 2009 සීලානන්ද ඕලෙවල් බැජ් එක යාළුව හැමෝමයි පවුල හැමෝම එකතු කරගන්න කියලා කියන. ඕකේ බුලත් කෝපිටියෙන් අහිංස තමයි මැසේජ් එක දාලා තියෙන. අහිංස ඔන්න මං ඔයාවත් මතක් කරනවා ඊළඟ සින්දුවට. සමීර මදුසංක ඉන්නවා. එයා කියනවා රුමේනියාව වල ඉන්න එයාගේ යාළුව හැමෝම එකතු කරා සින්දුව ගන්න ඕනි කියලා. ඕකේ අපි මේ සින්දුව අහලා තව ටිකක් කතා කරමු. ඊළඟ කතා කරද්දි ඔයාට ඔයාගේ නම කියන්න ඕනි නම් ඔයා එකතු කරගන්න ඕනි නම් ලස්සන සින්දුවට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා ඉක්මනින්ම. 07.03.93.5.93.7 ඔයාගේ නම නෑ නිතින් මට ඔයාව කියන්න. ඒකනේ ප්‍රශ්නේ මෙතන. ඔන්න ඔය කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්.

0: අහන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: ලුකයියා මාර වෙඩනේ ඕනේ දොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තත්පය වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
1: Evening Drive with Chamit and Chad.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ලංකාවේ හිට්ම සිංදුත් එක්ක.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ශාන් ජයරත්න අධ්‍යක්ෂණයක්.
3: පඩි දෙන්නක සුරජ්‍යත් එක්ක මේ දේවල් කතා කරන්න හොඳයි කියලා.
4: ඔයා හිතනවාද අයියේ මේ දේට කැමති වෙයි කියලා?
3: කැමති වුණා අකමැති වුණා මේ දරු දෙන්නේ මනුස්සයට අයිති. මං කැමති නැහැ යශෝ දරු දෙන්නත් තරම් කුලි ගෙවල් ගන්න යනවාට. මං කැමති නැත්තම් දරුවන්ගේ තාත්තා කොහොමඩක් කැමති වෙන්නේ?
2: අසන්දිමිත.
5: උදේ මේ අපි කොණ්ඩේ ටිකක් කොට කරමුද? දැන් ඉස්සරහට රස්නි කාලේ එන්නේ. ඈ? දැන් මාස ගාණක් මේක වවාගෙන හිටියා මද?
6: අනේ අම්මේ, ශාරුකාන්ගේ කොණ්ඩේ කපනකම් මම වවනවා.
7: ආයි මේ ශාරුකාන්ගේ චිත්‍රපටියක් ආපු දවසට තමයි මෙයා මේ කොණ්ඩේ කපන්නේ.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: Robbie, hitt och syndupptäckta.
1: Music Garage with Robbie.
2: එකල්හයි විනාඩි 25යි මියුසික් ගරාජ් රවින්දත් එක්ක හැගෙනින වෙලාව කට්ටියක් එකතු කරගන්න ඕනේ ටග් ගාලා කුමාර් රොඩ්රිගෝ අපි වහගෙනින කර මැසේජ් එකක් දාලා තිනවා ඒත් එක්කම හොරණ පැත්තට යන්න ඕනේ හොරණින් සද්දට මා වහගෙනින කළ මැසේජ් එකක් දාලා තිනවා ජිනසේන සර්විස් සෙන්ටර් එකෙන් හොරණ ඉසුරු තමයි මැසේජ් එක දාලා තිනවා බොහොම සතුටු ඉසුරු දිගටම ඔය විදිහටම ලක්කඳ අහගෙන ඉන්න ඕනේ හරිද ඒත් එක්කම මෙයාලව මම මතක් කරා තව කවුද ඉන්නේ කියලා බලමු හලෝ හලෝ හලෝ මෙන්ඩිස් ඉතලි වලින් තමයි මැසේජ් විමුත් ලක්ෂාණී ඉන්නවා යාගේ වයිෆ්ගේ බර්ත්ඩේ එකක්ද කියලා කියනවා. අනේ හැපි බර්ත්ඩේ. එයාගේ නම පූර්ණිමා දිල්රුක්ෂි. යාට ආදරේ කියලා කියන යාගේ හස්බන්ඩ් දිමුත්. 27 වෙනි උපන්දිනේ තමයි වාගේ නේද පූර්ණිමා. හැපි බර්ත්ඩේ. අපිත් ගොඩාක් ආදරෙන් ඔයාලට විෂ් කරනවා. සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා හදවතින්ම. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපි රත්නපුරෙන් අම්මා අනුෂා තාතා කුමාර මම තක්ෂිලා තක්ෂිලා ඔන්න මම ඔයාවත් එකතු කරගත්තා ඔන්න ඔය කට්ටියව එකතු කරන් තමයි අපි ළඟ සින්දුව අහන්නේ යන්නේ අපි ඊළඟට අහන්නේ කංචනා ගැලුත්ම සොන් එක තක්ෂිලා ශ්‍රීමාලිව මතක් කරනවා ඉන්දිකව මතක් කරනවා ඒ වගේම හායි මම දිල්කා මගේ හබී පවුලෑව එකතු කරන් සින්දුවක් අහන්න ඕනි කියලා කියනවා තක්ෂිලා ශ්‍රීමාලි කියන අක්කියව ලස්සන වෙලා කියලා Thank you. අපි කංචනා ගැලුත්ම සින්දුව අහලා තව කතා කරමු. එකල 6 වෙනි 27යි.

0: රවින් දත්තක මියසික රාජාගනින වෙලාව 11යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: ලංකාවේ හිට් වසින්දුත් එක්ක

0: Robbie, hit was single tekka.
1: Music Garage with Robbie.
2: 11යි විනාඩි 25යි වෙලාව කට්ටියක් එකතු කරගන්න ඕනි. මේ දවස්වල වැඩිපුරම TikTok එකේ ඇහෙන නමක් තියෙනවා. එයා ඉන්නව මහත් එක්ක. රවින්දු. ඉතින් රවින්දු එයාගේ මං ඉස්සර කරුක්ස යාගෙන නෑ නෑ එක්කෙනෙක්ට ආදරය කරගෙන ඉන්නවා කියලා. රවින්දු ඔන්න මං ඔයාව මතක් කරන ඊළඟ song එකට. ඒත් එක්කම අපේ අකීව මතක් කරන්න ඕනි. ගොඩක් ආදරෙන් හැමදාම අපි වහන කෙනෙක් බලන කෙනෙක් ඉතින් ආවත් මතක් කරනවා. ඒත් එක්කම ෂෙහාන මම මතක් කරා නේද? අබයි නහ මෙඩයාගේ බර්ත්ඩේ එක කියලා කියනවාද? ඉතින් ඔයාට හැපි බර්ත්ඩේ කියලා අපි විෂ් කරනවා ගොඩාක් ආදරෙන් අපේ ලක්කන ටීම් එක හැමෝම. ඒත් එක්කම සුපන් දිසානායක නේ දසනායක. ආවත් මතක් කරන්න ඕනි ළඟ song එකට ඔන්න ඔය කට්ටිය එකම තක්ෂිලා ශ්‍රීමාලිය මම මතක් කරානේ. ඔය කට්ටිය තමයි මේ පැත්තෙන් ඉන්නේ එකතු කරගන්න. ඒත් එක්කම මගේ නම තෝරන් තියෙන්නේ. මොකද තෝරන් තියෙන්නේ? ශලා මං ඔයාව මතක් කරානේ මැනිකේ. ඔන්න මං ඔයාවත් ආයෙත් මතක් කරන්නම්. ඒත් එක්කම සෙවන් දී අපි අහගෙන යන මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ යාළුව හැමෝමයි පවුල හැමෝමයි එකතු කරන් තමයි සින්දුවක් අහන්න ඕනි කියලා කියන්නේ. ඕකේ. හාය අක්කී මම හොරණින් නෙහාරා අපිව සද්දට මහගෙන ඉන්නේ. අද හොරණ ගොඩක් කට්ටිය මාව වහගෙන ඉන්නවා වගේ නේද? ඔයාවත් මං එකතු කරගන්නම්. ඒත් එක්කම තව කවුද ඉන්නේ? අපිත් එකතු වෙලා ඉන්නවා. අපිත් සින්දුවට එකතු කරගන්න. දුමින්ද ලක්මාල්, චතුරිකා මිහිරාණී, දුව සහෙලි නුමායා, පුතාහිරු ජසස්විදු මෙන්න මේ කට්ටිය තමයි එකතු කරගන්න කියලා කියන්නේ. ගුඩ් මෝර්නින් අපිත් ලක්කඩහන් ඉන්නේ ඩුබයි වලින්. චලිත රත්නායක වයිෆ් ආනේ නිසංසලා රත්නායක, දුවල දෙන්න ගයාත්මි රත්නායක සහ සිහිල් රත්නායක මේ කට්ටිය ඔක්කොම මතක් කරන හැමදාම අපි වහන කට්ටියක්. ඔන්න මං ඔයාලවත් එකතු කරගන්න. මාත් අහනවෝ කියලා මැසේජ් එකක් දාලා තිනා දර්ශනී කුමාරතුංග අලව්වෙන්. ඔන්න ආවත් මම මතක් කරනවා. ඊළඟට මම රෙඩි කරගත්තේ මෙන්න මේ song එක වෙන ඕන දෙයක් වෙච්චාවේ කියලා. අපි අනේ උන් හේමුනේ දනේ. 11:37.

හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ ලොවක් සනසන ඔහු

0: හඬ ආරුණිජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය එන්තික ධර්මතිලක නිර්මාණයක්
1: යුවාම කියවෙන්නේ ඇත්ත ඌරිකම්මම බලන්නවොත් මම බලන්නේ ආයෙත්තන් එකක් කමක් බලන්න මම ආදරය කරන
2: උඹෙත් එන බොරු බයි ලබන් තියෙන්නේ. හැබැයි හැබැයි වචන වලින් ගහන්න නම් එන දක්ෂයා.
1: මොකද්ද මං කියු බයිල කියපම් බා.
0: මගේ ඉපැරණි පින්පති.
2: මේ පාර වෙන්නේ ගිය පාර වෙච්ච දේම. හරිද? ඒකී රටේ ඉඳලා එන. අවිල උඹෙන් අහනවා මේ කෝ තාම මාළි තියෙනවද කියලා. එතකොට උඹ කියනවා නූල නම් මාරු කළා මාළි නම් තියෙනවා තාම එහෙමමයි කියලා. ඊට පස්සේ ආපහු ඉතින් නාලලට කිස් එකක් දීලා මිස් යූ බබා කියලා ආපහු ෆ්ලයිට් එකේ නැගලා යනවා.
0: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට ඔබින්

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ලංකාවේ හිට්ම සිංදු දෙක්ක
2: Music Garage with Rock.
1: එකලහයි විනාඩි 51යි රවින් දැට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. යන්න කලින් මැසේජ් කරපු කට්ටිය මතක් කරන්න ඕනේ. කළු පහන බෝගහන්දිය කඩ වීදියේ හා ත්‍රිවිල් පාකේ කට්ටිය සද්දටම අලකඳ අහගෙන ඉන්නවා කියලා කියන. සිසිර කන්නංගරේ වගේම චන්දා දයා චන්දා ලතා දයානන්ද වගේම අචිත් කන්නංගරේ පුතා කවීෂ දුව සයරු අම්මවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න ඔය කට්ටිය ඔක්කොම මම මතක් කරනවා. එතකම තව කවුද ඉන්නේ කියලා අපි බලමු. චාමෙන් නිකලස්, කාෆීස්, එවාගේ මොරන්, හර්ෂද සොයිසා, චාමෙන් ජයවර්ධන, ස්ටීවන්, ශිරින් ඩයස් සහ නිරෝගමගේ එකතු කරගෙනත් සිංදුවක් අහන්න ඕනේ කියලා කියන. ඔන්න ඔය කට්ටියවත් එකතු කරගන්නව මාගේ අවසාන සොන් එකට. එතකම සෙවුමිනි මැසේජ් එකක් දාලා තිනේ යා හොරණ ඉන්නේ. අද හොරණින් ගොඩක් කට්ටිය මැසේජ් කරා නේද? එයාගේ යාළුවා හොඳ මේ යාළුවා සයුරි අම්මයි තාත්තයි අක්කයි නංගිලා දෙන්න එකතු කරන් තමයි සිංදුවක් අහන්න ඕනේ කියලා කියන්නේ. එහෙනම් ඉතින් අපි ගියා. මරවින්ද යන්නයි හදන්නේ. බොමු සූතී ගොඩාක් ආදරෙන් මාව අදත් අහගෙන හිටියට, මට මැසේජ් කළාට, මට කෝල් කරාට, ඒ හැම දෙයකටම thank you so much. අද ජූලි මාස 19 වෙනිදා. ජූලි මාස ඉවර වෙන්න තව තියෙන පොඩි දවස් කීපයයි. එනිසා පොඩක් හිතලා වැඩ කරන්නනේ, අලුත් දේවල් ටිකක් කරන් try කරන්න. ජීවිතේ ඉස්සරහටම යන සතුටින් ඉන්න hina වෙලා ඉන්න. මොකද මං ආසයි, මං ආදරය කරන අය hina වෙලා ඉන්නට. ගින් එන්න මං ආදරේ, ගොඩක් ආදරේ. සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න. ඊළඟ සතියේ උදේ 10ට මියුසික් ගරාජ් යහන නම් අමතක කරන්න එපා. Bye. One drop in there.

0: වෙලාව මධ්‍ය හන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: හිරණති අයිස් කිලෝ 18ක් එක සැක්කරුවෙක් අතරංගුවට. ඩෙංගු තවත් භයානක වෙද්දී බඩිද බෙහෙවුම් අකණ්ඩවම. ගෙවුණු දින හතරට වී මෙට්‍රික් ටොන් 305ක් රජය මිලදී ගනී. වසර 26ක් ඔලිම්පික් පදක්කම් අහිමි වුණු හේතුව. නිර්දිතික චීනේ ඩයමකින් 8ක් මරුට. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩු විතාරණ. අයිස් බද්‍රව කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 716ක් සමග සැක්කරුවෙකු අත්අඩංගුවට බව පොලිසිය පවසනවා. වැටලීම සිදු කළේ හිරඩ පොලිස් වසමේ රුග්ගාතුටුපොළ ප්‍රදේශයේදී. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විභාෂරාශීල ධාරින් කණ්ඩායමකට ලැබුණු තොරතුරුකට අනුවයි. සැකරු සත්තකේ තිබේ බද්‍රවිතුගේ සමග විදුත් තරාදියක්ද සොයාගෙන තිබෙනවා. 26 හැවිරිදි සැකරු අල්බෝබුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් මෙම බද්‍රවිතුගේ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙහෙවීම් මත දිවිනේ විවිධ ප්‍රදේශවලට බෙදාහැරීමට සහ ජවරම් කිරීමට රැගෙන වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. සැක්කරු අද පාරදුර බහිස්ත්‍රාත් අධික නිට ඉදිරිපත් කර දින 7ක රැඳුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර අයිස් සහ හෙරොයින් බද්‍රව්‍ය බෙද්ම බද්‍රවිතුගයක් සමග තවත් සැක්කරුවෙකු කිරිබත්ගොඩ දික්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ දිසා අපරාධ කොට්ටාසයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී සැකරු ළඟ තිබේ අයිස් බද්‍රව කිලෝ 6යි ග්‍රෑම් 96ක්, හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 70ක් සහ මත්පෙති 5000ක් දසවා ගැනීමට හැකි වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පිළියන්තල බොකුන්දර වීරසිංහ බවත ප්‍රදේශයේදී පොලිස් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. ඒ බද්‍රව වැටලීමක් අතරතුරදී යතුරුපැදියකින් ගබර් කළ සැක්කටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කළා. එම අවස්ථාවේදී සැක්කරු පොලිසියට තීනු ආයුධයකින් පහර දීමට උත්සාහ කිරීම හේතුවෙන් පොලිසිය වෙඩිතැබීමක් සිදු කිරීමටයි පියවර ගත්තේ. එහිදී තුවාල ලැබූ සැක්කරු කල්බෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඩෙංගු රෝග ලක්ෂණ පවතින අවස්ථාවල පාරම්පරික ඖෂධ ලබා ගැනීමෙන් වළකින ලෙස වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඇතැම් පිරිස් එලෙස පාරම්පරික ඖෂධ ලබා ගැනීම තුළින් රෝගී තත්ත්වය උත්සන්න වූ පසු රෝහල්ගත වීමේ ප්‍රවණතාවයක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ. මේ අතර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 74,000ක් පවා ගොස් තිබෙනවා. සිදුවෙති බර්ණ සංඛ්‍යාව 53ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ඩගර මහතා ප්‍රකාශ කළේ.
1: මේ වන විට රෝගීන් 74,478ක් වාර්තා වෙලා තිබෙනවා. මරණ 53ක් වාර්තා වෙලා තිබෙනවා. මරණ 53න් කාන්තාවන් 37කුත් පිරිමි පක්ෂයෙන් 16කුත් වාර්තා වෙලා තිබෙනවා. මේ ජූලි මාසයේ විතරක් ගත්තොත් 19,100ක් රෝගීන් වාර්තා වෙලා තිබෙනවා. එයින් වැඩිපුරම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන්නේ 26.94%, කොළඹ දිස්ත්‍රික්කයෙන් 19.95%ක් වාර්තා වෙලා තිබෙනවා. તો යම්කිසි අඩුවීමක් ඇතරම තිබෙනවා. නමුත් දෛනිකව 800 ගණනක් වාර්තා වෙනවා කියලා කියන්නේ තවමත් අපි ඉන්නේ අවදානම් තත්ත්වයක. ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා කාන්තාවන්ට මේ රෝගී ලක්ෂණ ඇති වුණොත් එහෙම වහාම පළවෙනි දවසේම රෝහලකට ගිහිල්ලා හෝ වෛද්‍යවරයෙක් ගාවට යොමු වෙලා ඒ උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගන්න කියලා. සමහර රෝගීන් එනවා කියලා මේ පාරම්පරික ඖෂධ අරගෙන. එහෙම ඖෂධ ගන්න පුළුවන් අවස්ථාවල් තිබෙනවා. නමුත් මේ ඩෙංගු රෝගයත් එක්ක සලකනකොට එසේ නොකළ යුතුයි කියන එක තමයි. මොකද එවැනි රෝගීන් ඉතාමත්ම අමාරු අවස්ථාවකට පත් වෙලා තමයි රෝහල්ගත වෙන්නේ. ඒ අවස්ථාවේදී අක්මාවට බලපාලා තිනවා ඒවා, වකුගඩුව වලට බලපාලා තිනවා. ඒකට ඒ ප්‍රතිකාර කළා නැවත ඒ රෝගියාව සුවපත් කිරීමට ඉතාමත්ම අමාරු තත්ත්වයක තියෙනවා කියලා විශේෂඥ වෛද්‍යවරු පවසුවා.
0: ඩෙංගු රෝගය වළක්වා ගැනීම සඳහා පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් දෙවැනි පුරා කණ්ඩව ක්‍රියාත්මක කරනවා. ඒ භාජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ සහභාගිත්වයෙන් මහනුවර මහනගර සභාව සංවිධාන කළ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්ුණේ දුඩම්වල ප්‍රදේශයේදී. කිලෝමීටර 6කට වැඩි වපසරියක් ආවඩි වන පරිදි පිරිසිදු කිරීම සිදු වුණා. වවුනියා දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කිරීමේ හමුවක් නියෝජ්‍යවාතය උපාලි සබ්‍රසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. අවිධිමත් ලෙස කැලිකසල බැහැර කිරීම, ජලී රදී ඇති ස්ථාන පිරිසිදු කිරීම ඇතුළු ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කළේ. යල කන්දි වී බිරිදී ගැනීමේ වැඩසටහන යටතේ වී අලෙවි මණ්ඩලය දින 4ක් තුල වී මෙට්‍රික් ටොන් 305ක් බිරිදී කර තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන මෙවර බිරිදී ගැනීම ආරම්භ වූයේ පසුගිය 13 වනදා. ඒ අනුව 17 වනදා වන විට මෙට්‍රික් ටොන් 305ක් බිරිදී කර නැති බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ. මුලතේව් කිල්ඩොච්චි වවුනියා සහ හම්බන්තොට යන දිස්ත්‍රික්වලද වී බිරිදී ගැනීම ක්‍රියාවලිය සාර්ථකව සිදුවන බව මණ්ඩලයේ පවසනවා. දිවිදී පුරා ස්ථාන 143කදී වී බිරිදී ගැනීමට ගොවි ජනතාවට පහසුකම් සලසා තිබෙනවා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ මෙට්‍රික් ටොන් 15,000ක් බිරිදී ගැනීමේ පහසුකම් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ තුල ක්‍රියාත්මක කර ඇති බවයි. නඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බර් වී කිලෝවක් රුපියල් 130කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140කටත් බිලදී ගැනීමට රජය සහතික බිලක් නිකුත් කොට තිබෙනවා. වසර 26ක් ලංකාවට අහිමි වූ ඔලිම්පික් පදක්කම් යළි හිමිකර ගැනීම වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් අරඹ ඇති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර් ගමගේ මහතා පවසනවා. එල්පිටිය නගරයේ ඉදි කළ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්
2: ලංකාවේ පළවෙනි වතාවට ජාතික ක්‍රීඩකයන් නිර්මාණය කළා. ඒ ක්‍රීඩකයන්ට ජීවත් වෙන්න පුළුවන් හොඳ ගෙවීමක් කළා. ඒ විතරක් නෙමෙයි, ඒ ක්‍රීඩකයන්ගේ පුහුණු කරුවන්ට පවා ලංකාවේ පළවෙනි වතාවට තමයි පුහුණු කරුවෙකුට ගෙවීමක් කරන්න ආරම්භ කරේ අපි 2025 අප්‍රේල් මාසේ. අපි ප්‍රෝග්‍රෑම් එකක් හදුවා මිෂන් ඔලිම්පික් 2028 කියලා. අපිට ඔලිම්පික් තියෙනක් නැතුව තිබුණු දවසක් හැබැයි අපිට නිකන් අපිට තීන හැබෑවෙමින් යනවා. අපිට දැන් ඔලිම්පික් ක්‍රීඩකයෝ මතුවෙමින් එනවා. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා ලංකාවේ ක්‍රීඩාවේ මීට වඩා ඉදිරියට ගෙනියන්න මේ ක්‍රීඩාව ජයග්‍රහණී නිර්මාණය කරනවා වගේම ක්‍රීඩාව කියන්නේ කුසලාන දිනීම විතරක් නෙමෙයි, ඊට හරි සමාජ වටිනාකමක්, සමාජයේ විනයහද පෞරුෂයක් කියන මිනිස්සු හට නිරෝගී මිනිස්සු හට ක්‍රියාකාරකමක්. ඒ නිසා අපි ඒ වෙනුවෙන් මැදිහත් වීමක් කරලා තියෙනවා. අමාත්‍යාංශයේ විදියට විශාල ක්‍රීඩා ප්‍රමාණයක් අපි හදලා තියෙනවා, හදන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සම්පත් අඩුවෙම වෙනුණු ප්‍රදේශවලට අපි විශාල මැදිහත් වීමක්, විශේෂ මැදිහත් වීමක් කරලා තියෙනවා. ලංකාවේ ක්‍රීඩාවල නගා සිටින
0: දිට්ව සුලිකුඩාටුවෙන් දැඩි ලෙස හරිට පත් හොරූපතාඩ බෙත්කෑව වැව රුපියල් බිලියන 57ක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කරනවා. දිට්වා බලපෑමෙන් වැව් බැම්බට සිදුව තිබෙන්නේ දැඩි හානියක්. කහටගස් දිගලිය ප්‍රාදේශ ලේකම් කොට්ටාසිට අයත් මෙම වැව රුපියල් බිලියන 57කට වැඩි මුදලක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කරනවා. කුඹුරු අක්කර 200කට වැඩි ප්‍රමාණයක් අස්වැද්දවීම සඳහා මෙම වැව තුළින් ජලය ලබා දුන් අතර වැව් බැම්බ කැඩී යාම හේතුවෙන් ගොවි ජනතාව ගැටලු රැසකට මුහුණ දී සිටියා. ඊට විසඳුම් ලබා දෙමින් උතුරුමැද පළාත් කෘෂිකර්ම ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශයේ මැදිහත් වීමෙනුයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. රුහුණු බහකතරගම දේවාලී ඇසළ පෙරහර නිමිත්තෙන් රතවහර පාලනේ සහ රතගාල් කලබලකරණය කිරීම සඳහා වෙබ් අඩවියක් හඳුන්වා තිබෙට ශ්‍රී ලංකා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ටාසය මගින් පියවර කර තිබෙනවා. පෙරහැර මංගල්‍යය මේ මාසේ 15 දින සිට 30 වනදා දක්වා පැවැත්වෙනවා. කතරගම පෙරහැර නැරඹීම සහ වදරාවේ පැමිණෙන බැතිමතුන්ගේ වාහන නවතා තැබීම සඳහා සහ නගරේ පාත්වාගෙන යනු ලබන රතගාල් පිළිබඳව මෙම වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගැනීමට හැකි බවයි ශ්‍රී ලංකා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ටාසය පවසන්නේ. රතගාල් වල ඇති ඉඩ පහසුකම් සම්බන්ධයෙන් සජීවව තොරතුරු යවත් කාලීන කිරීම වෙබ් අඩවි හරහා සිදුවනවා. මෙමකින් කතරගම මාර්ග තද බදයාව කිරීමට හැකි බවයි ඔවුන් පවසන්නේ. අමතර පහසුකමක් ලෙස හදිසි අවස්ථාවකදී සම්බන්ධ කරගත හැකි ස්ථාන බෙන්ව දුරකතර අංකද වෙබ Google වෙබ් හරහා ජනතාවට ලබාගත හැකි බව සඳහන්. දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනේත් වැසියටගත හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව වයම්පලාත්වල මෙන්ම බහඩුවර, ඩෝරෙලිය, ගල් සහ බාතර දිස්ත්‍රික් ඊට අයත්. අම්පාර සහ මොන්ඩ්‍රාගල දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දෙවේනේ සිසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වීලි කාලගුණ තත්ත්වයක් පවතිනවා. උතුර, උතුරු බැද සහ වයම් පළාත්වලත්, බාතලේ, හම්බන්තොට, ත්‍රිකුණා බලය දිස්ත්‍රික්වලත් විටින් විට පැයට කිලෝමීටර 40-50 අතර තද සුළන් ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. තද සුළන් සහ අකුණු බගින් සිදුවන අනතුර අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. නිර්තතික චීනයේ සිදු වූ ඩායබකින් පුද්ගලයන් 8 දෙනෙකු බිය ගොස් තවත් 34 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. 10 දෙනෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නිර්තතික චීනයේ වොන්කින් ප්‍රදේශයේ ඩායබ සිදු ඇති බව සඳහන්. පුද්ගලයන් 1100කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. සුන්බුන් අතර සිරවුවන් සොයා බෙහෙවු ක්‍රියාත්මක බවයි එරට බලධාරීන් පවසන්නේ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලී 4 වන තරගය අද පැවැත්වෙනවා. දබුල්ල සික්සස් කණ්ඩායම සහ ජෙෆ්නා කිංග්ස් කණ්ඩායමයි ඊට එක්වන්නේ. තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. පස්වර 3ට එය ආරම්භ වීමට නියමිතයි. හිරණදී අයිස් කිලෝ 18ක් එක්ක සැකරුවෙක් අතරංගුවට. ඩෙංගු තවත් භයානක වෙද්දී බඩින බෙහෙවුම් අකණ්ඩවම. ගෙවුණු දින 4ට වීබෙඩ්ෆිට් ටොන් 205ක් රජ්‍ය බිලදී ගණේ. වසර 26ක් ඔලිම්පික් පදක්කම් අහිමි වුණු හේතුව. නිර්දිතික චීනයේ ඩායමකින් 8ක් මරුට. මිලක ලඛණ්ඩේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලඛණ්ඩ ප්‍රවෘත්ති.
0: දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංකය.
4: ජයග්‍රහණී රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම. ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්.
5: අයිබෝන් ප්‍රිය ක්‍රීඩාලෝල හිතවතුනි, ක්‍රීඩාපීඩියේ උණුසුම රැගෙන ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් ආරම්භ කරන්න සූදානම් වන්නේ. අද අපි ආරම්භ කරන්නේ ක්‍රිකට් වලින්. ක්‍රිකට් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වසන්තය ආරම්භ වුණා. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ආරම්භ වුණේ පසුගිය 17 වෙනිදා සිකුරාදා දවසේ රාත්‍රී 7:45ට මුල්ම තරගය ආරම්භ වුණා. සවස 6:30ට සමාරම්භ උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැතුණා SSC ක්‍රීඩාංගණයේදී. ක්‍රීඩා අමාත්‍යාරයාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණු ආරම්භය ඉතාමත්ම චමත්කාර ජනක ලෙස ආරම්භ කර ගැනීමට හැකියාව ලැබුණා. මුලින්ම අපි දැක්කා කණ්ඩායම් වල නායකයන් කුසලානේ නිරවරණය කරනවා. මාධ්‍යයට දැක ගන්නට හැකියාව ලැබුණා. දේශ විදේශ ක්‍රීඩා මාධ්‍යවේදීන් රැසක් ඒ අවස්ථාව ආවරණය කිරීම සඳහා පැමිණ සිටියා. ඒ වගේම අමාත්‍යාරයාගේ ප්‍රධානත්වයෙන් සහ කණ්ඩායම් පහම නියෝජනය කරන කණ්ඩායම් නායකින් මේ අවස්ථාවට සහභාගී වී සිටින ආකාරයත් දැක ගන්නට හැකියාව ලැබුණා. ඒ වගේම ඩ්‍රෝන යානා 500ක් පමණ උඩු ගොනට මුසු කරමින් විවිධ රූ රටා මවුමින් අහස් ගැබ ලසන කරන ආකාරයත් දැක ගන්නට හැකියාව ලැබුණා. එය මනරම් දර්ශනයක් පැමිණි ක්‍රීඩා ලෝලින්ට. ඉන් පස්සේ තමයි ප්‍රථම තරගයේ ආරම්භ වුණේ. ප්‍රථම තරගයේ අපි දැක්කේ ගෝල් ගැලන්ස් කණ්ඩායම සහ ජැප්නා කිංග්ස් කණ්ඩායම අතරයි පැවතුණු ආරම්භක තරගයේ රාත්‍රී 7:45 SSC ක්‍රීඩාංගණයේදී වෙදුලි ආලෝක ධාරා මැද පළමු තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට ගෝල් ගැලන්ස් කණ්ඩායම සමත් වුණා. ජැප්නා කිංග්ස් කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ තමයි ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ පැවති තරගයේ පිළිබඳව තොරතුරු. අපි යනවා අද දවසේදී පැවැත්වෙන තරගයේ පිළිබඳව ඔබට තොරතුරු වාර්තා කරන්න. දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සහ ජැප්නා කිංග්ස් කණ්ඩායම අතර තරගය සවස 3ට ආරම්භ වීමට නියමිතයි. ඒ වගේම කොලඹෝ කැප්ස් සහ කැන්ඩි රෝයල් කණ්ඩායම අතර තරගය රාත්‍රී 7:30ට SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. අද පැවැත්වෙන කොළඹ තරගයෙන් පස්සේ ඉතිරි සියලු තරග යන්නේ දඹුල්ල සහ පල්ලේකැලේ ක්‍රීඩාංගණයට. අවසන් මහා තරග ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධායක මණ්ඩලය සූදානම් කර තිබෙනවා. අපි ක්‍රිකට් පිළිබඳව, LPL පිළිබඳව ඒ විදිහට තොරතුරු අනාවරණය කරද්දී ඊළඟ අවධානය යොමු කරන්න සූදානම් ලෝක පාපන්දු තරගාවලිය පිළිබඳව ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව අවසන් වූ වටේ එංගලන්තය සහ ආජෙන්ටිනාව අතර පැවති තීරණාත්මක තරගයේ 2-1 ලෙස ජය ගැනීමට ආජෙන්ටිනා කණ්ඩායම සමත් වුණා. මෙම පරාජය සමග එංගලන්ත කණ්ඩායම තරගාවලිය නිවත් වෙනවා. ඒ අනුව ප්‍රංශය පරාජය කරමින් අවසන් මහා තරගයේ සුසුකම් ලබා සිටින ස්පාඤ්ඤ කණ්ඩායම ආජෙන්ටිනාව සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ. ඇමරිකාවේ නිව්යෝක් නිව් ජර්සි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයට පෙර සමාප්ති උළෙලක් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේදී සත්කාරක රටවල් 3ක් සහ සත්කාරක තරග 16ක්, ඒ වගේම කණ්ඩායම් 48ක් පැමිණි අමතක නොවන ගමන් මඟ සැමරීමට නියමිත බවයි විදේශ ක්‍රීඩා තොරතුරු වාර්තා කරමින් සිටින්නේ. ඒ තොරතුරුත් එක්ක අද දවසේදී ක්‍රීඩා තොරතුරු වලින් සමුගන්නයි සූදානම් වන්නේ. යළි ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තුවෙන් එතෙක් ඔබට සුවදායි සති අන්තයක්. මම සමීර කාරියස්.
4: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: තවල් 12 විනාඩි 18 ඉලක්ක දහගෙන ඉන්න වෙලාව.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Lakhanda Hagnina Velava Daval Dalahai Vinadi Tihai.
2: Velava Opavita Kinda Avi. සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත දෙන්නේ මාරාන්තිකයි.
3: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාතේ ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහ හරියට හරියට
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා මයිනතු එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සිය ග්‍රිප් X5 සහ සුමිත් 5

සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 7744 424 0112 7745

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට ඔබේ

0: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සංවරය.
1: මං හිතුවා ගිහිල්ලත් ඇති කියලා. අද ඕටි කරනවා කිව්වනේ. බෑ කියලා හිතුණා ෂේප් එකේ පැනක. අර ගෑණිව තරහ කරගන්න. එයා කොහොමත් මාත් එක්ක තරහයි. අය අමුදෙන් තරහ කරගන්න දැන්.
0: සංවරය.
1: ඇයි මොකද?
2: රහටද උසයන්නේ නැත්තම් ඇඳුමටද නිර්ලා පේන්නේ?
1: තට තියෙන රුදා මොකද්ද?
2: නෑ උලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ.
1: හැලි වඳුරා. ඉස්සල ගහන පොළවේ.
0: සති අග රාත්‍රී 9:00 ට ITN බලන්න. සමරය.

0: ලකන රේඩියෝ ITN
1: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න.
0: ඒකියා සුරකින් මගතොට. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලක්හඬ රේඩියෝ ITN.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: කොළඹ හලාවත ප්‍රධාන බාර්ගයේ වගේ ප්‍රවාහන බස්වතයක් යතුරුපැදිය ගැටීමෙන් පුද්ගලෙකු ජීවිතක්ෂයට පත්වුණා. තරුණියක්ද බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කෙරුණේ. අනතුර සිදුවුණේ බුදුකටුව ප්‍රදේශයේදී. අනතුරෙන් බියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් කළ වයස අවුරුදු 24ක තරුණේ. බරපතල තුවාල ලබා ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් 27 තරුණියක් බවයි පොලිසිය පවසන්නේ. අධික වේගයෙන් පැවිදි බස් රථය වංකු සහිත ස්ථානයකදී මාර්ග නීතිද උල්ලංඝනය කරමින් ධාවනය කර ඇති බව අනාවන්දේ වී තිබෙනවා. බස් රථයේ රියදුරු මද්‍රව්‍ය භාවිත කර ඇති බවටද හෙළි වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. රුසියාව යුක්රේනයට එල්ල කළ මිසල ප්‍රහාරයකින් පුද්ගලයෙකු බේගොස් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කේව් අගරෝරි ලක්කර ගනිමෙන් ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයත් සමග නගරේ පුරා දරුණු ගෙඩක් දහට කෙන තිබෙනවා. ගින්නෙන් මහල් නිවාස සංකේතයක් සහ සුපිලි වෙළඳ සැලක් විනාශ වී ඇති බවයි කේව් නගරාධිපති විටාලි ක්ලිට්ෂොස්කෝ පවසන්නේ. මිරික ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: ෆ්ලෑෂ්බැක්
2: ෆීඩ්බැක්
1: සන්ෆ්ලවර්
2: ඕල් රයිට්
1: සීතුව සකුරා
2: සහරා ෆ්ලෑෂ්
1: බයෝ
2: සානිදාපා එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
3: දවල් 12යි තියටර් ගී රශ්මි
4: නිසංසලා ජය සුමන පර්පල් රේන්ජ් එක ලක්කඩ කී රශ්මියේ

චාමර වීරසිංහ පර්පල් රේන්ජ් එකම ලකඬ ගී රශ්මියට චාමර වීරසිංහ

0: එකයි විනාඩි 28යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
6: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
7: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
6: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකු තත්පය වෙඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
1: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
8: evening drive with chamit and charu

0: දෝර ගගේ තල නහි නහදම වි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

ඔසේකයි විනාඩි 32යි ලක්ෂණ කිරෂ්මි අහගෙන ලංකාව වටේම ලෝකෙ වටේම ඉන්න යාළු ඔක්කොම එකතු කරගන්න හදන්නේ පැය භාගයක් ගිහිල්ලා තියෙන මේ පැය භාගයේ ඇතුලේ අපිට කතා කරපු එහෙම නැත්නම් අපිට මැසේජ් කරපු යාළුවෝ ගොඩක් ඉන්නවා ඒ අතරේ මම මුලින්ම එකතු කරගන්න හායාට සුබ දවසක් මාත් අහගෙන ඉන්න ඔයාලව thank you so much ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා මුලින්ම එකතු කරගන්නේ නිෂු නිෂු මැලේසියාවල ඉඳලා වුණ අපිට මැසේජ් කරලා තියෙනවා නිෂු ඔන්න ඔයාව අපි එකතු කරගත්ත මුලින්ම ඊට පස්සේ ජීව්ස් ෆරීඩා දීප්ති සිල්වා ශිරීන් ඩයස් ඩිරෝ ගයින සිල්වා චන්ද්‍රානි මාරසිංහ රොසෙට් ගමගේ කටිවින්නෝ කියලා ඔන්න මැසේජ් එකක් දාලා තිනවා නුවර ඉඳලා ඔය කටිවත් එකතු කරගන්න ගමන් ලස්සන සින්දුවක් දෙන්න කියලා සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගම ඉඳලා මැසේජ් කරලා තිනවා ඊට පස්සේ හයි කොහමද මාත් ඉන්නවා කියලා තරුෂි බස්නායක දරණිය ගලින් ඔන්න මැසේජ් එකක් දාලා දිනවා තරුෂි ඔන්න අපි වාවත් එකතු කරගත්තා ඒ වගේම හයි කවුරු හිටියත් පාළුවට හිතට හිත කැඩුණු තැන ඇස් ළඟ තනිකමට කන අද්දර මුමුණු මුමුණු දොඩමළු උනේ නුඹයි කියලා කෑගලි මුල්ගස් දෙනිය ෆයල් නිරු ට්‍රේලර්ස් එකේ උදේශිකා නිරූපමාලා ලස්සන මැසේජ් එකක් දාලා දිනවා ඒ වගේම වෙන්නප්පුවෙන් රසල් නෝනා මානෙල් දුවල දෙන්නා සුසාන රුසුරේනි පුතා සුලලිත ජේකප් ඔබේද් නේතන් චූරිදු තීර්ණ ඇතුළු ලක්කනහන් සිලු දෙනාම එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා වෙන්නප්පුවේ රසල් තමයි එහෙම කියන්නේ රයිට් ඊට පස්සේ ජයේ මාමා මැසේජ් එකක් දාලා තිනවා ජයේ මාමාවත් එකතු කරගන්න ජයේ මාමා සවිස්තරාත්මකව මැසේජ් එක එවන්න රයිට් එමුනම් අපි ඉක්මනට ඊළඟ සෙෂන් එක අහන්න යනවා ඒ අතරේ ඔයාට පුළුවන් ඔයාගේ මැසේජ් එක තියන්න SMS පැත්තට ගියන SMS පැත්තට අනිවාර්යෙන් ඊළඟ විරාමය යනවා දිගටම අහගෙන ඉන්න අපිව ලස්සන සෙෂන් ගොඩක් අරගෙන ඉන්නේ අපි හවස 4 වෙනකන් අවුරුදු 19ක ඉතිහාසයක් තියෙන ලංකාවේ ප්‍රසංග වේදිකාවේ බ්‍රෑන්ඩ් එක ලක්හඬ ගීරශ්මි අපේ නිෂ්පාදක WB රෝහණත් එක්ක එකතු වෙලා ලස්සන ප්‍රසංගයක් අදත් ඔන්න ඔයාට අපි අරගෙන ඇවිල්ලා තිනවා දිගටම රැඳිලා ඉන්න ලක්හඬ ගීරශ්මියත් එක්කයි

0: ද ගීරශ්මි Are you ready? එකයි විනාඩි 55යි.
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271 711 711 1
4: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ශාන් ජයරත්න අධ්‍යක්ෂණයක්.
1: වැඩි දෙනෙක් සුරජ්ජත් එක්ක මේ දේවල් කතා කරන්න හොඳයි කියලා.
2: ඔයා හිතනවාද අයියා මේ දේට කැමති වෙයි කියලා?
1: කැමති වුණා අකමැති වුණා මේ දරුව දෙන්නේ මොනසෙට අයිති? මං කැමති නැහැ යශෝ දරුව දෙන්නත් තරම් කුලී ගෙවල් ගන්නවට. මං කැමති නැත්තම් දරුවන්ගේ තාත්තා කොහොමඩක් කැමති වෙන්නේ?
0: අසන්දිමිත.
3: උදේ මේ අපි කොණ්ඩේ ටිකක් කොට කරමුද? දැන් ඉස්සරහට රස්නේ කාලේ එන්නේ. ඈ? දැන් මාස ගාණක් මේක වවාගෙන හිටියා මද?
4: අනේ අම්මේ. ශාරුකාන්ගේ කොණ්ඩේ කපනකම් මම වවනවා.
5: ආයි මේ ශාරුකාන්ගේ චිත්‍රපටියක් ආපු දවසට තමයි මෙයා මේ කොණ්ඩේ කපන්නේ.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: ලක්කනේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොට විතරණ
1: දයින් පැය පුවත්

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ප්‍රදේශ කිහිපයකට සහ බූදු කලාපවලට තදසුනට ඇතිවීම පිළිබඳව කාලුගල විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයකුත් කර තිබෙනවා. හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිතී සිට මණ්ඩාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙලට උපෙන්වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය 5 කිලෝමීටර 50-60 දක්වා ඉහළ හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළුවීමේ හැකියාවක් පවතිනවා. මේ අතර දිවෙන හරහා පවතින සක්‍රීය නිරිත දිග බෝසම් තත්ත්වයත් සමග මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් වලත් උතුරු මැද මධ්‍යම සහ වයඹ පළාත් වලත් රත්නපුර හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් වලත් 5 කිලෝමීටර 50 ඉක්ම වූ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මෙම සුළං තත්ත්වය හේතුවෙන් වහලවල තහඩු උළු ගැලවී යාම වරාය ආශ්‍රිත රදවාය යාත්‍රා අංගනවලට හානි සිදුවීම සහ වෙලාසන්ද පහද්දීන් ප්‍රදේශ ජලෙන් යටවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම පසුබිම හම්වේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශීය ආපදා කමරාකර මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙසත් ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ජනතාවට දැනුම් දීමක් සිදු කරනවා. හංගේරියා ජනාධිපති ටබස් සුල්යොග් සිය දුරෙන් ඉල්ලා අස්වීමට එක්ගත්වේ පළ කර තිබෙනවා. එරට පාර්ලිමේන්තුව ඔහු දුරෙන් ඉවත් කිරීමට සූදානම් වීමත් සමගයි මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ. වසර 16ක් හංගේරියාවේ පාලන බලයේ හිම වූ අග්‍රාමාත්‍ය වික්ටර් ඕබර් පරාජිතපත් වූයේ පසුගිය අප්‍රේල් මාසයේදී. ඒ සමග පීටර් බැග්යාත් එරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණා. කෙසේ වෙතත් පෙර අග්‍රාමාත්‍යවරයාව සිටි ඕබන්ට පක්ෂපාතී පුද්ගලයෙකු ලෙස සැලකෙන ජනාධිපතිවරයා බලින් පහ කිරීම සඳහා නව නීති සංශෝධන කිරීමටයි නව පාලනය පියවර ගත්තේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ ජනාධිපතිවරයාගේ දුර කාලය අවසන් වන ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගෙන තිබෙනවා. ඒ සමග ඉල්ලා අස්වීම සඳහා එක්ගත්වේ පළ කිරීමටයි ජනාධිපති ටබස් සුල්යොග් කටයුතු කළේ. මේරද ලඛණ්ඩ ප්‍රවෘත්ති පස්වරු තුනට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: ලංකඩ ජීරශ්මි. Are you ready?

රයිට් අවසර දෙකයි විනාඩි පහයි ලකන ගිරශ්මි අහගෙන ඉන්න වෙලේ හුණ යාළුවෝ ටිකක් ඉන්න මයික් මණ්ඩේ එකතු කරගන්න සුබ දහවලක් වේවා ඔයාට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ මම ලක්මාල් නිහාල් එතකොට තරිඳු ශිහාන් තරුෂ රවින්දු පාලිත රොවෙන් ඇතුළු මිනුවන්ගොඩ ජීනෙට් ඇඩ්වර්ටයිසින් ටීම් එකේ සෙට් එකම ඉන්නවා කියලා දෙනවා ජය වේවා අපිවත් එකතු කරගන්න දරණිය කළ සිල්ම දිනාවත් එකතු කරගන්න කියලා දිශිනි ලාභ කඩේ කට්ටිය දරණිය කළ ඉන්දන පිරවුම් හල ඉදිරිපිට ඉඳලා මැසේජ් එකක් දාලා දිනවා ඒ වගේම නුවරින් ප්‍රියංකා පලිපාණ මැසේජ් එකක් දාලා දිනවා යව අපි අහගෙන ඉන්නේ ලස්සන සෙෂන් එකක් දෙන්න කියලා පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් වුණ මැසේජ් එකක් දාලා දිනවා පූර්ණිමා ඔයාවත් එකතු කරගන්න ඒ වගේම ලක්හඬ වීරශ්මි අහගෙන හලාවත පැට්‍රික් කරුණාපාල ඈන් සහන් ශනිල් රශ්මිදුව ලිලි මොනෙස්ටදුව මාවත් එකතු කරගන්න කියලා ඒගොල්ලොත් කියලා තියෙනවා. ඒ අතරේ තව මැසේජ් ගොඩක් තියෙනවා. පියන් ඉක්මනට SMS පැත්තට. SMS එවපු යාළුවෝ අතරේ අලව ගුණසිරි කූල් හවුස් එකේ ඉන්න උපාලි. එතකොට සින්දු අහන්න එකතු කරගන්නවා. පද්මිනී, උදේ කුමාර, වසන්ත සමන්, අතුල, සමිතා, නිලන්ති, ඉන්ද්‍රලතා ඊට පස්සේ දිමුතු කියලා සෙට් එකම ඉන්නවා කියලා. ඒගොල්ලෝ එකතු කරගන්න කියලා කෙඩිය සමරසිංහ ඇතුළු පවුලේ සිළු දෙනාමත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් තියෙනවා. ඒ වගේම ඇඹිලි පිටියේ දිල්හානි ඉෂාරා හස්බන්ඩ් කුමාර පවුලේ හැමෝමයි මාවත් එකතු කරගන්න කියලා. එයාත් මට SMS එකක් දාලා තියෙනවා. ඒ වගේම අපිවත් එකතු කරගන්න ලස්සන සෙෂන් එකකට රත්නපුරෙන් අම්මා අනුෂා තාත්තා කුමාර තක්ෂිලා තමයි මට මේ මැසේජ් එක ඉවලා තියෙන. රයිට් අනිතා ඉක්මනට මැසේජ් එකක් තියන්න. මතකයි නම්බර් එක 0703 93 5 93 7ට. වාගේ WhatsApp message එක තියන්න ගී රශ්මි අපි ඉන්නවව සාතර වෙනකන්.

0: பிரசங்க வேதிக்காவை சச்சிவி அத்தகீப லக்ஹண்டு கீரஷ்மி
1: දෙකයි විනාඩි 23යි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
7: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
6: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තත්පය විඩ කරන්නේ අයියා මට.
7: සුපුරි
6: ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
8: හිනා වෙවි සින්දු අහන්න. FM 93.5 FM 93.7 හැන්දෑවෙ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න.
9: Evening drive with Chamit and Charu.
10: සම අනුග්‍රහය
9: මාක්ස්මන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 011 6779 579
11: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
12: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
13: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: රටට වග කියන රේඩියෝ. දහවලේ ඇහෙන ලංකාවම අහන හිට්ම පැය දෙක ලංකාවේ ජීවශ්වි.
1: සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පියා ඕල් රයිට් එක වේදිකාවට රශ්මියට කවීෂ කවිරාජ් කවීෂ කවිරාජ් ඔබේ ඇස් මානේ.

ඇත්තරම ඔබ ලඟින් ඉන්නට ඕන කෙනා තවත් කෙනක් වෙද්දී ආදරයට ඒ කෙනා වෙනුවට තවත් වෙන කෙනෙක් ඉන්නකොට දරාගෙන ඉන්න පුළුවන්ද? කොහොම නමුත් ආදරය සුසුම කඳුළු ළඟ වුණත් නටන්න පුළුවන් කියලා මේ ගීතේ රිද්මේට ඔබට හැඟෙවි. මෙන්න කවිෂ කවිරාජ් ඕල් රයිට් එක.

0: දෙකයි විනාඩි 41 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලොවක් සනසන

0: නොමියන හඬ
1: ආරංගි ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
3: සමරය.
4: උඹුරු වැඩත් එක්ක මට වෙලාවක් හදාගන්න අමාරුයි. හෙට අපේ ආයතන වතුර හරවනවලු. හෙටවත් කුඹුරු වැඩ පටන් ගන්න ඕනේ. ඔයාට පුළුවන් නේ? මං ත්‍රිවිල්ලා කතා කරලා දෙන්න.
5: අනේ මේ මට නම් ඔවා තේරෙන්නේ නැහැ. ඉතින් ඔය පුතෙක් ඉන්නේ ගිහින් කියන්නකෝ
4: කියන්න ඉතින් ඌ ගෙදර ඉන්නෙපැ
5: දැන් මම මේ හැමතිස්සෙම ගෙදර ඉන්න හින්දානේ හැමදේම මට පවරන්නේ මාත් යනවා යන්න බෝඩිමක් හොයාගෙන
6: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්
7: මේ මිනිහයත් එක්ක නම් විසුමක් වෙන්නේ නැහැ සාලි අනේ මන්දා මට තේරෙන්නේ අපි අපේ ළමයට වැරද්දක් කරන්න කියලා
8: නංගේ මදු නංගේ
9: මොකෝ
8: නන්දන ගෙදර නැහැ නේද
9: නෑයි
8: මේ මුළු ගම පොලිසිය මට කරලා දන්නේ නැද්ද ඉතින් මම යන්නම් හදිස්සියේවත් තාවච්චියට ගෙදර ඉන්න එපා කියලා
6: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය සංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂක ලක්හඬ ගී රශ්මී

ඇතරම හෘදයේ හදපු සංගීත කණ්ඩායමට මගේ හදවතින් කොහොම ආචාර කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මොකද මම ගුවන්විදුලියේ ගීතයක් ගායනා කළා නම් ඒකම තමයි මෙතන තිබුණේ. ඒක නිසා මගේ හදවතින්ම සංගීත කණ්ඩායමට මම ආචාර කරනවා.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණී උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොට විතාරණ
1: දයින් පැයපුවත්.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: උතුරේ ධීවර ජනතාවගේ ආර්ථික ශක්තිමත් කිරීමේ අරමුණෙන් ප්‍රතිලාභීන් 120 දෙනෙකු සඳහා මෝතු කුඩල්ලන් වගා ව්‍යාපෘති වෙනුවෙන් නිර්දේශ ලිපි ප්‍රදානය කෙරුණා. ඒ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර ජල්ජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ බගපෙන් වීම යටතේ ජාතික ජල්ජීවි වගා සංවර්ධන අධිකාරියයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව අක්කරේ බැගින් වූ මුහුදු කුඩල්ලන් වගාව සඳහා නිර්දේශ ලිපි ලබා දීම යාපනය කයිටිස් ප්‍රදේශයේදී සිදු කෙරුණා. මෙම ව්‍යාපෘති යටතේ නිෂ්පාදන කණ්ඩායම් 20කට අයත් 120 දෙනෙකුට මූලික බිම් අනුමැතිය සඳහා නිර්දේශ ලිපි පිරිනැමුණා. මගින් අදාළ ප්‍රතිලාභීන්ට තම වගා කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා ජලජීවී කර්මාකර බලපත්‍ර ලබා ගැනීමේ බවත් විවර වෙනවා. මතභේදයට තුරු දී සිටින ටෙඩ් සහෝදරයන් අත්අඩංගුවටගෙන තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඇන්ඩ්‍රූ ටෙඩ් සහ ක්‍රිස්ටින් ටෙඩ් ඇමරිකාවේදී බෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ ඔවුන්ට එරෙහිව බ්‍රිතාන්‍ය තවත් චෝදනා ඉදිරිපත් කරන බව පැවසීමෙන් අනතුරුව බවයි. ඇන්ඩ්‍රූ ටෙඩ් එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා 7ක් සහ ලිංගික ජවාරම්භෙන්ව කුඩා දරුවෙකුගේ අසභ්‍යචාර රූප ලබා ගැනීම යන චෝදනා එල්ලි වී තිබෙනවා. එබෙන්ව ටිස්ට්‍රස් ටෙට් එරෙහිව ලිංගික අතවර කිරීමේ චෝදනා, ස්ත්‍රී දූෂණ චෝදනා දෙකක්, ලිංගික ජවාරම් සංවිධානය කිරීම හා පාසුකම් සැලසීම යන චෝදනා එල්ල වී තිබෙනවා. 2010 ජූලි මාසයේ සිට 2017 අගෝස්තු මාසයේ දක්වා බිම් ක්‍රියාවන්වල ඔවුන් නිරත වී ඇති බවටයි චෝදනා එල්ලවන්නේ. ඔවුන් බ්‍රිතාන්‍ය ඇමරිකා ද්විත්ව පුරවැසියන් වන අතර බ්‍රිතාන්‍යට පිටුවහල් කරන ලෙසද බලධාරීන් ඇමරිකාවෙන් ඉල්ලීම් කර තිබෙනවා. මේක ලක්කන්ට ප්‍රවෘති පස්වරු හතරට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලා බලමු තුනයි විනාඩි 22යි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

ගාන ශිල්පිනිය මෙන්න යලිත් සනිඳබ සමග ලක්හඬ ගී රශ්මිය සරසන්නට ආරාධනය පිළිගැනීම වේදිකාවේ යලි ඔබට ගයන්නට චම්පා කල්හාරි ජැස්සේක.

0: තුනයි විනාඩි 32යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
3: I'm going to live a new green life.
4: Sakama Kuleba
5: Lankada Girashmi. Are you ready?

කරලා හම්බ කරපු සල්ලි වලක සුදා බයින් බයින් සිංහ කියන වචන මතක ඉඳන් සවල් බදේ.

0: ප්‍රසංග වේදිකාව ගලන් දින හයියෙන් අපුඩක් ගන්න. නෑ කාට කියද බලාගින්න උගලන්න විතරයි. මොන අපිට ඇහෙන්නේ නැහැ කතා කරන දේවල් හිනාවල් මුත්තේ. සංගම
1: උලෙබා ලංකඩ ජීරශ්මි. Are you ready? තුනයි විනාඩි 48යි වෙලාව.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොඩින් ඉස්සල්
1: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: සකම
6: ලංකඩ ජී රශ්මි Are you ready?

0: Flashback.
1: Feedback.
0: Sunflower.
1: All right.
0: Seed of a Sakura.
1: Sahara Flash.
0: Bio.
1: Sanidapa. එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
2: දවල් 12:30 ගී රශ්මී

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සබේ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පස්වරු 4යි.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: දිත්ව සුලිකුණාටුවෙන් හයටපත් බදුල්ල බිගහකිවුල තල්දෙන මහා වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ ආරම්භ කෙරුණා. මෙම ව්‍යාපෘති සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 1227ක්. දිත්ව ආපදාවෙන් තල්දෙන මහා වාරි ව්‍යාපෘතියේ ස්ථර කීපයක්ව බිඳී ගොස් විනාශයට පත්ව තිබුණා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ඍජු අධීක්ෂණ යටතේ ප්‍රදේශීය ගොවි ජනතාවගේ සහ ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් ඉතා කෙටි කලක් තුළ ඒ තාවකාලික ප්‍රතිසංස්කරණ සිදු කිරීමටයි පියවර ගත්තේ. එම ප්‍රතිසංස්කරණවලට සීමා නොවේ රුපියල් ලක්ෂ 1227ක දැවැත්ත පිරිවැයක් දරමින් ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙණ්ඩායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුක්‍රේන ප්‍රහාරයන්ගෙන් රුසියාවේ ගබඩා සංකීර්ණ රසකට හානි සිදුව තිබෙනවා. රුසියාවේ විශාලතම අන්තර්ජාල සිල්ලර වෙළඳාම් සිදුකරන වයිල්බෙරි සමාගමට අයත් ගබඩා සංකීර්ණයකටද ප්‍රහාර එල්ල වී තිබවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එන් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. මේ අතර ටැම්බූව් නගරයේ ගබඩාවකට එල්ල වූ ප්‍රහාරයකින් තවත් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යුක්‍රේන ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස රුසියාවද යුක්‍රේනයේ කියෙව් නගරය ඉලක් කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේක ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: හවස 4:00 විනාඩි 4යි
2: සතියග ලක්හඬ

සතියන් දෙක කොහොමද? ලස්සන සතියන්තයක් වුණාද නැත්නම් පොඩ්ඩක් විතර මහන්සි සතියන්තයක්ද? හවස 4 විනාඩි 8යි වෙලාව. ඔය අම්මාව හැගෙන ඉන්නෝ. මේ දවස්වල ඉතින් මොකද වෙන්නේ? වතර මූල පැත්තට නම් ඉතින් චුට්ටක් විතර වැහි පොඩක් යනවා. පොඩි අවුවකුත් තියෙනවා. දැන් නම් මම හිතන්නේ වහේ ඉදිකටම. ඔයා ඉන්න පැත්තෙත් මේ වෙලාවේ වහිනවද කියන්න බලන්න ඉතින්. ඔහිත නිදහස් කරගන්න අර සතියක මහන්සිය පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් හොඳම වෙලාවක් ඉතින් ඔයා කැමැතිම සින්දු අහන්න පුළුවන් මාත් එක්ක හවස 6:30 වෙනකන්. ඉතින් ඉක්මනට එන්න මේ පැත්තට ඔයා කැමැතිම අයව එකතු කරගන්න. එහෙම නැත්නම් ඔයා කැමැතිම සින්දුවක් මගෙන් ඉල්ලගන්න මේ ඕන දෙයකට පුළුවන් හවස 6:30 වෙනකන්. FM 93.5 93.7 මම වහගෙන ඉන්න ගමන් 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 මේ කියන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් ඉතින් සමහරක් අය ඉන්නවා නේද දැන් දිගටම ලක්කඩ අහගෙන ඉන්න අහගෙන ඉඳලා සමහරක් වෙලාවට මැසේජ් එකක් දාපු නැති කෙනෙක් වෙන පුළුවන් කවමදාවත්. හැබැයි ඔයාට අදි ඉස්සෙල්ලාම ඔයා දාන මැසේජ් එක වෙන්නත් පුළුවන්. එහෙම අයත් ඉතින් අපිට හම්බ වෙනවා. එහෙම කෙනෙක් නම් ඔයත් ඔයාගේ නම රටටම ඇහෙන කියන්න පුළුවන්. ඉක්මනට ඉතින් පරක් වෙන්නේ නැතුව මැසේජ් එකක් එවන්න. ලස්සරම සින්දු ඉතින් අහනවා නම් මේ ලක්කනින්ම තමයි නේද? හවස 4:10 වෙලාව ටිකිරුම මේ විදිහට අහගෙන ඉන්න මම යෂ්.

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහකාරිය දෙහනියද
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
7: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: ලෝකෙලෝ තුරෙන්.
1: මුදලාලි
0: අනෝනා
1: මට පරිප්පු 500යි ලෝම කිලෝ එකයි. අක්ලිස් කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
2: මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උඩ ඔයාමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
0: විජේ දාන්න ඔක්කොටම.
2: ඇයි මුදලාලි, නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
1: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහුවෙමු.
3: මිරිස් නම් මිරිස්, විජේ මිරිස්.

0: හවස 4:31.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත සතියක ලක්

යනවනි මේ පැත්තට. අර සින්දුවේ වගේ සඳ බොඳ වෙලා යනකොට එයාවෝ මතක් වෙලා ඔයාටත් දුක හිතුනද කියන්න බලන්න, දුක හිතුනද කියලා සඳ බොඳ වෙලා යනකොට. එහෙම වෙන්න පුළුවන් ඉතින් නේද? මේ ජීවිතයත් කියන අප කැමති අය හොබ්බ වෙනවා නැති වෙනවා, එහෙම යන ගමනක් නේද? ඉතින් ඔයා හිතනවද දැන් අපේ මේ ජීවිතේ හරියට නිකන් රේස් එකක් වගේ කියලා? වැඩ ටික කරගෙන කරගෙන යනවා, පුංචි වීක් පොඩි රෙස්ට් එකක් හම්බ වුණ ගම පොඩි විවේකයක් ගන්නවා. හැම නැත්තම් ඉතින් එක දිගටම ඉතින් මේක රේස් එකක් වගේ වැඩ කරන ජීවිතයක් නේ තියෙන්නේ නේද? දවස් 6ක් විතර වැඩ කරලා ඉරිදා පුංචි රෙස්ට් එකක් ගන්නවා නේද? හැබැයි අපේ මේ ජීවිතය ඇතුළ අපිට සමහරක් වෙලාවට ජීවිතේ අර විඳින්න ඕන ලස්සන දේවල් මගහැරිලා කියලා වට හිතෙන්නේ නැත්ත. පොඩ්ඩක් නැවතිලා බලනකොට සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් ඇත්ත තමයි නේද? අපිට අර වගේ තැනකට ලස්සන තැනකට යන්න තිබුණා. සමහරක් දේවල් අපේ ජීවිතේ විඳින්න තිබුණ අවස්ථාවල් අපේ මේ වැඩ ටිකත් එක්ක සමහරක් වෙලාවට මගහැරිලා කියලා හිතෙන්න පුළුවන්. ඔයා දන්නවද මේ ලෝකේ සතුටින්ම ඉඳ මිනිස්සු ඉන්න රට මොකක්ද කියලා? ඒ තමයි ෆින්ලන්තය. ෆින්ලන්තේ ඉන්න මිනිස්සු ගොඩාක් සතුටින් ඉන්නවා කියලා අහලා තියෙනවද? ඔව් ඒක ඇත්ත. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කියන විදිහට සතුටු වනින දර්ශක ඉහළින් හැමදාම අවුරුදු ගානක් එක දිගටම හිටපු රටක් තමයි ෆින්ලන්තය කියලා තියෙන්නේ. සතුටින් ඉන්න රටක් විදිහට තේරීපත් වෙන හේතුවක් තමයි ගොඩක්ම ඒ රටේ ඉන්න මිනිස්සු දැන් වැඩ කරනකොට උනත් ඒගොල්ලන් රජයෙන් ලැබෙන, ඒ වගේම රාජ්‍ය ආයතන වලින් ලැබෙන සහයෝගය, ඒ වගේම තමයි ඔවුන් ඔවුන් ගැන විශ්වාසයෙන් වැඩ කරනවා. ඒව විතරක් නෙමේ, ඒ එකිනෙකාට ඔවුන් තියෙන ගෞරවය මේ හැමදේම එකම විදිහට තියෙන. ඒ වගේම තමයි මේ රටේ නීතියට රජයට පුදුම විදිහට විශ්වාසයක් තියාගෙන තමයි මේ මිනිස්සු වැඩ ටික කරගෙන යන්නේ. ඒ විතරක් නෙමේ ලෝකයේ ආරක්ෂිතම රටක් විදිහට බය නැතුව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදලා දීලා තියෙන මේ රජය විසින්. ඒ වගේම තමයි දැන් උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කරලා දැන් මැරෙන්න ඕනේ නැහැ. අර වැඩ කරලා අවසාන අපි මැරිලා වගේ කියනවා නේද? එහෙම වෙන්න ඕනේ නැහැ. ඒ අවශ්‍ය විදිහට ඒ ගැළපෙන විදිහට වැඩ ටිකත් හරීම විදිහට සංවිධානය කරලා දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒ පවුල වෙනුවෙන් යාළුව වෙනුවෙන් වෙන් කරන්න කාලයක් හදලා දීලා තියෙනවා. ඉතින් මේ හැමදේමත් එක්ක උන්ට සබඳතාවට ආදරේ කරන් නිදහසේ ගමනක් යන්න, නිදහසේ ජීවිතේ විඳින්න මේ හැමදේම හදලා දීලා තියෙන නිසා තමයි ලෝකයේ සතුටින් ඉන්න රටක් විදිහට ෆින්ලන්තිය හඳුන්වන්න පුළුවන් වෙන්නේ. සමහරක් වෙලාවට අපිට හිතෙනවා නේද මේ දේවල් ඇත්තටම අපිට තියෙනවද කියලා. ඉතින් අපිට පුළුවන් විදිහට අපේ ජීවිතේ සතුට කියන දේ හදාගන්න වෙනවා නේද? කවුරුත් අපි ගාවට අරගෙන එන්නේ නැහැනේ. ඉතින් මේ වෙලාවත් ඉතින් ඔයාට සතුටින් ඉන්න නම් ලස්සන සින්දුවක් අහන්න පුළුවන්. FM 93.5 ඔයා කැම්මැතිම අයව එකතු කරගෙන කැම්මැතිම සින්දුවක් අහන්න ඉක්මනට මේ පැත්තට එන්න. අද කලින්ම ලස්සන මැසේජ් එකක් කියපු කෙනෙක් ඉන්නවා. යෂ් මැනික, කොහොමද රෝසමල ඔයාට? මං ඉතින් ගොඩාක් හොඳින් ඉන්නවා රෝසමල. මට දෙන්නකෝ ලස්සන හින්ද සින්දුවක්. දරණීගලින් තරුෂි තමයි, තරුෂි බස් නායක තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. තරු ඔයාව අරිම ආදරයෙන් එකතු කර ගන්නා ඊළඟ සින්දුවට මේ ලස්සනේ දිදා ඔයා ඉතින් සුබ වේවා කියලා තියෙනවා යෂ්ක. ඔයාටත් ඉතින් සුබම වෙන්න ඕනි. ලස්සන සින්දු ගොඩක් ඕනේ. මගේ ෆැමිලි එකේ හැමෝමයි මාව ආදරයෙන් එකතු කර ගන්න කියලා තියෙනවා. ප්‍රියංක නුවරින් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. නුවරට නම් මේ දවස්වල වැස්ස නැද්ද? ඒක තමයි තියෙන්නේ. හැම පැත්තටම එකම විදිහට වහින්නේ නැහනේ. ඉතින් වැස්ස බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ ඉතින්. හාද? අපි නම් තෙමේ වැස්සට නේද? වැස්සරින් තෙමෙන්න යන්නේ බා. පස්සේ ඉතින් ලෙඩ වුණොත් ඉතින් බෙහෙත් ටිකක් ගන්න වෙනවා. එතකොට ඉතින් පර්ස් එකට තමයි තට්ටු වෙන්නේ. තෙමෙන්නේ නැතුව ඉන්න වැස්සත් එහෙම නේද? හයි අක්කියෝ, මාත් ඉන්නවා කියලා තමයි චානු මැසේජ් එකක් දාලා තියෙන රත්තුටින්. ඔයාවත් එකතු කරගන්නම් චානෝ. ඉතින් ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉන්නවා. ඔයාටත් අහන්න පුළුවන් මේ සින්දුව. ඉතින් ඔයාත් කැමතිවම එකතු කරගන්න ඉක්මනට මැසේජ් එකක් දාන්න.

0: විසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.

හවස පහයි පහ වෙන්නත් ළඟයින. හවස පහයි ඉතින් තා චූටි වෙලාවක් තියෙන හවස පහ වෙන්නේ නාට. මේ වෙලාවේ රස තේ එකක් හැම හදාගෙන බොන ගමන් දින්නේ. නැත්තං ඉතින් මේ පොද වැස්සත් එක පොඩි රස කෝපි එකක් හැම තිබ්බොත්. කෝපි එකක් බොන ගමන් හැම නැත්තං රසම රස තේ එකක් හදාගෙන චුට්ටක් එළිය දිහා බලාගෙන හැම පොඩක් ඉතින් ඉන්න තිබ්බනම් පොඩක් හොඳයි නේද? මට නම් ඉතින් එහෙම ඉන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි මාව අහගෙන ඉන්න ඔයාට මේ වෙලාව විපුලුවන් නේද? රස දෙය එකක් බොනක මම ඉතින් ලස්සන සින්දුවක් අහන්න, ඔයා කැමති සින්දුවක් අහන්න, ඔයා කැමතිම කෙනෙක් එකතු කරගන්න. FM 103.5 ගණන 103.7 ඔයා කැමතිම කෙනෙක්ව එකතු කරගන්නත් පුළුවන්. ඔයාට කෝල් කරන්න පුළුවන් 0706 03 93 5 93 7. මිකින ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඔයා කැමතිම කෙනෙක් එක්ක සින්දුවක් අහන්න පුළුවන්. ඉතින් ඇවිල්ලා තිනු චැට් එක පැත්තට ගොඩක් හත්තේ. ඉතින් හරිම ආදරෙන් එකතු කර ගන්න ඕනවා හැමෝම. මම වෙලාවේ හයි අක්කා කියලා තිනු. හයි හයි, කොහොමද? මට ලස්සන සින්දුවක් දෙන්න. මම හැමදාම අහනවා ඔයාව. කවුද මේ කෝල් ගන්නෙ? ඔයා ඔය දෙන්නගේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යෙන් ඉතින් ගිය දවස් ටිකේ පොඩක් විසී වුණා. ඒක නිසා බැරි වෙන්නේ නැති මැසේජ් එකක් දාන්න. මගේ අම්මා 2009 ශිලානන්ද ඕලෙවල් බැච් එක යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. එයාගේ පවුල හැමෝමත් එකතු කරගෙන මේ වෙලාවේ සින්දුවක් ඉල්ලලා දෙන අපි බලමු එක දෙන්න පුළුවන් වෙයිද කියලා. බුලත් කොහු පිටින් අහිංසා තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. නම වගේම අහිංසා, ඔයා අහිංසකයි දැත්තටම කියන්න බලන්න අවංකවම උත්තරයක්. නෑ එහෙම නම තියෙනයි අහිංසකයි කියලා මම අහලා තියෙනවා. අයබෝවන් මඩපාත ලක්ෂ්මන් තමරා නිශානිය එකතු කරගන්න කියලා තියෙනවා. චේතනා තේජු අවෝඩ් පුංචි පුතා භාග්‍යවත් එක්ක අවිෂ්ක ඒත් එක්කම සේරුවාවිල කෙඩිය සමරසිංහවත් එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ රසර සින්දුවක් අහන්න. ඉතින් ලංකාවේ විතරක් ඉඳලා හරියන්නේ අපි අමුද රුමේනියා පැත්තට. හවස 4:49 ලංකාවේ වෙලාව කියන බලන් රුමේනියාව වෙලාව කියද කියලා. ඔයා ආයේ කොහොම හිටියත් වෙලාව කොහොම වෙනස් වුණත් ඉතින් ඔයාගේ හිත තියෙන ලංකාවේ නේද? ඒකින් දන්නේ ඔයා ඉතින් මෙහෙම හරි අපි වහගෙන ඉන්නේ. මේ වෙලාවේ සම්පත් තමයි රුමේනියාව වල ඉඳගෙන මා වහගෙන ඉන්නේ. අලෝමේ කලල් පිරියෙන් පුතාව එකතු කරගන්න කියලා තියෙනවා. තොහින ඒ වගේම දුව පිනාර වයිෆ් ප්‍රියංකවත් එකතු කරගන්න ලක්කනට ජය වේවා කියලා තියෙනවා. ඉතින් ඔයා ලංකාව නැති වුණත් ගොඩාක් ඈත ඉඳලා අපි වහගෙන ඉන්නවා. ඉතින් ගොඩාක් ඈතකට ගියා වුණත් ඔයාගේ ජීවිතයේ තියෙන හීන හැම දෙයක්ම ඒ විදිහටම හැබෑ වෙන්නේ කියලා අපි ප්‍රාර්ථනාව කරන්න නේද? ඉතින් හැම තමයි නේ, සමහර දවස් තව ටික කාලෙක ලංකාවට එන්න පුළුවන්. ඉතින් ඒ හීන හැම දෙයක්ම හිතුවා වගේම හැබෑ වෙයි ඔයාගේ. ඉතින් ලස්සනම සිද්ධාක තමයි ලෑස්ති කරන් ඉන්නේ. අහලා බලන්නකෝ.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
3: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
4: batamisu batamisu batamisu my love my love
5: evening drive with chamit and charu.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: ආටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
5: ලඛන මොමදින් දෙස්සල්
6: සම අනුග්‍රහය.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

අලුත් පැයක් ඉතින් පටන් ගත්තේ ලස්සනම සින්දුවකින් ලස්සනම හින්දි සින්දුවකින්. ඔයත් කැමති මේකට? ප්ලේලිස්ට් එක හරිම ලස්සනයි කියලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි. මේ ලස්සනම සින්දුව අහන්න නම් ඔයාව 6:30 වෙනකම් ඉන්න මේ විදිහටම ඔයා කැමතිම කෙනෙක් එකතු කර ගන්න පුළුවන්. හින්දි සින්දුවට ගොඩාක් කැමති කියලා තුමේ තියෙනවා. ඉතින් හැමතැනම ඉතින් හිත කියවන්න පුළුවන් කියන්නේ නිකන්ද? ඔයා ඉතින් කැමතිම සින්දුවක් තමයි මම අරගෙන ආවේ. මේ ලස්සන සින්දුවකට එකතු කර ගන්න කියලා පැල්වතු සිනිසමගමේ කට්ටියම මැසේජ් එකක් දාලා දෙනවා. කවුද මේ ගොඩක් අය ඉන්නවා? රංගන, නාලින්දේ වගේ ප්‍රදීප්, ධර්මයේ අය ඇතුළු මේ හැමෝම එකතු කරගන්න කියනවා ඊළඟ ලස්සන සින්දුවට. ඔය විදිහටම සද්ද වැඩි කරගෙන අහන්න. සුබ සන්ධ්‍යාවක් යෂ්ණංගෝ. සුබම සුබ සන්ධ්‍යාවක් ඔයාටත්. කොහොමද ඔයාට? මම නම් ඉතින් ගොඩක් හොඳින් ඉන්නවනේ. අපිටත් දෙනවද ලස්සන සින්දුවක්? මොකද ඉතින් බැරි සනත් තේරිකසෝ ෆිල්ම් එකේ සින්දුව පුළුවන් කියලා හිතියදවා. අපි බලමු. ඉස්සරහ හිනි සින්දුවක් අහපු නිසා අපි එක ළඟම සින්දුවක් දෙන්න විදිහක් නැහැ. අපි කොහොම හරි බලමු යන්න කලින් හරි අහන්න නේද? මුල සිංහලින් 10 තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. යාගේ අම්මා තාත්තේ වගේ ලොකු මල්ලි චූටි මල්ලි යාගේ චූටි මැණිකවත් එකතු කරගන්න කියලා තියෙනවා. යාගේ හස්බන් එකම යාෂ් මාවත් යාෂ්වත් එකතු කරගන්න කියලා තියෙනවා. යාෂ් නිකන් වගේ පවුල කෙනෙක් වගේ නේද? එහෙම තමයි මට හිතෙන මේ මැසේජ් එකේ තියෙනකොට. රශ්මි සැලොනකින් මේ වෙලාවේ සද්දට ලක්කන දාලා දෙනවා. ඉතින් ඔම වෙලාවේ මැසේජ් එකක් දැම්මේ දැම්මට ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකට අනිවාර්යෙන්ම අහනවා. එහෙම තමයි තින්නේ. ඉතින් මම දන්නවනේ ඉතින් අහනවා කියලා. මැසේජ් එක දාන්න බැරි වෙනවා. ඉතින් වැඩි ගොඩක් එක විසි වෙනකොට කමක් නැහැ. ඉතින් අහගෙන ඉන්නකෝ. ඒ වගේම ඔයාගේ කතාහන්න නම් මම ගොඩක් කැමතියි. ලස්සනට වැඩසටහන කරනවා ඔයා. ඉතින් සින්දුවක් ඉල්ලද්දි අපි බලමු මේ වෙලාවේ ඒක දෙන්න පුළුවන් වේද කියලා. කොහොම හරි යන්න කලින් හරි අනිවාර්යයෙන්ම දෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට ඔයා කැමතිම කෙනෙක්ව එකතු කරගන්න, ඔයා කැමති සින්දුවක් අහන්න. ඉතින් මේ වෙලාවේ ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නවා. එක අහලා අපි ඉක්මනට එමු. ඔයා කිව්ව සින්දුව තහන්න බලන්න. 5:05 වෙනාඩි 8යි.

0: ratata waga kiyana radio mahadana hisa tana du kirulai
1: adasiya wasak pura jatiya vishwasaya debu lotarai nove kirula mahajana sampada den satiye dina hatema mahajana sampada ratatama sampada
2: mama nan den maanam relax
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට

0: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
1: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
0: නොවිනස් වන රසවත්ම රසය
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට දෙන්නේ මාරාන්තිකයි ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි

FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Satyagraha, La Khanna.

සෙන්ඩවේටස්ලාගේ ලස්තර සිින්දුවක්තම යති අහනාවේ කැමතියාටින් කැමති සිින්දුව හඳපු සිදුක දත්ති ඉනා කැමති සිින්දුවක් වෙන්න ඇත්ද මංසල්ලහම දුන්න කියන්න බලන්නති. සමහරක්කයි අපේ ජීවිතවල හම්බෙනවනේද කොච්චර හොඳ කරපු සමහරක් වෙලාවට කිසිම දෙයක් හොඳක් කරා කියලා මතක නැතුව ඔයාව ඉතින් ගොඩක් වෙලාවට ඩෝන් කෑ කරන වෙන්න පුළුවන්, ඔයාව රිද්දනවා වෙන්න පුළුවන්. සමහරක්කයි අපේ ජීවිතවලට එහෙමයි හම්බ වෙනවනේ. ඒකනේ කියන්නේ අර පැලේකට වුණත් ඕනට වඩා වතුර දාන්න යන්න එපා, පස්සේ පැලේ මැරෙනවා. ඒ වගේ තමයිනේ කෙනෙක්ට ඕනට වඩා ඔයා හොඳ කරන්න ගියාම සමහරක් වෙලාවට ඔයා තමයි ඉතින් ලෝකෙන්න නරකම කෙනා වෙන්න පුළුවන් නේද? ඉතින් හැමදේම ගානකට තියාගන්න. පස්සේ හිත රිද්ද ගන්න ඕනේ වෙන්නේ නැහැ නේ. වෙලාව පීතින් කවුද මම අහගෙන ඉන්නේ කියලා බලන්න තමයි මේ හදන්නේ. FM 103.5 103.7 මේ වෙලාවේ. ලස්සන මැසේජ් එකක් දාපුවයි ගොඩක් අය ඉන්නෝ. නිල් මිනිවත් මතක් කරන්න ඕනේ. හායි සුබද. හායි නංගියෝ සුබ දවසක්. ඔයාට තියෙන සුබ දවසක් වෙන්න ඕනේ. පොඩිය කුමර නිල්මිනි කුමාරි තමයි මැසේජ් එකක් දාලා තිනේ. මහත්තයා ජයලත් දුව පියුමි සෙව්වන්දි වගේම පුතාලා කාංචන ඒ වගේම අසංක ඒ වගේම චූටි දංගේ අකේනා දීවොත් එකතු කරගන්න කියලා තියෙනවා. චූටි දංගේ කියන අකේන් කියන්නේ මට නිකන් නමෙන්ම හිතෙන හරිම දඟ පොඩ්ඩික් කියලා. හරිද? හැමදාම මේ ලස්සන වොයිස් එක ඇහෙනවා. හැබැයි මූණ දැකලා නැද්ද? ඒකට උත්තරේ ආත ළඟදිම හම්බ වෙයි. බලාගෙන ඉන්න. ඉතින් එහෙම තමයි නේ. සමහර දේවල් ඉතින් පස්සේ පස්සේ දකින්නකොට පොඩක් නිකන් අගේ වැඩි. ඔහොම ඉන්නකෝ ඉතින් දිගටම මේ විදිහටම ලක් කරත් එක්කම. ඔයාට WhatsApp message එකක් වගේම normal message එකක් දාන්න පුළුවන්. ඔයා කැමති කෙනෙක් එක්ක එකතු කරගන්න. Hello hello කවුද මේ? Hello hello. අනුතනදෂුම්පහෙන් ලක්කන මාත අහගෙන ඉන්නේ. මට දිල්කගේ සෙන්දුවක් දෙන්න කියලා තියෙනවා. අපි බලමු කොහොමරි දෙන්න. මම හිතන්නේ දෙන්න පුළුවන් ඔයාට. ඔයාගේ හිතේ ඉන්න සින්දුව දෙන්න, හිතේ තියෙන සින්දුව දෙන්න. අන්න මම අනු ෆැමිලිය එකේ හැමෝමයි රස සුමු හන්සි ඒ වගේම දෙව් නේතු සෙනු ඒ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඒක පාඩුව රස මුස වගේ දැක්කේ රස සුමු නේද? එයාවත් එකතු කරගන්න. සතියක ලක්කන්න අහගෙන ඉන්නේ ගුණතිලක. ඒ වගේම වසන්ත එකතු කරගෙන, කුමාරිත් එකතු කරගෙන, ගම්පලින් ජයශ්‍රී තමයි ජයශ්‍රී වෙන්න ඕනේ. ජයශ්‍රී තමයි මැසේජ් එකක් දාලා තියෙන ලස්සන සින්දුවක් ඉල්ල ගන්න. ඉනාට පුළුවන් කැමති කෙනෙක් එකතු කරගන්න. FM 93.5 93.7 මැසේජ් එකක් තියන්න. හවස 6:30 වෙන්න කලින් හරියටම තව පැයක් වගේ තමයි තියෙන්නේ. ඉක්මනට එවන්න මේ ඒ දිලිකගේ සින්දුව ඉල්ලපු කෙනාට.

0: සවස 5 විනාඩි 38යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිගේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
1: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu

0: ඔළුවට ප්‍රේෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප්ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 7374.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: රඩියෝ ITN
1: වෙලාව පසර පහයි විනාඩි 45යි.
0: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6 ට බලාපොරොත්තු වන්න සම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
1: ඩෙංගු රෝගීන් 75,000 පණිතේ මරණ වෙහෙයුම් තවත් දැඩි වෙයි. හිරණදී අයිස් කිලෝ 18ක් එක්ක සැක්කරවෙක් අතරංගුවට. විමිට්‍රික් ටොන 305ක් ගෙවුණු දින 4 රජයේ මිලදී ගනී. ඇමරිකාවට අපතක ඩොවන පාඩමක් උගන්වඩ ඉරාන උත්තරීතර නායකයා සැරසෙයි.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඔබට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 676 579.

සතියක ලක්කන හගෙන ඉන්නකොට වෙලාවනක් හරි ඉක්මනට ගෙවිලා යනවා නේද? වෙලාවකින් රැට කැමති කීම හදන ලෑස්ති වෙලා දෙනවා. ඕනේ දවස් 6යි කියන්නේ 6යි තාචුට වෙලාවයි තියෙන අවස 6 වෙන්න. ඒ කියන්නේ ආයිතින් කැමති ක හදන ලෑස්ති වෙලා දෙන්නේ ගෙදරක කිච්ච බබල්ගේ ඉන්නවනේ කලින්ම කැමති ක හදන්න වෙනවා නේද? ඒගමයි ලක්ෂර සිංහකුතු රහගෙන ඉන්න පුළුවන් වහා කොහරි ගමනක් යනවා වෙන්න පුළුවන් එමන්තන් ගෙදර ඉන්නවා වෙන්න පුළුවන් නිදහසේ ඉන්න කොටකින් ලක්ෂරම සිංහක් අහලා හිත සතුටින් තියාගන්න. ඔයාලම කියනකොට මැසේජ් එකක් දාලා දෙනවා අපිට අපි පැත්තෙන් ලංකාව විතරක් ඉඳලා හරියන්න රට රටවල අපි සංචාරය කරන්න ඕනේ නේද? අපිට අපි වෙන සරත් කුමාර් මැසේජ් එකක් දාලා තියෙන ලක්ෂණ අහගෙන ඉන්නවා කියලා ඔයාවත් එකතු කරගන්නම්. කෙනෙක් ඉන්නවා හරිම දුකින්. මොකද අචලාට වෙලා තියෙන්නේ කියන්න බලන්න. කවුද ඉතින් ඔයාගේ හිත රිද්දුවේ? මට ලස්සන සින්දුවක් දෙන්නකෝ. මං ඉතින් ගොඩාක් දුකින් ඉන්නේ කියලා තියෙනවා. කියන්න බලන්න කවුද ඔයාගේ හිත රිද්දුවේ කියලා. පොඩ කතා කරන්න ඕනේ. එහෙම තමයි ඉතින්. සමහර දේවල් ඉතින් හිත රිදෙන දේවල් වෙනවනේ. ඒ මොන දේ වුණත් ඉතින් අපි ඉස්සරහට යන්න ඕනේ දේවල් ඉවසගෙන. හැමදේම අර කියන්නේ කාලයට බාර දෙන්න කියලා. චුට්ටක් ඉවසලා ඉන්නකෝ. ලස්සන සින්දුවකට කඩ කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ අලව්වෙන් ගොනසරි කෝල් හවුස් එකෙන් තමයි උපාලි මැසේජ් එකක් දාලා තියෙන සින්දුවකට සිනුව කහන්න එකට කරගන්න. එයාගේ පවුල හැමෝමත් එක්ක මේ වෙලාවේ එයා වැඩ කරන තැන ඔෆිස් එකේ හැමෝමයි ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. සේරුවවිල කෙඩිය සමර සිංහල් මැසේජ් එකක් දාලා තියෙන එයාගේ යාළුව හැමෝමයි පවුල හැමෝමත් එක්ක ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා. ඉතින් හැමෝම එකතු කරගෙන යන හදන්නේ දීපිකා ප්‍රියදර්ශිනී මහත්මියගේ අලුතෙන්ම හඳුන රඳුන ගීතය. මීට කලින් අහන්න හම්බ වුණා නේද? ඉතින් අහලා බලන්නකෝ. පමාවියා වසන්තේ. ඒතරම්ම ලස්සන කතාවක්, ලස්සන ආදරණීය කතාවක්, ආදර කතාවක්. අහලා බලන්න.

අපි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ දරුණයක්ෙන් හවස 6යි විනාඩි 6යි. ඉතින් මට යන්න වෙන්නත් ළඟ. මොකද මොකද? මට යන්න වෙලාවත් ලඟ වෙලා තියෙන්නේ නේද? ඔයාට ඉතින් නම කියන්න ඕනේ නැත්නම් ඉක්මනට මැසේජ් එකක් දාන්න. මොකද මොකද මේ නේද? එහෙම තමයි ඉතින්. ඔයාට පුළුවන් නම් කැවිතිනි කෙනෙක් එකතු කරගන්න FM 93.5 93.7 මාව අහගෙන ඉන්න ගමන්. Hi hi good evening කියලා තියෙනවා. කවුද මේ hi hi ගගා ඉන්නේ? කොහොමද මණික? මම නම් ගොඩක් හොඳින් ඉන්නවා. ඔයා ගොඩක් හොඳින් නේද ඉන්නේ? ලස්සන hina මූණක් තියෙනවා. මට පේනවා දැන්. අපි තහගෙන ඉන්නේ ඔයාව. ඔය සින්දුකට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. අම්මා වෙරොනිකායි වගේම ජගත් ඒ වගේම පුතා ඉඳුෂා මාවයි මේ වෙලාවේ ලක්කන හන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මහරගමින් දිනෝ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දිනෝ ඉතින් ওই විදිහටම අහගෙන ඉන්න. මට ලස්සන සින්දුවක් දෙන්න. මම දැන් අසනීප වෙලා ඉන්නේ. කවුද මේ? ඉක්මනට වේට් ටිකක් අරගෙන හොඳ කරගන්න හාද? ඔයාවත් එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. හවස 6:30 වෙන්න කලින් ඉක්මනට කරත් මැසේජ් එකක් කියවන්න. එවාගේ පොයි තුසිස් මේ වෙලාවේ මැසේජ් සද්දර ලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නම් මේ ලස්සන සින්දුවට. සමහර නගර තියෙනවනේ හරිම ප්‍රේමණීයයි. සමහර නගර වල මතක ගොඩ ගැහිලා තියෙනවා නේද? එහෙම නගරයක් ඔයාටත් තියෙනවද? ආගේ ජීවිතේ මතක ගොඩ ගහපු නගරයක්?

ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

0: ආදරයේ නොමියන හඬ
1: ආදරණීය ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහකාරියට හරියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරුව සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ
0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 479.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්පත් තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 176 479 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම

0: සතියක ලකඳ
1: සතියක ලක්කන අහගෙන ඉඳලා මට ඉතින් යද වෙලාව ඇවිල්ලා තියෙන මගේ වෙලාව ඇවිල්ලා හවස 6 විනාඩි 24යි. ඉතින් මං අතට ගිහිල්ලා එන්නද? හරිස්සමට සතුටින් ඉන්න. හැට ලබන සතිය අලුත් සතියකින් අපි හම්බ වෙමු නේද? හෙටින් අලුත් සතියක් පටන් ගන්න. ඉතින් වැඩ ටික හොඳට කරගන්න මං අතට ගිහින් එන්න. මම යෂ්.

0: විද්‍යාස්ථල
1: ඩෙංගු රෝගීන් 75,000 පරිදේ මඩින මෙහෙයුම් තවත් දැඩි වෙයි. හිරණදී අයිස් කිලෝ 18ක් එක සැකරුවෙක් අතරංගුවට. වී මෙට්‍රික් ටොන් 305ක් ගෙවුණු දින 4 රජය මිලදී ගනී. යලි ගොඩනැගෙන දිට්වාවෙන් විනාශ වූ වාරි ව්‍යාපෘතේ. සංචාරකයන් ගෙන් පිරී ගිය ජුලි මාසයේ පළමු දින 15. ඇමරිකාවට අමතක නොවන පාඩමක් උගන්වන්න ඉරාන උත්තරීතර නායකයා සැරසෙයි. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතාරණ. ඩෙංගු රෝග ලක්ෂණ පවතින අවස්ථාවල පාරම්පරික ඖෂධ ලබා ගැනීමෙන් වළකින ලෙස වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඇතැම් පිරිස් එලෙස පාරම්පරික ඖෂධ ලබා ගැනීම තුළින් රෝගී තත්ත්වයේ උත්සන්න වූ පසු රෝගල්ගත වීමේ ප්‍රවණතාවක් වාර්තා වී තිබවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ. මේ අතර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75,000 ඉක්මවා ගොස් තිබෙනවා. සිදුවෙති බර්ණ සංඛ්‍යාව 53ක් බවයි ජාතික ඩෙගු මර්ධනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංකර මහතා ප්‍රකාශ කළේ.
2: මරණ 53ක් වාර්තාලා තිබෙනවා. මරණ 53න් කාන්තාවන් 37කුත් පිරිමි පක්ෂයෙන් 16කුත් වාර්තාවලා තිබෙනවා. මේ ජූලි මාසයේ විතරක් ගත්තොත් 19,100ක් රෝගීන් වාර්තාවලා තිබෙනවා. එයින් වැඩිපුරම ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වෙන්නේ 22.94%, කොළඹ දිස්ත්‍රික්කෙන් 19.95% වාර්තාවලා තිබෙනවා. તો යම්කිසි අඩුවීමක් ඇතරම තිබෙනවා. නමුත් දෛනිකව 800 ගණනක් වාර්තනවා කියලා කියන්නේ තාමත් අපි ඉන්නේ අවදානම් තත්යක. ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා කාන්තාවන්ට මේ රෝගී ලක්ෂණ ඇති වුණොත් එහෙම වහාම පළවෙනි දවසේම රෝහලකට ගිහිල්ලා හෝ වෛද්‍යවරයෙක් ගාවට යොමු වෙලා ඒ උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගන්න කියලා. සමහර රෝගීන් එනවා කියලා මේ පාරම්පරික ඖෂධ අරගෙන. එහෙම ඖෂධ ගන්න පුළුවන් අවස්ථාවල් තිබෙනවා. නමුත් මේ ඩෙංගු රෝගයත් එක්ක සලකනකොට එසේ නොකළ යුතුයි කියන එක තමයි. මොකද එවැනි රෝගීන් ඉතාමත්ම අමාරු අවස්ථාවකට පත්වලා තමයි රෝහල්ගත වෙන්නේ. ඒ අවස්ථාවේදී අක්මාවට බලපාලා තිනවා ඒවා, වකුගඩුව වලට බලපාලා තිනවා. ඒකට ඒ ප්‍රතිකාර කරලා නැවත ඒ රෝගියාව සුවපත් කිරීමට ඉතාමත්ම අමාරු තත්ත්වයක තියෙනවා කියලා විශ්වඥ
1: ඩෙංගු රෝගය වළක්වා ගැනීම සඳහා පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් දිවෙන පුරා කණ්ඩෝම ක්‍රියාත්මක කරනවා. ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන් මහනුවර මහනගර සභාව සංවිධාන කළ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වුණේ දුඩම්වල ප්‍රදේශයේදී. කිලෝමීටර 6කට වැඩි වපසරියක් අවදිය වන පරිදි පිරිසිදු කිරීම සිදු වුණා. වවුනියා දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ගතිත පීවර පිළිබඳව සාකච්ඡා කිරීමේ හමුවක් නියෝජාභාතය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්තුණා. අවිධිමත් ලෙස කැලිකසල බැහැර කිරීම, ජලය රැඳී ඇති ස්ථාන පිරිසිදු කිරීම ඇතුළු ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කළේ. අයිස් භද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 710ක් සමග සැකකරුවෙකු අතරංගුවටගත් බව පොලිසිය පවසනවා. වැටලීම සිදු කළේ හිරඳ පොලිස් වසමේ රුක්ඝාතටුපුල ප්‍රදේශයේදී. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විභාෂනාශීල ධාරින් කණ්ඩායමකට ලැබුණ තොරතුරකට අනුවයි. සැකකරු සන්තකයේ තිබේ භද්‍රව්‍ය තොගය සමග විද්‍යුත් තරාදියක්ද සොයාගෙන තිබෙනවා. 26 හැවිරිදි සැකකරු අලුබෝ මුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවේ. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් මෙම භද්‍රව්‍යතුගේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙනුගේ බෙහෙවීම් මත දිවිනේ විද ප්‍රදේශවලට බෙදාහැරීමට සහ ජවරම් කිරීමට රැගෙනවිත් ඇති බවට අනාවරණය වී තිබෙනවා. සැකකරු අද පරදුර බහිස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර අයිසා හෙරෝයින් භද්‍රව්‍ය වෙන්ව මත්පිත් තොගයක් සමග තවත් සැකකරුවෙකු කිරිබත්ගොඩ දික්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කොළඹ දිසා අපරාධ කොට්ටාසයේ ධාරින් සිදු කළ වැටලීමකදී සැකකරු ළඟ තිබේ අයිස් භද්‍රව්‍ය කිලෝ 6යි ග්‍රෑම් 96ක්, හෙරෝයින් කිලෝ 2යි ග්‍රෑම් 70ක් සහ මත්පෙති 5000ක් දසවා ගැනීමට හැකි වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පිළියන්තල බෝකුන්දර වීරසිංහ බවද ප්‍රදේශයේදී පොලිස් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. ඒ භද්‍රව්‍ය වැටලීමක් අතරතුරදී යතුරුපදියකින් ගමන් කළ සැක් කටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කළා. එම අවස්ථාවේදී සැක්කරු පොලිසියට තියුණු ආයුධයකින් පහර දීමට උත්සාහ කිරීම හේතුවෙන් පොලිසිය වෙඩිතැබීමක් සිදු කිරීමටයි පියවර ගත්තේ. එහිදී තුවාල ලැබූ සැක්කරු කළුබුවිලි රෝහලට ඇතුළත් කර තිබෙනවා. දිට්වා සුලිකුඩාට වෙන් හානිට පත් බදුල්ල බීගහකි උලතල් දෙන මහවාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසස්කරණ ආරම්භ කෙරුණා. මෙම ව්‍යාපෘති සඳහා වැයකිරෙන මුදල රුපියල් 1,227ක්. දිට්වා අපදාවෙන් තල් දෙන මහවාරි ව්‍යාපෘතියේ ස්ථාන කිහිපයක්ම බිඳී ගොස් විනාශයට පත්ව තිබුණා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඍජු අධීක්ෂණය යටතේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ සහ ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් ඉතා කෙටි කලක් තුළ එහි තාවකාලික ප්‍රතිසස්කරණ සිදු කිරීමටයි පියවර ගත්තේ. එම ප්‍රතිසස්කරණවලට සීමා නොවී රුපියල් 1,227ක දැවැන්ත පිරිවැයක් දරමින් ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසස්කරණ ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,
0: මේ වෙනකොට මේ දිට්වා වලින් විනාශ වෙච්ච මහාවාරි මාර්ග මුලින් පටන් ගත්තා වේගෙන් ගිය තැන්වල ඌමායල ව්‍යාපාරයට දැම්මා ₹22.6 billion. දැන් සෑහෙන වැඩ ඉවරයි කොටස. තව සල්ලි දානවා දෙවෙනි අදියරේ. බදුලෝයේ ව්‍යාපාරේ තමයි වැඩිම දැන් මේ වියලුවේ මේ වෙනකොට දාලා තියෙන්නේ. අපි දාලා තියෙනවා ₹32.4 billion. බත් මැඩිල්ලට දාලා තියෙනවා ₹13 billion. මෙන්න මේ කියපු ව්‍යාපෘති හතරට විතරක් අපි දාලා තියෙනවා ₹80.2 billion. ලක්ෂ වලින් ගත්තොත් ₹1,820,000 දාලා තියෙනවා. මේ මාස කීපය ඇතුළේ දැන් වැඩ යනවා ඒවා. තව සල්ලි එවනවා, හදනවා. නිලධාරි දේශපාලන අධිකාරියෙක් ගම් ඔක්කොම එකතු වෙන්න මම මේ කියන්නේ.

0: 4000ක් ඉල්ලලා තියෙන අලුතින්. අපි එක ගේනවා, හදනවා. කවදාවත් බදුල දිස්ත්‍රික්කෙට ඒ වගේ මුදලක් ඇවිල්ලා නැහැ.
1: දිට්ව සුලි කුණාට් වින් දැඩි ලෙස හානියට පාද හොරු පතාඩ බේක් කෑම් වැව රුපියල් මිලියන 57ක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කරනවා. දිට්ව බලපෑමෙන් වැව් බැබ්බට සිදුව තිබුණේ දැඩි හානියක්. කාටකස්තිගලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිට අයත් මෙම වැව රුපියල් මිලියන 57කට වැඩි මුදලක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කරනවා. කුඹුරු අක්කර 200කට වැඩි ප්‍රමාණයක් අස්වැද්ද වීම සඳහා මෙම වැව තුළින් ජලය ලබා දුන් අතර වැව් බැම්ම කැඩී යාම හේතුවෙන් ගොවි ජනතාව ගැටළු රැසකට මුහුණ දී සිටියා. ඊට විසඳුම් ලබා තිබෙන් උතුරුමැද පළාත් කෘෂිකර්ම ඉඩම් හා වරිමාර්ග අමාත්‍යාංශයේ මැදිහත් වීමෙනුයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. යලකඳේ වී බිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී අලෙවි මණ්ඩලය දින හතරක් තුළ වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගෙන තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් මෙවර මිලදී ගැනීම ආරම්භ වූයේ පසුගිය 13 වනදා. ඒ අනුව 17 වනදා වන විට මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගෙන ඇති බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ. මොලතිව්, කිල්නොච්චි, වවුනියා සහ හම්බන්තොට යන දිස්ත්‍රික්වලද වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුවන බව මණ්ඩලය පවසනවා. දිවිලි පුරා ස්ථානයක 143කදී වී මිලදී ගැනීමට ගොවි ජනතාවට පහසුකම් සලසා තිබෙනවා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ මෙට්‍රික් ටොන් 15,000ක් මිලදී ගැනීමේ පහසුකම් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ තුල ක්‍රියාත්මක කර ඇති බවයි. නඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 130කටත්, කිරි සම්බා වී කිලෝවක් රුපියල් 140කටත් මිලදී ගැනීමට රජය සහතික බිලක් නිකුත් කොට තිබෙනවා. ජූලි මාසයේ පළමු දින 15 තුලදී මෙරටට සංචාරකයන් 90,000ක් ඉක්ම වූ පිරිසක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තහවුරු කරනවා. එම කාලය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 20,480ක්. ඊට අමතරව චීනය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රසකින්ද සංචාරකයන් පැමිණ තිබෙනවා. ජූලි මාසයේ පළමු දින 15 තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 90,121ක්. ඒ අනුව මෙම වසරේ ජනවාරි 15 වනදා සිට පසුගිය 15 වනදා දක්වා කාලය තුළ 112,000කට වැඩි සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර නිරුද්දකට දේපොදක් 2026 දෙවන අදියර ඇල්ලට හුස්මක් සමාජ සත්කාරක වැඩසටහන ඇල්ල සංචාරක ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් පැවැත්වුණා. අද ඇල්ල සුරකිමින් හෙට පරපුරට හරිත උරුමයක් දයාද කර දීම මෙහි අරමුණයි. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මේ සංවිධානය කර තිබුණා. සංචාරක ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ඝන අපද්‍රව්‍ය සහ කැලි කසල ඉවත් කර පිරිසිදු හරිත නගරයක් බිහි කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණා. පැරකුම් ලෙගසි පොළොන්නරුව දිස්ත්‍රික් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන ආරම්භ කෙරුණා. දිවිදේ පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත සංචාරක ගම්මාන වැඩසටහන් මාලාවේ පළමු අදියර ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ. ඒ අනුව පොළොන්නරුවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ව්‍යාපෘති රසක් සැලසුම් කර තිබෙනවා. ඇතුමල් වැව ආශ්‍රිතව බෝට්ටු සවාරේ වනජීවී නරඹුම් අත්කම් නිර්මාණ ගම්මානයක් සහ දේශීය හා විදේශීය ආහාර රසවිදීමේ පහසුකම් ඇතුළු අංග රැසක් ව්‍යාපෘතියට ඇතුළත්. ප්‍රජා ශක්ති දිළිඳු කමතුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 100ක මුදලක් වෙන් කර තිබෙනවා. ඊට අමතරව පොළොන්නරුවේ සෙසු සංවර්ධන කටයුතු සඳහාද රුපියල් බිලියන 618ක් වෙන් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. පොළොන්නරුව, තමන් කඩුව, ඇතුමල් පිටිය සහ මොනියන්ටි අඩ ග්‍රාම නිලධාරී වසම් සංචාර ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ පැරකුම් ලෙගසි ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ අමාත්‍ය උපාලි පනිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
2: ප්‍රජා ශක්තිය දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයේ ගොඩනගලා තිබෙන්නේ ජනතාව සඳහා කියන අදහසින්ම නෙමෙයි, ජනතාව සමග සංවර්ධනය කියන අදහසින්. ඒ නිසා තමයි සෑම ගමකම ප්‍රජා සංවර්ධන සභාවක් තියෙන්නේ. ඒකේ ජනතාව විතරක් ඉන්නව නම් ජනතාව විතරක්ම කරන බෑ, ජනතාව විතරක් නෙමෙයි ඉන්නේ, ඒ ක්ෂේත්‍රයේ අනුයුක්ත සියලු රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. එතකොට ප්‍රදේශයේ සංවර්ධනයට දායක

0: ප්‍රධානත්වයක් දක්වන්න කැමති ව්‍යවසායකයන්, උගතුන්, බුද්ධිමතුන්, රාජ්‍ය නිලධාරීන්, විදේශගත ශ්‍රී ලාංකිකයන් ඒ ප්‍රජා සංවර්ධන සභාවේ දායකත්වය ගන්න පුළුවන්. ඒ වගේම දේශපාලන අධිකාරී ප්‍රජා සංවර්ධන සභාවේ සභාපතිව නම් කරන්න පුළුවන්. ඒ නිසා මේ ඔක්කොම එකතු වෙලා තමයි ජනතාව සමග තමයි අපේ ගම් දියුණු කිරීමට මේ වැඩසටහන අපි නිර්මාණය කරලා තිබෙන්නේ.
1: වසර 26ක් ලංකාවට අහිමි වූ ඔලිම්පික් පදක්කම් යළි හිමිකර ගැනීම වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. එල්පිටිය නගරයේ ඉදි කළ ගෘහස්ථ ක්‍රීඩාකාරයේ විවෘත කිරීම අවස්ථාවට එක් වෙමින්
2: ලංකාවේ පළවෙනි වතාවට ජාතික ක්‍රීඩකයන් නිර්මාණය කළා. ඒ ක්‍රීඩකයන්ට ජීවත් වෙන්න පුළුවන් හොඳ ගෙවීමක් කළා. ඒ විතරක් නෙමෙයි, ඒ ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවන්ට පවා ලංකාවේ පළවෙනි වතාවට තමයි පුහුණුකරුවෙකුට ගෙවීමක් කරන්න ආරම්භ කරේ අපි 2025 අප්‍රේල් මාසේ. අපි ප්‍රෝග්‍රෑම් එකක් හදුවා මිෂන් ඔලිම්පික් 2028 කියලා. අපිට ඔලිම්පික් තීරණයක් නැතුව තිබුණු දවසක් හැබැයි අපිට නිකන් අපිට තීන හැබැයි යනවා. අපිට දැන් ඔලිම්පික් ක්‍රීඩකයෝ මතුවෙමින් එනවා. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා ලංකාවේ ක්‍රීඩාවේ මීට වඩා ඉදිරියට ගෙනියන්න මේ ක්‍රීඩාව ජයග්‍රහණී නිර්මාණය කරනවා වගේම ක්‍රීඩාව කියන්නේ කුසලාන දිනීම විතරක් නෙමෙයි, ඊට හරියට සමාජ වටිනාකමක්, සමාජයේ විනයහඟ, පෞරුෂයක් කියන මිනිස්සු හට නිරෝගී මිනිස්සු හදන ක්‍රියාකාරකමක්. ඒ නිසා අපි ඒ වෙනුවෙන් මැදිහත් වීමක් කරලා තියෙනවා. අමාත්‍යාංශයේ විදියට විශාල ක්‍රීඩා ප්‍රමාණයක් අපි හදලා තියෙනවා, අදාළ පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සම්පත් අඩුවෙම වෙනු ප්‍රදේශවලට අපි විශාල මැදිහත් වීමක්, විශේෂ මැදිහත් වීමක් කරලා තියෙනවා ලංකාවේ ක්‍රීඩාවල නැගා සිටින.
1: රථවාහන අනතුර ඔබ කර ගැනීම සඳහා අවශ්‍ය සියලුම තාක්ෂණික ක්‍රියාමාර්ගයන් මෝටර දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන බව සහකාර කොමසාරිස් කාර්මික සහ සංවර්ධන චමිල වසල බුදුකුමාර මහතා පවසනවා. ඒ ස්වාධීන රූපවාහිනී වීකින් ප්‍රෙස් වැඩසටහනට එක් වෙමින්
3: මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කෙරෙන සිදු කෙරෙන කාර්යභාරයන් අතර ප්‍රධාන කාර්යයන් දෙකක් තමයි රියදුරු බලපත්‍ර ලබා දීම සහ වාහන ලියාපදිංචිය කියන එක. මේ දෙකේදීම අපි උත්සාහ කරන්නේ මේ රටේ මිනිසුන්ට, මේ රටේ මහජනතාවට පාර පාවිච්චි කරන සියලු දෙනාටම වඩා නිවැරදි යමක් ලබා දෙන්න. ඒ නිසා අපි විශ්වාසයෙන් කටයුතු කරනවා සහ විශ්වාසයෙන් ප්‍රකාශ කරන කැමැති මේ අවස්ථා දෙකේදීම අපි අපේ ප්‍රිම දායකත්වය ලබා දෙනවා කියන වාහනයක් ලියාපදිංචි කිරීමේදී අපි ඒ පිළිබඳ සියලුම නිර්ණායක සපුරලත් විතර තියෙනවා නම් පමණයි වාහනේ පාරට පාවිච්චි කරන අවස්ථාව දෙන්නේ. ඒකෙන් අපි දෙන පණිවිඩය තමයි හෙට දවසේ මහමග සුරක්ෂිතතාවය කියන එක. විශේෂයෙන්ම අපි මේ ටේකියා වැඩසටහන ආරම්භයේදීම ව්‍යාපෘතියක් හැටියට මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුව පටන් ගත්ත මේ දකුණෙන් පටන් ගමු කියන කතාව. උත්සාහ කරනවා මේක ලංකාවේ ෆැෂන් එකක් කරන්න. ත්‍යානුකූලව පාසල් යන වයසේදී විතරයි දරුවෙක් දකුණු පැත්තේ යෑම අනිවාර්ය වෙලා තියෙන්නේ. නමුත් ඊට එහා ගියාම අපි දන්නවා පාර දකුණු පැත්තෙන් ගියොත් හොඳයි, නැත්නම් අනිත් පැත්තෙන් ගිහිල්ලා ජීවිතේ බේරගෙන යන්න පුළුවන් කියලා. හැබැයි ගැසට් වෙච්ච නීති රීති තියෙනවා පදිකයින්ට සහ පාපැදිකරුවන්ට සහ වාහන පදවන්නට. හැබැයි මේකෙන් වාහන පදවන අය විතරයි මේ නීති රීති දන්නේ කියන එක සමාජ මතය තමයි සමාජ පැලපදියම් වෙලා තියෙන්නේ. මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුව හැටියට සුරක්ෂිත මහමගකදී අපි සහතිකයක් ලබා දෙනවා මේ පාරේ ගමන් කරන සියලුම වාහන කාර්මික தත්ත්වයේ හොඳ தත්ත්වයේ වාහන ධාවනය වෙන බවට.
4: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
1: ඇමරිකාව අකණ්ඩව ප්‍රහාර එල්ල කිරීම සිදු කළහොත් ඔවුන්ට අමතක නොවන පාඩමක් උගන්වන බවට ඉරානයේ උත්තරීතර දායක මොජ්තාබා කබේනි අනතුරු අඟ වෙනවා. ඉරානයේ ඉලක්ක රසකට අකණ්ඩව අටවන දිනටත් ප්‍රහාර එල්ල කිරීමටයි ඇමරිකාව කටයුතු කළේ. ඇමරිකා බද්දිම අනදින බද්‍යස්ථානය නිවේදනය කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය පාලනය කිරීමේ ඉරානයේ හැකියාව අඩපණ කිරීම සඳහා ඉරානයේ ඉලක්ක රසකට ප්‍රහාර එල්ල කළ බවයි. ඉරානයේ හෝමුස්ගන් පළාතේ ප්‍රදේශ කිහිපයකට හා කේශ්මී දූපත ඉලක්ක කර ගනිමිනුයි ප්‍රහාර එල්ල කර ඇත්තේ. එමෙන්ම කුසිස්තාන් පළාතේ ෂඩීගන් වෙතද ඇමරිකාව ප්‍රහාර එල්ල කර තිබෙනවා. ප්‍රහාරන්ගින් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර නිවාසික මෙන්ම වාණිජ යටිතල පහසුකම් වලට හානි සිදු ඇති බවයි ඉරාන බලධාරීන් සඳහන් කරන්නේ. මේ අතර ඉරානයේද ඇමරිකා ඉලක්ක වෙත ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා. ඔවුන් ජෝර්දානයේ ඇමරිකා ඉලක්කයකට එල්ල කළ ප්‍රහාරයකින් ඇමරිකා සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එබෙන්ම තවත් සෙබළෙකු අතුරුදන් වී ඇති අතර සෙබළුන් හතර දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම මරණ ඉතා කනගාටුදායක බවයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. ඉරානයට න්‍යෂ්ටිකාවයක් තබා ගැනීමට කිසිදු විටක ඉඩ ලබා නොදෙන බවද ඔහු සඳහන් කළා. ඉරානයේ ඉහළ පෙළේ අණදිල්ලධාරියෙකු ඇමරිකාවට අනතුරු අගෝබින් සඳහන් කර සිටියේ ඕනෑම ආක්‍රමණයකට හෝ මේච්චත්වයකට ඉරානය සන්නද්ධ හමුදාවන්ගෙන් තීරණාත්මක හා විනාශකාරී ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවයි. මේ අතර ඇමරිකා ප්‍රහාරයන් අකණ්ඩව සිදු කළ හොත් ඔවුන්ට අමතක නොවන පාඩමක් ලබා දෙන බව ඉරානයේ උත්තරීතර නායකයා අනතුරු අගවනවා. ට්‍රම්ප්ගේ අත්සන කිසිදු වැදගත්කමක් නොමැති බවත් හිරිහිර කිරීම ඇමරිකා විදේශ ප්‍රතිපත්තියේ මූලික අංශය බවත් මෝජ්තාබා කමේනී පවසනවා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සහ ජැස්මර් කිංග්ස් කණ්ඩායම අතර තරගය බේවන විට පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පළමුවෙන් පන්දුර පහර දුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම 19:13 සීලු ක්‍රීඩකයන් තැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 130ක්. ඒ අනුව ලකුණු 131 ඉලක්කයක් හඹා යන ජැස්මර් කිංග්ස් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර 14:04 කඩලු පහක් දැවී ලකුණු 93ක් රැස් කරගෙන සිටියා. තරගාවලියේ හතරවන තරගය ලෙසයි මෙම තරගයේ පැවැත්වෙන්නේ. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. ඩෙංගු රෝගීන් 75,000 පණිද්දී මඩින බෙහෙවුම් තවත් වැඩි වෙයි. හිරණදී අයිස් කිලෝ 18ක් එක්ක සැක්කරුවෙක් අතරංගුවට. වී මෙට්‍රික් ටොන් 305ක් ගෙවුණු දින 4 වජ්‍ර මිලදී කඩේ. යලිකොට් නැගෙන දිට්වාවෙන් විනාශ වූ වාරි ව්‍යාපෘති. සංචාරකයන්ගෙන් පෙරී ගිය ජුලි බාසේ පළමු දින 15. ඇමරිකාවට අමතක නොවන පාඩමක් උගන්වන්න ඉරාන උත්තරීතර නායකයා සැරසෙයි. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙත් දිභාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අහන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ රේඩියෝ
1: පාට පොතක් පිළකලා කලල් කලාවේ
2: ආදරේ උණුසුම විරහවේ වේදනාව
0: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
2: ආදරණීය ජීවිතය ඉරිදා රාත්‍රී හතට හිමාලික
0: සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0.76 325 25 අමතන්න
4: රාත්‍රී 7 විනාඩියකයි.

0: ITN රටට වග කියන රේඩියෝ
1: එයාව දැක්ක වෙලාවේ
2: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳන වාගේ ලස්සනයි
1: එයාගේ ආදරේ හිතෙන වෙලාවේ
2: තයිපන් මහල්ලා තනවන් නෙමෙයි මත්
1: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම හැම එයාගේ හැඟ

රාත්‍රි 7යි විනාඩි 8යි වෙලාව ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුමයි. ඉතින් ඔන්න ආදරෙන් අරන් ඇවිල්ලා දින හරියටම සතියකට පස්සේ. ඉතින් කොහොමද යාළුවනේ? හැමෝම හොඳින් ඉන්නවා කියලා තමයි හිතන්නේ. එහෙම තමයි ඉන්න ඕන, සතුටින් ඉන්න ඕන. ජීවිතය කියන්නේ එහෙම එකක් නේද? අපි ජීවිතේ පුළුවන් තරමක් අපේ හිත සතුටු කරගන්න, අපි අපිට අව්‍යාජව අපේ හදවත සතුටු කරගන්නව නම් අන්න එක තමයි සාර්ථක ජීවිතයක් කියලා කියන්නේ. ඉතින් වාසනාව වුණත් එතකොට තමයි දොර ඇරලා අපි දිහා බලන්නේ නේද? වාසනාවට දොර ඇරගන්නවා කියලා කියන්නේම ජීවිතේ සාර්ථක කරගන්නවා කියන එක. ඉතින් සාර්ථක කරගන්නේ කොහොමද ජීවිතේ? අපිට තියෙනවා අරමුණු නේද? ඕනම කෙනෙකුට ජීවිතේ අරමුණක් තියෙනවා, බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ අරමුණ සාර්ථක කරගන්න තමන්ගේ දැක්මත් එක්ක ඉතින් කොහොම හරි ඉදිරියට යන්න ඕන. කොහොමද යන්නේ? උත්සාහයෙන් නේද? ජීවිතේ ජය ගන්න හදවතේ තියෙන උත්සාහය. හදවතේ විතරක් උත්සාහය තිබිලා මදි. ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. ඒ කැපවීමට තමයි යම් දවසක ඔබට ජයග්‍රහණය හිමි වෙන්නේ. ඉතින් එහෙම ඔබේ ජීවිත ඔබේ බලාපොරොත්තු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරලා ඉතින් රාත්‍රි 9 වෙනකම මේ ආදරේ බෙදා ගන්න ළඟින් ඉන්න කියලා තමයි කියන්නේ ආදරේ. මේ ආදරේ කාගේද? මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ. රාත්‍රි 9 වෙනකම් 93.5 93.7 ආදරණීය ජෝතිගේ ආදරේ දිනවා. ඒ වගේම තමයි ලක්කඩ ඔෆිෂියල් Facebook page එක පැත්තට ගියොත් ලයිව් එක බලන්න පුළුවන්. ලයිව් එකට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ඔන්න වෙනද වගේම අපිට WhatsApp එකට ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ඕන. ඉතින් ආදරණීය ජෝති ගැන කවියක් නේද? කවියක් එවන්න ආදරණීය ජෝති වෙනුවෙන්. ඔන්න හිමාල් බලාපොරොත්තුවෙන් ඉන්න පුළුවන් විදිහට කියන්න. හරි. ඉතින් 0703 93 5 93 7 0703 93 5 93 7 අපේ සුපුරුදු WhatsApp අංකයේ විවෘතයි රාත්‍රී 9 වෙනකම්. ඒ වගේම තමයි 0112 775 766 0112 775 285. මේ අංක දෙකත් ඉතින් මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන අංක දෙක තමයි නේද? හරි. ඔන්න ඉතින් ආදරේ බෙදා ගන්න ලස්සන මැසේජ් එකක් දාලා තියන්න. ආදරණීය ජෝති වෙනුවෙන් මේ ආදරේ ජීවමානයි. මේ ආදරණීය ජෝතිගේ ආදරේ.

ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: ලකඩ රඩියෝ ITN
1: ක්‍රෂික්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දයයි.
2: අනුරාගතේ පුල් මිසරමනු
3: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය
4: මහිතෝ ගිහිල්ලත් ඇති කියලා. අද ඕටි කරනවා කිව්වනේ. බෑ කියලා හිතුණා ෂේප් එකේ පැනක. අර ගෑණිව තරහ කරගන්න. එයා කොහොමත් මාත් එක්ක තරහයි. අයි අමුදෙන් තරහ කරගන්න දැන්.
3: සමරය.
4: අයි මොකද?
5: තරහටද උසයන්නේ නැත්තම් ඇඳුමටද නිරලා පේන්නේ?
4: තොට තියෙන රුදා මොකද්ද?
5: නෑ අවුලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ.
3: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0776 366 176 අංකයට ඔබ

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රී 7 විනාඩි 23 ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව ඉතින් ඔන්න අපි අද වැඩසටහනේ මුලින්ම යන්නේ මාතර පැතර අයබුවන්
3: නිමල් මාත්මයා
2: කොහොමද ඉතින් ජීවිතේ
3: ජීවිතේ සුන්දරයි ඉතින් යෝති රාත්‍රිය අහනක
2: ඉතින් මේ සුන්දර ජීවිතේ අපි ආදරෙන් කාවද එකතු කරගන්න ඊළඟ ගීතයට
3: ගීතය අහන්න එකතු කරගන්නවා මාතර කුමාතුංග මාවතේ පර්ලින් හොටලේ මම කින්ස්ලි ද සිල්වා ශම්මි විරෝෂන් ඉදේශා ඒ වගේම සජානි රාධා වටුන්නේ ගාමිණී වීරසිංහත් අලව්වෙන් සුභාසිනිත් මත්තෙගොඩ අනිල්මෙන් ඩිසුත් ඒ වගේම බදුල්ලේ ඥානා කුමාරිය තුළු පවුලේ සැමත් විශේෂයෙන් එකතු කරගන්නවා. දැන් මගේ මාතර සියලුම යල්නුවන් සමග දැන් ලක්කඳ ආන ගෝති රාත්‍රිය ආන සියලුම මගේ හිත මිතුරන් සමග මාතර සියලුම යාළුවන් එකතු කරගෙන ඔබතුමාත් මේ ගීතයට එකතු කරගන්න. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට.
2: ආයෙ දවසකදී මේ ආදරේ බෙදාගන්න අපි කතා කරමු. ජෝතිමත් රාත්‍රියක් වේවා.
3: සුබ රාත්‍රියක්, ජෝති රාත්‍රියක් වේවා.
2: එහෙම තමයි තමන්ගේ ව්‍යාපාරයේ වැඩ කටයුතු කරන ගමන් වුණා තාදරණී ජෝතිව අපිට අමතක කරන්න බෑනේ. දහසක් රාජකාරී වුණාට මේ වෙලාව කියන්නේ අතිශයම කාර්යබහුල වෙලාවක් නේද? ඒ කොහොම වුණත් ඉතින් ආදරණී ජෝතිගේ ආදරේ ඉතින් අමතක කරන්න බෑනේ. ඒ හින්දා තමයි ඉතින් මේ පැය දෙක ඔබ ජෝති වෙනුවෙන් කරගන්නේ. හරි WhatsApp chat එකේ පැත්තට යන දන්නේ සුබ සන්ධ්‍යාවක් වේවා හිමාල් මල්ලි. හොරණින් තමයි මැසේජ් එකේ වෙල තින් ලලිත් කුමාරය. මේ වෙලාව ලලිත් කුමාරත් එක්ක ඉන්නවලු ඥානරත්නේ වගේම ගුණසේකර එවගේම ලක්කණ අහගෙන සියලු දෙනා ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් අහමු කියලා තමයි මැසේජ් එකේ දිනන අද දවසේ මුල්ම මැසේජ් එක හොරණින් තමයි. ඉරු දිනයක් උදා වෙනතුරු බලමින්නේ ආදර ජෝති ගීවැල් ඇසුමට සැරසෙන්නේ ජෝති රසය ලොවටම ඇසුමට දෙන්නේ තුති පුද කරමු ලක් හඬ කුමරියේ සැමදා මෙලසිනේ. අන්න එහෙමයි ලක්කණර කියන්නේ නේද? ලක්කන කුමරිය කියන්නේ ලක්කනට තියෙන ආදරේ හින්දා නේද? තාත්ත කෙනෙක්ට දුවෙක්ගෙන් තියෙන ආදරය වගේ. හරි. සුබම සුබ ජෝති රාත්‍රියක් වේවා හිමාල. අදත් අපි ජෝති රාත්‍රිය අහන ගමන් ඉන්න අපි ලස්සන සින්දුවල එකතු කරගන්න කියලා අක්කර 40න් තමයි පත්මමී මැසේජ් එකේ වෙල් තියෙන්නේ. මහත්තයා වසන්ත පුතාලා දෙන පාඩුවල් විහාසය වගේ මාකොලි ලසන්තිය අක්කා ගිහන් සද්දුවත් මේ වෙලාවේ ලක්කන අහන් ඉන්න සියලු දෙනාම ආදරෙන් එකතු කරගෙන ඔන ලක්කන හැමෝම ආදරෙන් එකතු කරගන්න ලක්කනද මේ වගේ වැඩසටහන් කරන්න තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා තමයි ඔන්න පත්ම ප්‍රාර්ථනා කළේ. ඔන්න පත්මගේ ප්‍රාර්ථනාව ඒ විදිහටම ඉෂ්ට වෙනවනේ. ඉතින් බොහොම ස්තුතියි ඒ ප්‍රාර්ථනාවට. එයම කියලා නදන්නේ දිවුල් වීඩියෝ පැත්තර තමයි යනදන්නේ. අකිල මදුශංක පුතාගේ මැසේජ් එක කියවන්න. මාමේ මම දිවුල් පිටියෙන්. අපි හැමදාම ජෝති රාත්‍රිය අහනවා. ඉතින් උන අදත් අපිව එකතු කරගන්න. අම්මා සවනලතා තාත්තා රංජිත් ඒ වගේම අයියා ඉෂාන් ඒ වගේම මේ වෙලාව ජෝති රාත්‍රිය අහන් ඉන්න හැමෝමත් මාමේ ඔයාවත් ලස්සන සින්දුවකට එකතු කරලා ලස්සන සින්දුවක් අහමු මාමේ කියලා තමයි ඔන්න අපිට අකිල කියන්නේ. දෙන්න අකිල වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. උකුප වෙල ගල් ඒ ජයන්ත තමයි මේ මැසේජ් එක යවන්නේ. ජයන්ත එළලු කඩෙන් ජයන්ත ජෝති රැය කියන්නේම 5000 ගණනක් දැල්වෙන රාත්‍රියක් විතරක් නොවේ. මනුෂ්‍යත්වයේ සහෝදරකම සනසීම යහපත් සිතුවිලිකින් හදවත් තුළ දැල්වෙන්න ඕන. එම අසිරිමත් මොහොතක් තමයි ජෝති රාත්‍රිය කියන්නේ. උකුවල ගල්වේ ජයන්ත එළලු කඩෙන් ජයන්ත ඒ වගේම මේලායේ සද්දන ජෝති රාත්‍රිය දාගෙන තියෙන එළලු කඩේ කියලා තමයි ජයන්ත කියන්නේ. චාරිකා අනුහස් ගිම්හාන් ඒ වගේම සුනිල් අයියා පුංචි අයියා තුසිත ලොකු චූටි ඒ වගේම කඩේට ඇවිල්ලා ඉන්න යාළුවොත් අපි ආදරෙන් එකතු කරගමු. සමගේම ජීවිත ආලෝක වේවා කියලා තමයි ඉතින් ඔන්න අපිට ජයන්ත කියලා ඒවල තියෙන. ඉතින් ජයන්ත වාගේ ප්‍රාර්ථනාව එසේම වෙන්න ඕන ඉතින් නේද? ආදරණීය ජෝතිගෙත් ප්‍රාර්ථනාව එක තමයි. ජෝතිය කියන්නේ මහලෝකයනේ. ඉතින් වැඩ කටයුතු බොහොමයක් අස්සේ ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්න වෙලාවෙත් අපිට මැසේජ් එකක් තියෙනවා. ආදරණීය ජෝති වෙන 0703 93 5 93 අතර ඒ වගේම තමයි 0112 775 766 1 2 775 285. අපේ දුරකථන අංක දෙකම විවෘතයි රාත්‍රී 9 වෙනකන්. මේ ආදරේ බෙදා ගන්න මේ ආදරණීය ජෝති.

0: ලකඬ රේඩියෝ ITN
1: අඩකුඹුරේ රළුමාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agri Business within සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: හැමෝම එකම රේසක තුවාදී ඔයා ෆුල් චින් එකේ බයික් එකේ වයිනේද ගමන
4: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ
3: වංගුණත් වෙපාරක් උනත් ෂුවර්ද

0: සේවේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් බහර දිය හැක. වැඩි විස්තර සඳහා 0712-774-424-0112-775-493 අමතන්න.
1: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
3: ආදරණීය ජෝති.
4: රාත්‍රී 7:41 වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව. ඉතින් මම අපි යන්න හදන්නේ වැඩසටහනින් කොටිය කුඹුර පැත්තට. අයිබෝන්.
5: අයිබෝන් හිමල් මාත්‍යා.
4: කොහොමද ඉතින් කොටිය කුඹුර පැත්තේ තොරතුරු?
5: කියන්න නරන්නම් කිව වෙනසක් නෑ. වහිනවා, පායනවා. ඉතින්
4: ඔහේ ඉන්නවා නේද?
5: මම ට්‍රයි කරුවා ඉතින්.
4: අද ඉතින් මේ වෙලාවේ මොකද කරන්නේ?
5: මේ වෙලාවේ හිමල් මාත් අපි මේ ගෙදර මේ වැඩපොළකින් එන්න කියලා හැලප වගේක් පුත්නවා.
4: හැලප හදන ගමන් ඉතින් වන්න ආදරණීය ජෝති වාදලේ.
5: ඔන්න තමයි ට්‍රයි කරන්නේ ඉතින්.
4: ඉතින් ගාවද ආදරෙන් එකතු කරගන්න ඊළඟ ගීතයට ආදරණීය ජෝති.
5: ආදරෙන් එකතු කරගන්න ඉතින් මගේ නෝන මේ සුධර්ම විජේරත්න. දුව සුජීවා. ලොකු පුතා මහේස්. ගිනිගා පුතා දමින් නිසංග. චූටි පුතාගේ උපන්දිනය දුන්නා ගියේ 12 වෙනිදා නිමේ සිඳුවර. අපේ දැන්දුව බැඳලා එයාගේ මහත්තයයි යාට චූටි බබෙක් ඉන්නවා. එයයි මේ වගේ දැන් අපි රෑවිල ගමේ අපේ ඉස්කෝල මහත්තයා එයාගේ ගෙදර සියලු දෙනයි ඉස්කෝල මහත්තයවයි රෑවිල කුසුම අම්මවයි අපි අද ගිහිල්ලා බලලා ආවේ. කුසුම අම්මට දැන් 93 අවුරුද්ද තමයි ලබන්නේ. 94. ඔව්. ඉතින් මේ හිමාල් මහත්තයා ආදරෙන් මතක් කරුවා. ඉතින් අපි අද ගිහිල්ලා ආවේ
4: දින අපි ආදරෙන් එකතු කරගන්න අපි අනිවාර්යයෙන්ම ඊළඟ ගීතය නේද?
5: ආදරෙන් එකතු කරගන්න ඒගොල්ලෝ. ඉතින් අය වගේම ගැට ඇට රීල් පාර්ටිය සියලු දෙනා, අවිස්ථාවෙල් ඩිපෝගේ මන් සියලු දෙනායි. අපි මම දැන් තලංගම ඩිපෝ වැඩ කරන, තලංගම ඩිපෝගේ වැඩ කරන සියලුම සේවක සේවකයෝ ටිකයි. මේ
4: තව කවුද?
5: මේ අපේ මේ ලොකුම අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝයි පොඩි හාමුදුරුවෝයි මේ ඉන්න දෙකටන වෙද මහත්තයාට කියන්නේ මේ දිවිලද මහත්තයා කියලා. ඒ වෙද මහත්තයාගේ සියලු දෙනාවයි. ඒ වගේම මේ නෝනාඩවරු ගාමන්ටගේ සේවක සියලු දෙනාමයි. ඔබතුමාගේ කාර්ය මණ්ඩලයත් එකතු කරගෙන
4: මේ ලස්සන ගීතයක්
5: කරා මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන්නේ. ආදරේ මං ආදරේ සුදු කෙල්ලේ. ඉවරනම් එක මං හරිම ආදරේ ජෝතිපාල මහත්තයාගේ ඕනම සින්දුවකට. මං පොන්ති කාලේ ඉඳන්ම අහන්නේ ඉතින් එයාගේ සින්දුව තමයි.
4: ඉතින් එහෙනම් ආයේ දවසක ඉතින් මේ ආදරේ බෙදා ගන්න ඕන අපි කතා කරන්න ඕන.
5: හරි, ජෝතිමත් රාත්‍රියක් වේවා.
4: ජෝතිමත් රාත්‍රියක් වේවා. ආදරේ මං ආදරේ. ඉතින් මේ දේ ආදරේ තමයි මේ විදියට අපි කතා කරන්නේ. කොයි වෙලේ කර කර හිටියත් ගෙදර වැඩ දහසක් තිබුණත් ඔබ රාජකාරී වැඩ කරන ගමන් වුණත් ඉතින් ව්‍යාපාර කටයුත්තක් කරන ගමන් වුණත් ලක්කනර මෙහෙම කතා කරලා මේ ආදරේ බෙදා ගන්න ආදරණීය ජෝතිරි දින ආදරේ හින්දා නේද? හරි. මොන අපි යනදන්නේ WhatsApp chat එක පැත්තට හිමාල් පුතේ. නිරෝෂණී කාන්ති මානෙල් දියනියන්ස නේද? දියනියන් සහ ඒ වගේම අනික හිතවතුන් සැම දෙනාවත් ඔයාවත් එකතු කරගෙන ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහමු කියලා.

ඕන අපිට සිල්වා ටීචර් මැසේජ් එකක් දාලා තියෙනවා. සිල්වා ටීචර්ගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. මාදම් වෙතර තමයි යන්න හදන්නේ. ජෝති රාත්‍රිය අහන අපිවත් එකතු කරගන්න ලස්සන ගීතයකට. හිමාල් ඔන්න මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහන හැමෝමත් ඒ වගේම පුතා තරිඳු දුව සඳුනි ලස්සන වැඩේ තමයි මහත්තයා හිමාල ආදරෙම එකතු කරගන්න කියලා තමයි අපිට ධම්මි මැසේජ් එකක් කියලා දෙනවා. ධම්මි ඔයාගේ මැසේජ් එක අපි ආදරෙන් කිව්වා ජෝතිමත් රාත්‍රියක් වේවා කියලා තමයි ධම්මි අපිට කියලා එවලා තියෙන්නේ. ධම්මිගේ මැසේජ් එකෙන් පස්සේ අපි යන්න හදන්නේ මඩම් පැලල්ල පැත්තට. සුභ ජෝතිමත් රාත්‍රියක් වේවා සින්දුවල එකතු කරගන්න අම්මා ක්‍රිෂාන්ති දාත සරත් ඒ වගේ ශාමික ඇතුළු ජෝති රාත්‍රිය යන හැමෝම හිමාලයි ඔයාවත් මේ වෙලාවේ ලස්සනට ගීතයකට එකතු කරගන්නවා කියලා තමයි ආශි අපිට මැසේජ් එකක් කියලා දෙනවා. ආශි ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. එම කියලා යන්න හදන්නේ ගණේ මුල්ලේ මර්සියක්කගේ මැසේජ් එක කියන අපිට ලස්සන ගීතයක් දෙන්න. ජයල පවුලේ අය සමග ගුණේ මිතුරු මිතුරියන් හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මර්සියක්ක කියන්නේ ගණේ මුල්ලෙන්. ඉතින් ඔන්න අපිට මර්සියක්කගේ මැසේජ් එක තමයි ඒ විදිහට කිව්වේ. ඉතින් ඔන්න තාම මැසේජ් එක කියුවේ නැති ආලුවන්න තමයි මේ කියන්නේ ආදරෙන් 0703 93 5 93 7 WhatsApp message එකක් එවන ආදරණීය ජෝති වෙනුවෙන් මේ ආදරණීය ජෝතිගේ

0: රේඩියෝ ITN
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රිය 7යි විනාඩි 56යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව ඉතින් ඔන දැන් ටික ටික වෙලාව යනවා නේද හරි අපි ඉක්මනටම යන දන්නේ WhatsApp chat එක පැත්තට ඉරිදා හවස 7 වෙනතුරු ඉන්නේ බලා ලක්හඬ ගුවන් විදුලිය ඇත රජෙක් වෙලා හිමාල් මල්ලි ජෝතිගේ ගී පෙලක් සදා අපහට දෙනවට ඔබහට ස්තුතියි සදා එහෙම තමයි අපිට ස්තුති කරලා තියෙන්නේ නොරගල්ලෙන් රත්නේ අයියා තමයි මේ මැසේජ් එක එවන්නේ සුබ ජෝති රාත්‍රියක් වේවා හිමාල් මල්ලි අපිට ජෝතිපාල මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන්නකෝ ඒ සින්දුවේ බිරිඳ මල්ලිකා ඒ වගේම ලොකු දුව ශශිකලා ඒ වගේම පුතා කවිඳු පොඩි දුව සෙව්මිනි ඒ වගේම තිරිණි දුවත් සිසිර මල්ලි තනෝෂා නංගිවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකක් දාලා තින්නේ ඉතින් ඔන්න එහෙම තමයි ආදරයට බොහොම ස්තුතියි අපිවත් ආදරණීය අමරණීය ජෝතිපාල මහත්මයාගේ ලස්සන සින්දුවකට එකතු කරගන්න අයියා පියන්ත ඒ වගේම කැකිලාවේ නිමාලි අලව්වේ රාජා ගැටඹුවානෙන් බැටි කඩේ මල්ලි ඇතුළු වැඩ කරන සියලු දෙනාමත් ඒ වගේම මේ මැසේජ් එක එවපු ගැටුවානේ ලොතරැයි අලිවි කරන රුවන්ව ආදරෙන් එකතු කරගන්න ඕන ඉතින් රුවන් අනරුවන් වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ කතරම් හඬවල් දෙස වන්නට ඇහුණත් හදවතට දැනුණු හදවතේ රැඳුණු ලස්සන කටහඬක් උරුමකම් කියන ජෝති අපේ අතරින් නික්ම ගොස් දශක 4කට ආසන්න වුණත් කිසිවෙකුගේ හදවත් වලින් නොමැකී ගිය හඬ අපිට අසන්නට පෑ දෙකක් කාලයක් වෙන් කර ලක්හඬට බොහොම ස්තුතියි හිමාල් මල්ලි දිගන සංසුන්ගම අතට තමයි මේ මැසේජ් එක එවන්නේ අම්මා රමණී නෝනා වාසනා ඒ වගේම ලොකු දුව භාග්‍ය පොඩි දුව කවීෂා ඒ වගේම ලක්කනහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට සංසුන්ගමින් අතුල අයියා කියලා ඉවලා තියෙන්නේ ඉතින් ඔන්න අතුල අයියා ඉතින් එහෙම තමයි නේද ඒ හඬට අපි අවස්ථාව දීලා තියෙනවා කියලා හදවතේ තියෙන ආදරේ මොකද මුළු රටක් ලොවක් සැනසූ නැලව් හඬ ලක්හඬින් ඒ හඬට අවස්ථාව දුන්නා ඒ ආදරණීය ජෝතිගේ හඬ හරි ගම්පහ මිලිසත පෙත තමයි අන්නදන්නේ ලක්ෂ්මන් ගල්ගෙදර රඳාවඩුනේ ගාමිණී වගේම වීරසිංහ ශශිකාශාන් දුලනි රූපවති රෝහිණී නයනී කුමාරිය වගේම කුමුදිකා සිරෝමි නිමල් බර්නාට් ඒ වගේම ගුණරත්න කුමාරිය ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දින්න අපි යාළුවන්ගේ නම් ටික කියපු හැමෝම ආදරෙන් එකතු කරගම ආදරණීය ජෝති වෙනුවෙන් දෙවිනි පැයේ මුල්ම ගීතයට ටික ටික වෙලාව ගියා නේද එහෙම තමයි වෙලාව අල්ල ගන්න බෑ ජීවිතෙත් එහෙම තමයි කාලය ඉතාම ඉක්මනින්ම යනවා ආදරණීය ජෝති වගේ ඔබේ ජීවිතේ උත්සාහය එකතු කරගෙන ඔබේ අරමුණු ජය ගන්න හිතර ගන්න ඕන හිතර ගත්තොත් ඉතින් කරන්න බැරි දෙයක් නෑ උත්සාහවන්ත වෙන්න ඕන කාර්යක්ෂම වෙන්න ඕන නේද ආදරණීය ජෝතිව මතක තියාගන්න කොයිතරම් බාධක ආවත් සැලුනේ නෑ ජීවිතේ ජය ගත්තා ඒ හින්දම තමයි ආදරණීය ජෝති අපිව දාලා කියලා දශක 4ක් වෙන්න ඕන මෙන්න තියෙන වෙලාවෙත් අපි අදටත් ආදරණීය ජෝති ගැන මේ විදිහට ආදරෙන් ආඩම්බරෙන් හදවතින් කතා කරන්නේ නේද ඒ ආදරේ ජීවමානයි ඒ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ මේ දෙවෙනි පැය රාත්‍රී 8යි වෙලාවයි

0: Lakanda Radio ITN
1: Mamanandam maanam relax
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
4: අපේ අම්මගේ දරාවද

0: කිසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රියට විනාඩි 13යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුම ඉන දෙවෙනි පැය තමයි දැන් මොන අපි ආරම්භ කරලා තියෙන්නේ දෙවෙනි පැය කියලා කිව්වට දෙවෙනි පැය දැන් ටික ටික වුණ වෙලාව ගිහින් තියෙන වෙලාවේ අපි යන දන්නේ රදවරණ පැතර අයිබුවන් සේම ඒවා අවතුමාර ඉතින් කොහොමද ජීවිතේ මේ දවස්වල මොකද කරන්නේ අදත් ඉතින් මේ වෙලාවේ රාජකාරි කරන ගම අපි කවදා ආදරෙන් එකතු කරගන්නේ
3: විශේෂයෙන් ගම්පහ මිරිස්සත්තෙන් ලක්ෂ්මන් ගලගම පත්මකාන්ති මන්දනායක මාපලේ කුමාරි එරඹුදුගොල්ල පල්වැලි නයනි නංගි සසිනයිද රාජපක්ෂ මාතර කිස්ලිද සිල්ලයි වික්ටරියෙන් දිශානායක අයියා අලව්ගෙන් සුභාසිනී මන්දිර සපිත පුතා රූපවතී රෝහිණි කම්මල් පිටියෙන් ගුණරත්න සහ කුමාරි දංගෝවිට සඳුන් ප්‍රභාත් මල්ලිවා ගමදෙනියේ බර්නාඩ් ජෙනිගේ බෙල්තොට නිමල් මත්සෙකොඩ අනිල් මෙන්ඩිස් ඊළඟට සදාවරණ පන්සල පාරේ ඥානතරක අයියත් භෝජනියක්කත් ඉඹුල් ගස් වලින් එකතු කරගන්නවා නිමල් අයියත් සිරාණි අක්කත් ඒ තමයි දිගැල්ලෙන් නිමල් අයියත් සුභද්‍රක්කත් එකතු කරගන්නවා බොහොම ඉක්මනට තේරුම් ගන්න එකතු කරගන්න අවස්ථාව ලබා දුන්නා
2: ඉතින් ආයෙත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ජෝතිමත් රාත්‍රියක් වේවා
3: ඉතින් විවාහ ජෝතිමත් රාත්‍රියක් කියලා
2: රාජකාරිය දේවකායට වඩා වගකීමෙන් කරන්න ඕන දෙන් ඒ වගේම තමයි ඉතින් ආදරණීය චෝදිවත් හදවතේ කොනක තියාගෙන ඉඳලා නේද මේ වෙලාවට හදවත පතලෙන් ඉඳලා ඔන්න හදවත උඩටම එන අවස්ථාවක් තමයි ඉතින් මේ පැය දෙක නේද ඒ හින්දා ඉතින් අමතක කරන්න බෑනේ මොන වුණත් ආදරණීය චෝදි තමයි ඉරිදා රාත්‍රී 7 ඉඳලා රාය 9 වෙනකන් හදවතේ ඉන්නේ මන් දන්නවා ඉතින් මේ අතරේ මේ විදිහට අපි බෙදා ගන්න වෙලාවේ 0703 93 5 93 7 ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ඔව් වෙලාව තියෙනවා අපිට ආදරේ බෙදා ගන්න මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ

ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
4: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
5: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
6: ආදරණීය ජෝති
7: රාත්‍රියටයි විනාඩි 24යි වෙලාව. ඉතිමන ආදරණීය ජෝතිගේ ආදරේ ඉන්න වෙලාව නේද? හදවතට දැනෙන ගීතයක් අපි ඇහුවේ. එහෙම තමයි, සමහර ගීත දැනෙනවා කොහෙද? කකුල් දෙකට, ඔබේ හිතට. ඒ ගීතේ හදවතට දැනෙච්ච ගීතයක්. හරි, චැටක විතර තමයි අහන්නදන්නේ. තන අග දිලිසි සුදු පිනි බිඳු බිමට හලා සුපිපුණු සුවඳ මල් කුමරියෝ මිලින වෙලා කාලය සීරු වෙන් යයි ටික ටික ගතවිලා මතකය කොපමණක් ඇත අද ඉතුරු වෙලා. කොහොමද මේවා වලියෝ නදත වෙනද වගේම ලක්කන රේඩියෝ ලක සද්දරම අපි අහගෙන ඉන්නේ. එහෙම කියන්නේ මයන්ති පොළොන්නරුවෙන් දුව සිත්මිය වගේම පුතා සජිත් මහත්තයා මහින්ද ඒ වගේම පවුල හැමෝම ආදරෙන් එකතු කරලා ලස්සන ගීතයක් අහමු කියලා තමයි කියලා තියෙන ඉතින් සුබ ජෝතිමත් රාත්‍රියක් වේවා කියලා තමයි ඔන්න අපිට මයන්තියක මෙසේජ් එකක් කියලා තියෙන ඉතින් ඒව තමයි ආදරය. හදවතට නැගෙන කවිසිතවිල්ලක් ඉතින් ඒ විදිහේ වන්න ඕන. එහෙම කියද්දී නිසදස් ලියන්නට නැත මට වෙලාවක් පාඩම් කරනවා මම මේ මෙලාවෙත් ස්තුතියි හිමාල් මාමේ හැමදාමත් ජෝති රාත්‍රිය ගිනාවාට අප හටට කියලා තමයි මේ විදිහට සහේලි එවලා තියෙන්නේ. එච්.ආර්. ජෝතිපාල හදවතේ රැඳි ගායකයා. ඒ මිහිරි හඬ නෑ කිසිදා මැකියන්නේ. ඇසුවට නෑ එපා වෙන්නේ. කවදාවත් ඒ කටහඬ ආසයි තවත් අසන්නට ජෝති හඬ නේද? ජෝති රාත්‍රියේ සුබ පැතුම් හිමාල් මාමේ. ඉතින් වෙනද වගේම ජෝතිරාත්‍රී ප්‍රෝග්‍රෑම් එක අදත් අපි අහනවා. මේ වෙලාව ජෝතිරාත්‍රී අහගෙන සියලු දෙනාමත් අම්මවත් ලක්කඩ FM එකේ කාර්ය මණ්ඩලයත් ඔයාවත් එකතු කරගෙන ජෝතිපල මහත්මයාගේ ලස්සන ගීතයක් අහමුකෝ. එහෙම නේද? හරි, මයංගරින් සහේලි තමයි. ඉතින් ඔන්න ෆොන්ට් ගානකින් තමයි මැසේජ් එක දෙන්නේ. හරිම අමාරුවෙන් ගියා ගන්න. හරි, දෙවන සහේලි වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ඉතින් කවියක් එවෙ නැතුනට අපි තරහ වෙන්නේ නැහැ. කවියක් වගේ වචන ටිකක් තමයි වල දෙන්නේ. හරි, එහෙම කියලා නැඳන්නේ පානදුරේ පැත්තට පානදුර මදුපිටිය යන කුමාර තමයි මැසේජ් එකවන්නේ. ජෝතිපාල මහත්මයාගේ ලස්සන ගීතයක් අපිට ලබා දෙන්නේ චූටි පුතා තුහිනේ වගේම හිරුන් දුව යුවින්දි බිරිඳ මදුෂිකා අම්මා ලලිත වාදනයෙන් එකතු කරගන්න කියලා තමයි අපිට මදුපිටියෙන් කුමාර කියන්නේ. ඉතින් ඔන කුමාර වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. අපිවත් ජෝතිපාල මහත්මයාගේ ලස්සන ගීතයකට එකතු කරන්න ආදරණීය ජෝති රාත්‍රිය සද්දරම අපි අහගෙන ඉන්නේ. අපි හැම ඉරිදම හරි මාසාවෙන් ජෝතිරාත්‍රිය අහනවා. අපි තාත්තා තමයි වැඩිපුරම ජෝතිපාල මහත්මගේ සින්දු අහන් ආස. ජෝතිපාල මහත්මගේ ලස්සන සින්දුවක් දෙන තාත්තා මහින්ද, ඒ වගේම අම්මා ප්‍රියන්ති, රංගී, හංසනී, මැසේජ් එක කියවලා දෙන අචිනි, තාරිකා, කපුගම දෙවනුවර ආරච්චි ගෙදරින් තමයි මැසේජ් එක ඔන්න අචිනි වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් තාත්තා වෙනුවෙන්ම තමයි අපි ඊළඟ ගීතේ දෙන්න ඔන්න. තාත්තා වයි වගේ පවුල හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා. තෙරුවන් සරණයි ඔබතුම ඇතුළු ලක්කන කාර්ය මණ්ඩලයටම නම් ජෝති රාත්‍රිය අදයි ඉරුදින අප දෙසවන් යොමා සිටියේ මෙදින අපේ හදවත් පුබුදු වන අද දින ගුවනේ මිතුරු මිතුරියන් එක් රූප වී අසන සොමියුරු හඬ අද දින අපි සද්දම ජ්‍යොති රාත්‍රිය හංගින්නේ අම්මා කුසුම් ගුවනේ සියලු මිතුරු මිතුරියන් එකතු කරගන්න මැසේජ් ගෙවන්නේ හෝමගමින් අනුෂා සෙනවිරත්න ලක්කඩ ජ්‍යොති රාත්‍රියට ජ්‍යොතිපල මහත්මයාට හරිම ආදරේ කියලා ඔන්න හાર્ට් පේලියක්ම අපිට එවලා දෙන ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඉතින් තවමත් තව ටික වෙලාවක් තියෙනවා අපිට මේ ආදරේ බෙදා ගන්න ටිකෙන් වෙලාව යන හින්දා මේ ඉක්මනට මැසේජ් එකක් තියන්න WhatsApp එකේ මැසේජ් එකක් කියවනවා නම් හොඳම වෙලාව තමයි මේ 7.3.93.5.93.7 ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන ආදරණීය ජ්‍යොති වෙනුවෙන් මේ ආදරේ ආදරණීය ජ්‍යොතිගේ

0: ලකන්න රේඩියෝ ITN
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල් හේන පාර මහරගම
2: සිරොම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් I'm going to live a new green life.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ රේඩියෝ
1: එයාද දැක්ක වෙලාවේ
2: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳන වාගේ ලස්සනයි
1: එයාගෙන ආදරේ හිතෙන වෙලාවේ
2: කයිකයි මහල්ලා කන්නවන් නෑ මත්
1: ජීවිතේ දුකීටි සතුටේටි හැම වෙලාවකදීම ඇහෙන එයාගේ හඬ

රාත්‍රි 8යි විනාඩි 37යි වෙලාව. ඉතින් ටික ටික වෙලාව යනවා නේද? වෙලාව යනකොට ටික ටික දුකත් හිතෙනවා. කොහොමනත් දැන් ටිකට කලින් අපි කතා කරා බදුල්ලෙන් ඥානාකුමාරි මහත්මිය. තමයි අපිව සම්බන්ධ කරගන්න හැදුවේ සජීව කතා කරන්න. කොහොමනත් දුරකතනයේ විසන්දි වුණා. අපි ඉතින් අපි ආයෙත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපි කතා කරමු නේද? හරි, අපි හින්දම යන්න දන්නේ chat එක පැත්තට. සුබ ජ්‍යොතිරාත්‍රියක් වේවා. ජ්‍යොතිරාත්‍රිය අහන ගමන් ඉන්නේ ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. අපි මීත්‍රිගල අබේරත්න සහන් ශානිකා ගීතානේ වගේම ආදරේ ඉලක්කඩ ජ්‍යොතිරාත්‍රියට ගොඩක් ආදරේ කියලා තමයි මැසේජ් එකේ තියෙනුනේ. අපි මේ මැසේජ් එක ආදරෙන් කිව්වා. හිත හොඳ ජ්‍යොතිගහ ජනප්‍රිය ගායක එච්.ආර්. ජ්‍යොතිපාලයන්ගේ ගීත එකවර ලංකාවටම අහන්න ඉදිරිපත් කරන ලක්කඩ. ලක්කඩට ස්තුතියි. ඉතින් එහෙම කියලා මැසේජ් එක දීන එච්.එම්. විජේසිං රාජංගනේ ආය 15 තමයි. ඉතින් ඒ ස්තුතියට හදවතට දැනෙන හැඟීම තමයි ඉතින් නේද රාජංගනේ ඉඳලා අපිට ඒ විදිහට වෙලා තියෙන ඉතින් ඔන රාජංගනේ ඉඳලා අපි යන්න හදන්නේ වාද්දුව පැත්තට. කොපියවත්තෙන් නේද? කොපියවත්තෙන්ද? කොපියවත්තෙන්ද? කොහොමවත් කමන්නේ. තාත්තා, උපුල් අම්මා, ඒ වගේම ශාමලි මල්ලිලා දෙන්නයි ජානක මාමයි. ජානක මාමයි යනෝම නැන්ද? ඒ වගේම අසනීපෙන් ඉන්න නංගිටත් ඉක්මන් සුව ලැබෙන කියලා අපි ප්‍රාර්ථනා කරමු කියලා තමයි දුව නිෂාදී දුව අපිට මැසේජ් එකක් කියලා දෙනවා. නිෂාදී, ඔයාගේ ප්‍රාර්ථනාව එසේම වේවාෂ්ඨ වේවා. ඉතින් නිදුක් නිරෝගී වේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ හැමෝටම. කොහොමද කියලා ඔන්න මැසේජ් එකක් කියවලා තියෙනවා. ජ්‍යොතිරාත්‍රියට අපිවත් එකතු කරගන්න දිනේෂ් තමයි මැසේජ් එක කියවන්නේ. සදා අමරණීය කටහඬක් වේ නම් ඒ ජ්‍යොතිපාල මහත්මයා

ජෝතිබල මාත්මේ ලස්සන සින්දුවකට එකතු කරගන්න ඉහළ වෙල්ගමින් තමයි මැසේජ් එක කියලා තියෙන්නේ. කපිල ඒ වගේම දුව යෙනුජි අන බිරින්ද චතුරිකාවත ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට කපිල කියනවා. කපිල වාගේ මැසේජ් එක තමයි ඒ විදිහට අපි ආදරෙන් කිව්වේ. ඉතින් ඔන්න කපිලගේ මැසේජ් එක කිව්වට පස්සේ අපි යන්නේ වාසනාවන් සොයර හිමාල. මේ මැසේජ් එක ගෙවන්නේ මට්ටක්කුලියන අජිත් රේණුක. ලක්කන ජ්‍යොතිරාත්‍රියෙන් ජ්‍යොතිගේ නොයසෙන ගීත ප්‍රචාරය කිරීම පිළිබඳව අපි ලක්කනට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. එහෙම තමයි මැසේජ් එක දෙන ඉච්චරයි. ආදරණීය ජ්‍යොතිගේ ලස්සන ඡායාරූපයක් එක තමයි අජිත් රේණුක අපිට මේ මැසේජ් එක එවන්නේ. ඉතින් ටික දවසකින් මේද මේ නම කියුණේ කියලා හිමාලට මතක් වෙනවා. ඔන්න යනද නිමුඩානේ පැත්තට පුන්සලාගේ මැසේජ් එක කියවන්න. ආදරණීය ජ්‍යොතිගේ ලස්සන ගීතයකට අම්මා තිරකරතා වගේ මහස්බන් රොෂාන් ජ්‍යොති පුතා ආදිත්‍ය එකතු කරගන්න කියලා තමයි අපිට පුන්සලා කියලා ඒවල තියෙන. ඉතින් ඔන්න පුන්සලාගේ මැසේජ් එක අපි එහෙම කියලා අපි යන හදන්නේ මිලියත්ත පැත්තට. අයිබවන් මගේ පළවෙනි පණිවිඩය. ජ්‍යොතිපාල මහත්මයාගේ ලස්සන ගීතයක් තමයි ඉල්ලලා තියෙන්නේ. මේ මැසේජ් එක වලදී මිලියත්තෙන් ප්‍රේමසිරි. ඒ වගේම සිරිසේන ගමගේ පණිවිඩයෙන් එකතු කරගන්න කියලා තමයි අපිට කියලා තියෙන. ඉතින් ඔන්න එහෙම තමයි නේද කතා කරලා ඉතින් ඔන්න මැසේජ් එකකුත් එවලා තියෙනවා. දුරකථන කාර්යබහුල හින්ද වෙන්න ඇති. එහෙම තමයි. ජ්‍යොතිපාල මහත්මයාගේ ලස්සන ගීතයක් අපිවත් එකතු කරගන්න මම ඒ කාලේ නම් ගොඩක් අහසයි තුමගේ ගීත තව තවත් අහන්න. ඉතින් මේ දවස්වල ටිකක් අහන්න ලැබෙනවා අඩුයි. කොහොම වුණත් ආදරණීය ජ්‍යොතිගේ ගීත නම් ඉතින් ජීවිතේ හොඳමයි. සමුගලියෙන් චූටි තමයි මැසේජ් එක වුණා. චූටි වාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වෙ. ඉතින් චූටිගේ මැසේජ් එක කියලා අපි යාළුවන්ට කියන්නේ තව වෙලාව තියෙනවා අපිට අකර මැසේජ් එකක් කියන්න පුළුවන්. 0703935937 කොහොම කිව්වත් ඉතින් මේ ආදරේ අපේ හතවතර දැනෙන ආදරේනේ. අන් ඒ හින්දා තමයි හැමදාම මේ දවස් රාත්‍රියේ 7 වෙනකන් බලන් ඉන්නේ නේද මේ ආදරේ විඳ ගන්න. මේ ආදරේ ජීවමානයි.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රත්වයටයි විනාඩි 55යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුම ඉන්න අවසන් මිනිත්තු කිහිපය. ඉතින් ඔන්න ටික ටික දුක හිතෙනවා. ඉතින් අපිට වෙන් වී යන්නට කාලය නේද නේද? කොහොමනත් වෙන් වෙලා යන්න ඉස්සෙල්ලා අපි හදන්නේ කරුණායක වැත්තට යන්න. කුරණින් දයානන්ද තමයි මේ ඉදිරියට අපිට කියලා තියෙන්නේ. එන එන ඇමතුමට පිළිතුරු සපයන්නේ, ජෝතිගේ ගීත සවනට ගෙන එන්නේ, මතුපර පුරට මේ ගී ටික රැක දෙන්නේ, ඔබටයි සම්බද එහි අනුවස් ගෙන දෙන්නේ. ආදරණීය ජෝතිගේ ආදරේ වෙනුවෙන් තමයි අපිට එහෙම කියලා තියෙන්නේ. ලක්කන තමයි ඇත්තට අනාගතේ අනාගත පරම්පරාවට දායාද දෙන හොඳම තැන නේද? හරි, එහෙම කියලා අපි අනදන්නේ බටවල ආරියදාස බින්දිනි මාත් ඇතුළු මේලාවේ පවුලේ සියලු දෙනාම ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් අපි ආදරෙන් එකතු කරගන්නවා අද දිනේ අවසන් ගීතේද. එහෙම කියලා අනදන්නේ ජෝර්දානේ පැත්තට ඔන්න ජෝර්දානේ කාන්තියක් අපිට මෙසේජ් එකක් දානවා. හිමාල මල්ලි අපිත් ලස්සන සින්දුර එකතු කරගන්න. සිල්වා මිස් ඒ වගේම මායන් නෙල් ටීචර්ත් ඒ වගේම ඉසුරු ඇතුළු අනිකුත් සෑම සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි කාන්තියක් අපිට කියනවා. කාන්තියක්ගේ ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. පස්සයාලි ජගච්ඡන්දසිරි, පූජා ජගසිරි, ඒ වගේම මාජි කල්දේරා, සුජාන නීලා විතාගේ, වාරිපුර නිලු, කුමුදිකා ශිරෝමි බෙන්ඩගම, ඒ වගේම ඥානා සහ හසිත ශ්‍රී සඳකැලු මාදරෙන් එකතු කරගන්න කියලා දෙන අවසන් ගීතය ඔන්න අපි ආදරෙන් එකතු කරගන්නවා. ඒ ආදරෙන් එකතු කරගන්න අතරේ නදීගේ මැසේජ් එකකින් ඔන්න අපි අද දවසේ පරසරණ අවසන් මැසේජ් එක කියන දැන් සුබම සුබ ජෝති රාත්‍රියක් වේවාදත් අපි කඹුරාපොල ගමේ ඉඳලා අගෙන ඉන්නේ සමාජ දෝනි අම්මයි. ඉතිවන ගමේ සුනන්ද නැන්දයි නීල් මාමයි අපි ආදරෙන් එකතුරේ. නීල් මාමා කොයි වෙලාවේ ජ්‍යොතිවල මහත්මගේ සින්දුවක් මුමුණ ඉන්නේ. ඉතින් ඒ හැම දෙනාම වෙනුවෙන් අපිට ගීතයක් දෙන්න කියලා තමයි නදී කියලා ඒවා දිනු. නදී වගේ මැසේජ් එක තමයි අපි අද වැරසරණ අවසන් මැසේජ් එක විදිහට තෝරගත්තේ. ඉතින් අද හදන්නේ මේ වෙලාවේ දින 7කට සමුගෙන යන්න. හරියටම දින 7කින් ඉරිද රාත්‍රියේ 7ට අපි හමු වෙමු. මේ ආදරේ තරන් ඉන්නවා. ඉතින් ලයිව් එකට අපි යාළුවන්ට බොහොම ස්තුතියි, බොහොම ආදරේ. ඒ වගේම කමෙන්ට් කරපු යාළුවන්ට, ඒ වගේම ලයිව් එක ෂෙයා කරපු යාළුවන්ව අපි ආදරේ මතක් කරනවා. ඒ වගේම තමයි ඉතින් කොයිතරම් හරි ට්‍රයි කළා කොහොම හරි කෝල් එකක් ගන්නවනේ. ඉතින් ඒ ආදරණීය ජෝතිර දින ආදරේ හින්ද කියලා අපි දන්නවා. ඒ ආදරේට ඉතින් බොහොම ආදරේ. මැසේජ් දීපු යාළුව ගොඩක් ඉන්නවා. ඒ අයටත් ගොඩක් ආදරේ. ආයේ දවසකදී මැසේජ් එකක් එවන්න ඕන ආදරණීය ජෝති වෙනුවෙන්. පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන ආදරණීය ජෝතිගේ ප්‍රාර්ථනාවුනෙත් ඒක තමයි. අපි ගිහින් නම් මේ ආදරේ ජීවමානයි. මේ ජීවමාන ආදරේ අරගෙන හරිටම ඉදිරියට ආදරෙන්නම්. මම හිමාල්. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: සිවිනක තනි වෙලා.
2: මේ කවුද?
3: මං අම්මේ සෙන්රත් පුතා.
2: මොකෝ මේ ෂර්ට් එකේ මුණවහගෙන?
3: නෑ අම්මේ. එක දවසක් පිච්ච වැරද්ද අනිත් දවසේ වෙන්න දෙන්න බෑනේ. මං එනකොට නංගිය කකුලක් උඩ කකුලක් දාගෙන පාඩම් කරනවා. මාව දැක්කොත් එහෙම නංගිය වැරදියට හිතයි කියලා මම මෙහෙම මුණවාගෙන ආවා. එහෙම හොඳයි නේ අම්මේ.
1: තිමිර උඩලමත්ත අධ්‍යක්ෂණයක්.
2: පුතා වාඩිලා ඉන්නකෝ. මං තේකක් හදාගෙන ඉන්නම්.
3: බලන්නකෝ අම්මේ. හැමදාම ඔහොමනේ. මෙයා වෙනස් වෙන එකක් නැද්ද?
2: වෙනස් වෙයි පුතේ. මාත් ඉස්සර ඔහොම තමයි. මාස හතරක්ම තාත්තා වගේ පස්සෙන් ආවා.
3: ඇත්තට?
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට අයි

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න

0: රාත්‍රී 9යි විනාඩි 42යි.
1: දවසක් ගොම්මන් වෙලාවේ මං අහුණා නාකපන වරුසාවකට. දර කෝටු ටික උත් ඉනේ තියන් ලිඳක් ගාව තනි වුණු අම්මා කෙනෙක් මං දැක්කා. ඇගේ මූණේ තිබුණා මහා දුක්බර ගතියක්. මොනවද ඈ හිතන්නේ? මේ ඈ හිතන දේවල් වෙන්න කියලා මට හිතෙච්ච හැටි.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: අයිබෝන් වාසනාවන්ත රාත්‍රියක් රැ 10යි විනාඩියකයි. අද දවසේ ඔබ මිලදී ගත්තලු තරයි පත්තරගෙන මේ ඇහෙන්නේ ඔබේ ජයග්‍රාහී ප්‍රතිපලය.

0: අයිබෝවන්, පුරා දශක හයකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ ඔබේ බලාපොරොත්තු විශ්වාස මල් පළගැන්වූයේ ජාතික ලොතරැයි මණ්ඩලය. අදත් ඔබේ අතේ තියෙන එනල්බී ලොතරැයි පත්වර්ග 8ට කෝටි ගණනින් වාසනාව ගෙනෙන්නට මෙහෙරෙන්නේ ඔබේ වාසනාවේ සුබඩ හොරාව එනල්බී ජාතික ජයවරණය. අදත් ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී චමින්ද පුෂ්පකුමාර මහතා. දැන් හඳුනාගමු අද දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් DM වීරසේකර මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායක්කාර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානක පුෂ්පකුමාර මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී ඉරෝකා මදනායක මහත්මිය. අදත් ඔබේ වාසනාවේ ගමන් මඟ මුලින්ම බලගන්වන්නේ එනල්බී ජය. අතට සල්ලි වෙනුවෙන් එනල්බී ජය ලොතරැයියෙන් සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් අංකය ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. අදත් ඒ වෙනුවෙන් මේ ආරඹෙන්නේ එනල්බී ජය වාසනාවන්ත 521 වන දිනුම් වාරය. ඔබට ජය වේවා. අපි අනුව දිනුම් මැදීම වෙත එනල්බී ජය ඔබේ වාසනාව වෙනුවෙන් ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ ජයංක 4 අපි දැන් තෝරා ගන්න. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය S ජයංක 4 පිළිවෙලින් 3, 9, 9 සහ 1. එනල්බී ජය සන්ඩේ බෝනස් සංඛ්‍යාවයි අපි දැන් තෝරා ගන්නේ. අද එනල්බී ජය සන්ඩේ බෝනස් සංඛ්‍යය 0.699. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබ සාධනය සලසන ශ්‍රම වාසනා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය එනල්බී ජය 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 255 දෙනෙක් අපි බිහි කළා. අද එනල්බී ජය තුළින් රුපියල් 105 ත්‍යාගයක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා R.A. ස්වර්ණලතා පිටකොටුව. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 32 අද බිහි වුණා. ඒ වගේම එනල්බී ජය සන්ඩේ බෝනස් සංඛ්‍යාව ගලපාගෙන රුපියල් 10,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 53 අද බිහි වුණා. ඒ අනුව අද එනල්බී ජය තුළින් රට පුරා ජයග්‍රහකින් 67,074 දෙනෙක් අතර රුපියල් 63,14,120 වාසනාවන්ත මුදලක් අපි ඔබ අතර බෙදා දුන්නා. තවත්ත්‍යාගී වැඩි වුණ නියත ධනයෝග හඳහන 1562 දිනුම් වාරයයි අද. හඳහන වාසනාවන්ත ලග්න සංකේතය අපි දැන් තෝරා ගන්නේ. අද වාසනාවන්ත ලග්න සංකේතය කන්‍යා. එනල්බී හඳහන රුපියල් 49,00,000 ඉක්මවා ගියා. අද සුපිරිතයාගේ වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් තෝරා දෙන්නේ ජයග්‍රහී අංක 4. ජයග්‍රහී අංකය අංක 58. එනල්බී හඳහන දෙවන ජයග්‍රහී අංකය අංක 24. එනල්බී හඳහන වාසනාවන්ත ලග්න සංකේතය කන්‍යා. පළමු ජයග්‍රහී අංකය අංක 58, දෙවන ජයග්‍රහී අංකය අංක 24. දැන් තෝරන්නේ තුන්වන වාසනාවන්ත අංකය. තුන්වන වාසනාවන්ත අංකය අංක 35. අඳහන අවසාන ජයග්‍රහී අංකය අංක 60. අපේ රටේ උදව් අවැසම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක දෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියේ 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක්, 110 ප්‍රථම ත්‍යාගලාභීන් 137 දෙනෙක් අපි බිහි කළා. අද හඳහන 1562 දිනුම් වාරෙන් රට පුරා ජයග්‍රහකින් 117,235 දෙනෙක් අතර රුපියල් 71,92,240 මුදලක් අපි බෙදා දුන්නා. ඔව්, හෙට හඳහනින් අපි ඔබ වෙත ගෙන එන සුපිරිතයාගේ වටිනාකම රුපියල් 503,413.20. එදත් අදත් හෙටත් සත් දිනම ජයනිත ගොවිසිතින් අද ඔබට වාසනාව ගෙනෙන්නේ 4,495 වන දිනුම් වාරයෙන්. එසේනම් දැන් අතට ගන්න ගොවිසිත ලොතරැයිපත්. ගොවිසිත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය අපි දැන් තෝරා ගන්නවා. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය R. රුපියල් 7,33,00,000 ඉක්මවා ගිය ගොවිසිත අද සුපිරිතයාගේ වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් තෝරා දෙන්නේ ජයග්‍රහ අංක 4. ගොවිසත පළමු ජයග්‍රහී අංකය අංක 74. ගොවිසත ඔබේ වාසනාව වෙනුවෙන් දෙවන ජයග්‍රහී අංකය බවට පත්වෙන්නේ අංක 43. තුන්වන වාසනාවන්ත අංකය අංක 8. ඔබට රටට සෙත සලසන ගොවිසෙත ලොතරැයේ අවසාන ජයග්‍රහී අංකය අංක 26. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයේ 2026 වසරට සුපිරි ත්‍යාගලාභින් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 58 දෙනෙක් අපි බිහි කළා. දැන් කියන්නේ ගොවිසෙත අද වාසනාව ගැන. අද ගොවිසෙතෙන් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා රෝහණ කුමාර ගලලියද. ඒ වගේම ඉංග්‍රීසි අක්ෂර සමග ජයංක 3ක් ගලපා රුපියල් 250,000 බැගින් වාසනාවන්තින් 6 දිනක් අත දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා නන්දික සිරිසේන හෝමාගම, ජී.ජී. ලක්ෂ්මන් ගාල්ල, බී. රත්නායක කුඹුල් ගමුව, බී. ඒ. සුනිල් ප්‍රේමරත්න මාකොල, පී. බී. එස්. නවරත්න මාවත ගම, ජේ. තුෂාර පොල්පිති ගම. ඒත් සමගින් අද ගොවිසෙතින් රටපුරා ජයග්‍රහකින් 1,05,066 දෙනෙක් අතර රුපියල් 98,31,000 මුදලක් අපි බෙදා දුන්නා. ඔව්, හෙට ගොවිසෙතින් අපි ඔබ වෙත ගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 7,33,47,955.96ක්. සුබ දවසක් ලොතරැයේ අලුත්තුණු පහසුණු තෑගි වැඩිවුණු නවතම ත්‍යාගරටව තුලින් ඔබට සුබ ලග්නය සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපෙදයක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 50,000කුත් වගේම ප්‍රවර්ධන ත්‍යාගංකය ගලපා ගත්තොත් රුපියල් 25,000කුත් ඇතුළුව තවත් ත්‍යාගි රැසක් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. ඔබේ දවස සුබ වේවා, සිහින දිනේවා. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක්. අද දිනුම් මදින්නේ 369 වන වාසනාවන්ත දිනුම් වාරය. NLB සුබ දවසක් වෙනුවෙන් සුබ ලග්න සංකේතයයි අපි දැන් තෝරා ගන්නේ. අද සුබ ලග්න සංකේතය ධනු. සුබ දවසක් 369 වන දිනුම් වාරය වෙනුවෙන් සුබ අංක 3ක් අපි දැන් තෝරා ගන්නවා. පළමු සුබ අංකය අංක 10. දෙවන සුබ අංකය අංක 24. තුන්වන සුබ අංකය අංක 61. රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකයයි අපි දැන් තෝරා ගන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 3,797. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයෙන් 2026 වර්ෂයේ රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපෙදි ජයග්‍රහකින් 249 දෙනෙක් අපි රටට හඳුන්වා දුන්නා. දැන් කියන්නේ සුබ දවසක් වාසනාව ගැන. අද සුබ දවසක් තුලින් ඉලෙක්ට්‍රික් යතුරුපෙදයක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් දිනා ගන්න එක් වාසනාවන්තෙක් බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා H.J. ද සිල්වා අවිසාවේල්ල. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 6 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාගංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 35 දෙනෙකුත් අද බිහි වුණා. ඒත් සමගින් අද සුබ දවසක් ලොතරැයෙන් රටපුරා ජයග්‍රහකින් 94,054 දෙනෙක් අතර රුපියල් 82,03,660 වාසනාවන්ත මුදලක් අපි බෙදා දුන්නා. වාසි වැඩි, තේගි වැඩි තවත් ලොතරැයි පත් වර්ග 4කින් ඔබව දිනවන්න රංගනා සමගින් නිරූපිතා සෝදානමින්
1: මීළඟට මෙගා පවර්. අවුරුදු ගානක ලොතරැයි ඉතිහාසයේ එකතුවක් විදිහට රුපියල් කෝටි 70කට වඩා වැඩි සුපිරි තෑගි දෙකක්ම ඔබට දිනා දුන්න එකම ලොතරැයිය මෙගා පවර් ලොතරැයිය. රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් ඔබට දිනා දුන්න මෙගා පවර් ලොතරැයියෙන් දැන් රුපියල් කෝටි 29 ඉක්ම වූ මෙගා සුපිරි තෑග්ගේ හිමිකරුවා අපි හොයනවා. ඒ ඔබ වෙන්න පුළුවන්. එනිසාම අදත් ඔබේ වාසනාව වෙනුවෙන් අපි ආරම්භ කරනවා මෙගා පවර් දිනුමැදිමේ වාරය. කෝටි ගානක මුදල් හීනය වගේම වාහන හීනයත් හැබෑ කරන එකම ලොතරැයිය මෙගා පවර් ලොතරැයිය. ඔබ දන්නවා දැන් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් හිමි කර ගන්න පුළුවන් සුපිරි අංකයත් එක්ක ජයග්‍රහී අංක 4 ගලපා ගැනීමෙන්. එමනම් ඔබේ හීන හැබෑ කරන මෙගා පවර් 2601 වෙනි දිනුමැදිමේ වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. මේගා පව තුළින් ඔබට වාසනාවගෙන ඉංග්‍රිසි අක්ෂරයයි අපි මුලින්ම තෝරගන්න. අද ජයග්‍රහී ඉංග්‍රිසි අක්ෂරය කේ. ඊළඟට අපි තෝරගන්නේ සුපිරි අංකය. අද වාසනාවන්ත සුපිරි අංකය බවට පත්වන්නේ අංක හතර. ජයග්‍රහී අංක හතරයි අපි මේ ළඟට තෝරගන්නේ. මුල්ම ජයග්‍රහී අංකය අංක 68. ඊළඟ ජයග්‍රහී අංකය අංක 7. ඊළඟට ඔබට වාසනාව දෙනවා අංක 37. අවසන් ජයග්‍රහී අංකය අංක 2. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පව ලොතරැයියෙන් අපි මේ අවුරුද්දේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 55 දෙනෙක් බිහි කරලා තියෙනවා. එහෙමනම් අද දවසේ මෙගා පව තුලින් විහුණු වාසනාවන්තයින් ගැනයි දැන් කියන්නේ. බොහොම ස්තුතියි. අද මෙගා පව තුලින් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකයන් 4 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා අජිත් අබේසූරිය කොග්ගල, සෝමපාල පෙරේරා දියතලාව, සුනිල් රත්නවර්ධන දැරණියගල, කුසුම් සිරිපතිරණ බදුවත්. ඒ අනුව මෙගා පව සමස්ත ජයග්‍රහකයන් 1,05,936 දෙනෙකු අතරේ රුපියල් 68,74,240 මුදලක් අපි බෙදා දුන්නා. නිසැකවම දිනන ලොකුම සුපිරි තෑගි ඔබට දිනා දෙන මෙගා පවල් උතරයේ හෙට දවසේ මෙගා සුපිරි තෑගි වටිනාකම රුපියල් 29,84,5514 පව සුපිරි තෑග රුපියල් කෝටියක් වෙද්දී ග්‍රෑන්ඩ් සුපිරි තෑගට සුපිරි මෝටර් රථයක්. රුපියල් කෝටි 9 ඉක්ම වූ දැවැන්ත සුපිරි තෑග්ගක් ඔබේ කර දෙන්න ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඒත් එක්කම අද ඉරිදා දවස නිසා ඔබ දන්නවා සන්ඩේ බෝනස් විශේෂ දින මැදිමේ වාරයෙන් ඔබට රුපියල් 10,000 තෑගි දිනා ගන්නත් පුළුවන් කියලා. ඔව් එහෙමනම් අපි ආරම්භ කරනවා ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2283 වෙනි දින මැදිමේ වාරය. නිධානයකට පාර කියන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරගන්නේ. ධනනිධානය අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය L. මේ තෝරගන්නේ ඔබට වාසනාව උදා කරන ජයග්‍රහී අංක 4. මුලින්ම අංක 37. ඊළඟට අංක 62. ඊළඟ ජයග්‍රහී අංකය අංක 54. අවසන් ජයග්‍රහී අංකය අංක 40. රුපියල් 10,000 තෑගි දිනා දෙන සන්ඩේ බෝනස් සංඛ්‍යයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී සන්ඩේ බෝනස් අංකය 2077. 2026 අවුරුද්දට රුපියල් කෝටි 12ක සුපිරි ත්‍යාගලාභියෙක්, ලක්ෂ 20 ප්‍රථම තෑගිලාභීන්, 35 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකීන් 429 දෙනෙක් බිහි කරපු ධන නිධානය ලොතරැයියෙන් අද දවසේ රට පුරාම බිහි වුණු වාසනාවන්තයින්ගේ තොරතුරු කියන්න අපි දැන් සූදානම් ඉන්නවා. බොහොම ස්තුතියි. අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකීන් 4 දෙනෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා අජිත් රුවන්දිය බෙදුම, KMJ සම්පත් මහෝය, වීරකැටිය එන්ටර්ප්‍රයිසස් ගල්කිස්ස, සුරංග රොඩ්රිගෝ ජයල. ඒත් එක්කම සන්ඩේ බෝනස් විශේෂ දින මැදිමේ වාරයේදී වාසනාවන්තයින් 60 දෙනෙක් අද දවසේ බිහි වෙනවා. ඒ අනුව අද ධන නිධානයේ සමස්ත වාසනාවන්තයින් 80,215 දෙනෙකු අතරේ රුපියල් 58,43,040 මුදලක් අපි බෙදා දුන්නා. කටපුරා කියන්න පුළුවන් රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක සුපිරි තෑගි ඔබට දිනා දුන්න හෙට ධන නිධානයේ ඔබේ සුපිරි තෑගි වටිනාකම රුපියල් 9,16,33,049.752. රටේ හැම නිවසකින්ම වාසනාවන්තයෙක් බිහි වුණා නම් ඔව් ඒ මහජන සම්පත ලොතරැය නිසා. අදත් ලොතරැයි ලොව රජකිරුළ මහජන සම්පතෙන් ඔබ වාසනාවන්තයෙක් කරන්න අපි සූදානම් 6,253 වෙනි වතාවට. රුපියල් කෝටි 2 ඉක්ම වූ සුපිරි තෑගක් ඔබට දිනා දෙන්න ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අංක 6ත් අපි දැන් තෝරගන්නවා. අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ඕ ජයග්‍රහී අංක 7.0.696. ඔබත් හදන රටත් හදන මහජන සම්පත ලොතරැයියෙන් 2026 අවුරුද්දට ලක්ෂපති වාසනාවන්තයින් 3,992 රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 220 සුපිරි ත්‍යාගලාභීන් 12 මේ වෙනකොට බිහි කරලා තියෙනවා. බලමු අද මේ ලයිස්තුව අලුත් වෙන්නේ කොහොමද කියලා. බොහොම ස්තුතියි. සුපුරුදු පරිදි අදත් මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. වාසනාවන්තතරයි පත අලෙවි කරනවා පාතකඩ NLB අලෙවි නියෝජිත නිල්මිනි ධර්මවර්ධන මහත්මිය. ඒත් එක්කම ලක්ෂපති වාසනාවන්තයින් 19 දෙනෙකුත් අපි බිහි කරනවා. වාසනාවන්තතරයි පත අලෙවි කරනවා KUI ලක්මාලි බකමූණ, ප්‍රසාද් ප්‍රියදර්ශන කිරින්ද, සුදත් සිල්වා මාතර, පි අලවත්ත මොනරාගල, AD බන්දුල බිබිල, RP නිශාංක කෑගල්ල, ජේ කුමාරතුංග මැල්සිරිපුර, අතුල කුමාර හොරොම්බාව, ඔස්මන්ද සිල්වා මහනුවර, WD විජේරත්න වැලිමඩ, තිවංක ජයරත්න කඳපොළ, ජේ රාජකරුණා අනුරාධපුර, ඒ නරේන්ද්‍රන් නල්ලූර්, TF ඩෙන් කොටිකාවත්ත, එස් මදන් කල්මුණේ, රේණුකා මල්කාන්ති වැලිවේරිය, නීල් මහේන්ද්‍ර අත්තනගල්ල, එන් ජයලත් හෙම්මාතගම, AM කුලසූරිය කරඳගොල්ල. ඒ අනුව අද දවසේ මහජන සම්පතේ සමස්ත වාසනාවන්තයින් 230,386 දෙනෙකු අතරේ රුපියල් 1,90,240 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජය නියත මහජන සම්පතෙන් හෙට ඔබට දිනා ගන්න පුළුවන් ඔබේ සුපිරි තෑගි වටිනාකම රුපියල් 2,08,09,920. අද වියදමට අද සම්පත අද ජයග්‍රහි 828 දිනුමැදිමේ වාරය. අද මහජන සම්පතේ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ක් තමයි ඔබට වාසනාව උදා කරන්නේ. ඒ අනුව අද ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය O ජයග්‍රහි අංක 0.6996. ඒ අනුව අද දවසේ අද සම්පතෙන් රුපියල් 50,000 ජයග්‍රහකින් 44 දෙනෙක්ම අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ අද සම්පතෙන් බිහි කරන වාසනාවන්තයින් අතර රුපියල් 99,98,880 මුදලකුත් අපි බෙදා දුන්නා. වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවර්ණයෙන් අදත් රට පුරාම ජයග්‍රහකින් 823,103 දෙනෙකු අතරේ රුපියල් 7,30,79,220 මුදලක් අපි බෙදා දුන්නා. හෙට දවසේද ඔබේ ජීවිතයට වාසනාව උදා කරන්න අපි සූදානම්. ඒ නිසාම මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
2: වාසනාවේ ආශිර්වාදය NLB.
3: ලකන්ද Radio ITN.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 අංකයට

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරි සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලකොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු, ලෙඩවන්නේ රෝගී වන්නේ මා පමණද? ලෙඩවීම රෝගී වීම මගේ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමුදැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපා

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ.

සිතුවිලි පවිත්‍රයි, සංසුන්, ඉතාම සංසුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරුවෙලිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් තරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

ත්‍රයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේඳ සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේඳ පැමිණෙන අනතුරු වළක්වාලන හේඳ පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන්

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරුදුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 2යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

ето си си на сасато я не видите, ви каше. Пириди лаям витнаде, снаю паддетие пине виметеде, рудире павитратуетеде, манасика сангидиява ети виметеде, хейтвене бевен, манасика мене, ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

පුද්ගලයේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ අහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ